0: FM 93.7 Lakhana Radio ITN.
1: Belau de pahai minandi hatalis pahai.

0: අයිබන් සුබදෑසන ජයග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා සෙල දෙනාටම අයිබන් සුබදසනක් මේ කලා.
1: අයිබන් යහන් සුබදෑසනක්.
0: අද සූදනම අපි ඉච්ඡාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම අනෙකුත් ප්‍රවෘත්තිවලට අවධානය යොමු කරන අද ජූලි මාසයේ 15 වෙනිදා පදාදා දවස අපි අවධානය යොමු කරමු මේ කලා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. මේගමෝ හිරගෙදර ගැටුම චූදිත රඳවියන්ට මිනිමෙරුම් චෝදනා යටතේ නඩු 287කින් ප්‍රකාශ අරන් CCTV දර්ශනත් ඉල්ලයි නිලධාරීන් 40කින් විමර්ශන කණ්ඩායම් 3ක් කියලා වාර්තාව CID උසාවියට දන්වයි කියලායි අද දිනමින පුවත්පත ප්‍රධාන සරස්තල විදිහට වාර්තා කළ තියෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් අද ඉංග්‍රීසි පුවත්පත තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු Daily News පුවත්පතට.
1: Yes, Gyan. CID records 287 statements over Nigamo prison riots. 2 destroyed hard drives from CCTV DVRs. Found army signals cropped to retrieve cloud-based CCTV footages. Furthermore, in detail, the Criminal Investigation Department informed the Nigamo Magistrates Court yesterday the investigators had recorded statements from 287 individuals, including prison staff, regarding the murder of 10 police emergency tactical forces officials and 21 inmates at Nigambo prison. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පත අතුරු පිටවලට මේ සම්බන්ධයෙන් තොරතුරු අකිලා නදීෂානි බණ්ඩාරගෙන වාර්තාව. රඳවියන් අවිගබඩාව කඩා තුවක්කු පැහැරගෙන වෙඩි තැබීමෙන් පසුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද වෙඩි තැබූ බවත් බන්ධනාගාරයේ ඇතුළත කළ සෝදිසි කටයුතු වලදී T56 උණ්ඩ සහ මිලිමීටර 9 ප්‍රමාණයේ උණ්ඩ 271ක් සොයාගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ඒ ප්‍රකාශ කර තිබුණා. මේ වන විට විමර්ශන කණ්ඩායම් 3ක් නිලධාරීන් 40කගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත් ඉදිරියේදී සැකකරුවන් නම් කිරීමට බලාපොරොත්තු වන බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තක්සේරුවක් ලබා ගැනීමට තක්සේරු දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. ඒත් එක්කම මේ කළා මම දැක්කද මේ දිනමින පුවත්පතේම සටහන් කළ තිබුණා ජාතික රෝහලේ සිට තවත් නිලධාරීන් 2 දෙනෙකු මරුට නිලධාරීන් මරණ 10යි මරණ ගණන 31ට නැගී කියලා අද රන්මලි සෝමසිරිගින්න වාර්තාවේ සඳහන් කළ තිබුණා. අපි මේ සම්බන්ධයෙන් වෙන සටහනට පෙර ලක්කන ප්‍රවෘත්ති අංශයට අවධානය යොමු කරමු. වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න මේ සම්බන්ධයෙන්.
1: බන්ධනාගාර සිදුවීම කුමන්ත්‍රණය කළ සහ ඊට සහභාගී වූ සියලු දෙනා හඳුනාගෙන ඝාතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්
2: අපේ ප්‍රතිරූපය හැලු කිරීම සඳහා සමර කණ්ඩායම් ගොඩනගන කතාව. ඇති එක රැඳවියෙක් මීගම බන්ධනාගාරයේ ඉඳලා මේ සිදුවීම සිදුවෙන්න සති දෙකකට කලින් වැලිකඩට බන්ධනාගාරයට මාරු කරපු රැඳවියෙක් තමයි සිය දින සාගෙන තිබුණේ. ඒතර මේකත් සම්බන්ධ කරනවා මීගමෙන් ආපු කෙනෙකුට පාර දීලා ඝාතනය කරයි කියලා. ඒ සිදුවීම හොඳටම පැහැදිලි තෙවැනි ආකාරයට තමයි සිදුවෙන්නේ. මීගම බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක්ම පැවැත්වලා තිබෙනවා. ප්‍රධාන පරීක්ෂණයක් පවත්වනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු 200 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සොක කණ්ඩායම් 7ක් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. CCTV වලට හානි කළ තිබෙනවා අපි කලින් කිව්වා. නමුත් මේ DVR යන්ත්‍ර හරහා විමර්ශන කටයුතු කරගන්න පුළුවන් කමක් තිබෙනවා. සිදුවීමේදී ලබාගත් සියලු ආයුධ හොයාගෙන තියෙන්නේ. ඉතාම ම්ලේච්ඡ ලෙස හිස්සට පහර දීලා බොහෝ දෙනෙකුගේ සහ දරුණු අපරාධ කළ තමයි මේ බන්ධනාගාර නිලධාරීන් විශේෂයෙන්ම ඝාතනය කළ තිබෙන්නේ.
0: එතක මේ දිනමින පුවත්පත ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා ජාතික රෝහලේ සිට තවත් නිලධාරීන් 2 දෙනෙකු මරුට කියලා මේ කළා. මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසි පුවත්පත තොරතුරු වාර්තා කළ තිබුණා.
1: Yes, again, 2 more Nigamo prison officers succumbed to injuries. For the more detail, another 2 prison officers have died while receiving treatment at the Institute Care Unit of the Colombo National Hospital for injuries sustained in the Nigamo prison clash that occurred on Monday, 6th of July, increasing the death toll of prison officers to 10. Let's see more details about it in Sinhala.
0: අදවසදි සඳහන් කළ තිබුණ මේ සම්බන්ධයෙන් සෑම පුවත්පතක් වාහිම තොරතුරු ලංකාදීප පුවත්පත ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. මේගම රඳබියන්ගෙන් පහර කෑ තවත් නියාමක දෙදෙනෙකු මරුට මරණ ගන්න 33ට නැගී කියලාද ලංකාදීප පුවත්පත සටහන් කළ තිබුණා. හේත එකම දෙවෙනි පුවත්පත වාර්තා කළ තිබුණා ICU එකේ සිටි තවත් බන්ධනාගාර පොලිස් දෙකක් දිවි හැර යති කියලා සඳහන්. දැන් මරණ 31යි. මේගේ එක් නිලධාරියෙකුගේ 7 හැවිරිදි පුතා හෘද රෝගයක් සැත්කමට ඉන්දියාවේ ගෙන යන්න ලක්ෂ 40ක් ඕනේ. මෙහෙම දුකක් කාටවත් දෙන්න එපා. ඔහුගේ බිරිඳ කියන කතාවක් අදවසේදී හේමන්ත රන්දුණු ගෙන්න වාර්තාවේ සටහන් කළ තිබුණා. මේගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුමේදී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඒ අලෝයම මරමුවටපත් වූ බන්ධනාගාර නිලධාරින් දෙදෙනාද හදිසි උපක්‍රමික බලකායේ බන්ද පොලිස් නිලධාරින් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා කියලයි අද වාර්තා කළ තිබුණේ. මේ සම්බන්ධයෙන් තොරතුරු එයනෝ මීගමු බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් ඝාතනයට ලක් වූ හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් ගණන 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එයනෝ මෙම ගැටුමෙන් මරණයට පත් වූ මුළු සංඛ්‍යාව 31ක් බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටිනවා. මීගමු බන්ධනාගාරයේ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවත් එක් බන්ධනාගාර නිලධාරියෙකු ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඒ අලුයම බියගේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ හිස්වලට දැඩි ලෙස තුවාල සිදු වී තිබූ බව රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සටහන් කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Judges retirement age extension under review. Bid to expedite crippling backlog of cases. Drive to recruit 50 magistrates yield only 33. Proposals to extend retirement age in several other fields. Let's see more details about it in Sinhala Gihan.
0: විනිසුරු වයස දික්කිරීම රජය තවමත් අධ්‍යයනය කරනවා. මහේස්ත්‍රාත්වරුන් 50ක් බඳවා ගැනීමට උත්සාහ කළත් ආවේ 33 දෙනයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. ශ්‍යාම් නුවන් ගණේවතයි දෙවෙනි පුවත්පත වෙනුවෙන් මේ වාර්තාව ගෙනෙන්නේ. හදලකන්න ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් මේ කළා තොරතුරු වාර්තා කළ තිබුණා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව රජය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට අධිකරණ අමාත්‍යංශයට භාර දුන් බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
2: කැබිනට් මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කළා. අතර කරුණු කීපයක් සැලකිලට ගත්තා. එකක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා නඩු කොට ගහලා තිනවා. නඩු වලට ගතවන කාලය ඇත්තරම ජනතාවකෙන් පත්වන පීඩාව පිළිබඳව පොදුවේ මාධ්‍යවේදීන් ලෙස ඔබටත් අපි කාටත් අවබෝධිකුත් පවතිනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අධිකරණ විනිශ්චයකාරවරුන්ටත් මේ නඩු කටයුතු ඉක්මන් වීම සම්බන්ධයෙන් උනන්දුවක් තිබුණත් ඒ පිළිබඳව ඔවුන්ටත් ඒ පීඩනය පවතිනවා. ඒ නිසා අධිකරණය පිළිබඳව විශ්වාසය ජනතාව තුළ සහතික කිරීම සඳහා මේ නඩු කටයුතු වේගවත් කිරීම වැදගත්. සමහර අධිකරණ පද්ධතිවල කොළඹ කේන්ද්‍ර කරගෙන පැවතීම නිසාමත් ජනතාවට තවත් පීඩනයක් එල්ල වෙනවා. ඒ වගේම මීට අවුරුදු 5කට හෝ 6කට කලින් අතන 2020 දී 20 වෙනි සංශෝධනය හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කළා. අභියාචනාකාර විනිශ්චයකරු ප්‍රමාණය 12 ඉඳන් 20 දක්වා වැඩි කරා. නමුත් ඒ අවස්ථාවේදී වයස් සීමා පිළිබඳ සැලකිලිමත් වෙලා තිබුණේ නැහැ. මේ සියලු කරුණු සැලකිලි ගත්තට පස්සේදී අපේ අධිකරණ පද්ධති සඳහා විනිශ්චයකරුවන් බඳවා ගැනීම වැඩි කරන්නට උත්සාහ කරනවා.
0: ලකන මෝර්නින් නිවුස් అలර්ට් හංගින වෙලාව මත කරන වෙලාව උදෑසන 6යි
1: විනාඩි 10යි
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් Rhino Roofing within 100 watt in a Rhino Premier Roofing Sheet. Fetis Tresandha, Dhatunai Anuhaya Amatana.

0: මෙලවදසන හයයි විනාඩි 15යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි යනවා දිනමින පුවත්පත් රද දිනමින පුවත්පත් සටහන් කළ තිබෙනවා බී ගොවියාට සහන දෙන්න මිලියන 46,000ක් අද ඩේලි නිවුස් පුවත්පතත් ඒ වගේම දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු මේ කළා ඩේලි නිවුස් පුවත්පතට.
1: Yes, again, over 46 billion rupees allocated to support paddy cultivation. For the more in detail, the government has allocated 46.006 billion rupees to support paddy cultivation, covering fertilizer subsidies, irrigation, restoration, crop damage compensation and paddy procurement. Cabinet spokesman and health and mass media minister Dr. Nalinda Jayathirtha stated. It's over to you, Gihan.
0: විනිෂ්පාදන ක්‍රියාවලියේ ගොවි ජනතාවට විවිධ සහන සැලසීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 46,006ක මුදලක වෙන්කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව විනිෂ්පාදන ක්‍රියාවලියේදී ගොවියාට පොහොර ලබා දීමට, වාරිජලය ලබා දෙන්නට, වගාහානි වූ ජනතාවට වන්දි ලබා දෙන්න ආදිය සඳහා මේ මුදල වෙන්කර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ගොවියා ආරක්ෂා කරගෙන නිෂ්පාදන ආදකයට සාධාරණ මිලක් දීමට රජය උත්සාහ කරන බවද කියා සිට තිබෙනවා. එම හතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දරුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ එක් ගොවියෙකුගෙන් උපරිම වශයෙන් කිලෝ 2500ක් මිලට ගන්නවා. මේ මාස 13 වනදා සිට වී අලවි මණ්ඩලයේ මධ්‍යස්ථාන විවෘත කර තිබෙනවා. මේ වන විට වීමිලට ගැනීම සිදුවනවා. වීගබඩා 148ක වීමිලදී ගැනීමට සිදුවනවා. මෙක්‍රික් 39,500ක් මිලට ගන්න අපේක්ෂා කරනවා කියලත් ඔහු වැඩිදුරටත් සඳහන් කරා. මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශයත් මේ කළා තොරතුරු සඳහන් කළා තිබුණා.
1: වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජ ඉලක්කය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. පෙරේදා දිනයේදී පමණක් වී කිලෝග්‍රෑම් 25,450ක් මිලදී ගත් බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
2: දැනට උපරිමය එක් ගොවියෙගේ මිලදී ගන්න කිලෝග්‍රෑම් 2500යි. වවුනියාව දිස්ත්‍රික්කයේ වැලිපොළ, කිල්නොච් දිස්ත්‍රික්කයේ පන්නන්කණ්ඩි, මුලිත දිස්ත්‍රික්කයේ මුල්ලියාවලි, මලකල දිස්ත්‍රික්කයේ කරදියනාරු, ත්‍රිකෝණ දිස්ත්‍රික්කයේ ගෝමරන් කඩවල, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල, මාන්තෝට්ටම, කරුන්කාඩු, අල්මුනීරා, මිහිඳුපුර, පාලම් කඳවුර සහ දමන කියන ප්‍රදේශවල දැනට ගබඩා වල මේ වී මිලදී ගැනීම කටයුතු සිදු වෙනවා. වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. ඒ බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්නට. මේ ගබඩා වල ඉඩකඩ පාසුකම් මදි වුණොත් රජයේ මදිහත් වෙලා පුද්ගල අංශයේ ගබඩා තාවකාලිකව අරගෙන ගබඩා කරන්න කටයුතු කරනවා. වී ගොවිය ආරක්ෂා කරගෙන නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දීමට රජය හැමතිස්සෙම කටයුතු කරනවා. ඒක වී මිලදී ගැනීම පමණක්ම නෙවෙයි සිදුවන්නේ.
1: මේ අතර වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව උපරිම VS අස්වැන්නක් වාර්තා කළ වර්ෂය ලෙස මේ වසර හැඳින්විය හැකි බව හෙක්ට කුබැකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය AL සන්දික මහතා ප්‍රකාශ කළා.
3: ලංකාවේ වසර ගණනාවකට පසු උපරිම වී අස්වැන්නක් වාර්තා වෙන වසරක්. පසුගිය මහසහ යලකන්නවල වී නිෂ්පාදනයේ ලංකාවේ වී මෙට්‍රික් ටොන් මිලියන 50කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ 2020 වසරට පසු ලංකාව ගත වැඩිම වී නිෂ්පාදනය. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ යලකන්නේදීත් ඒ වගේ ඉහළ නිෂ්පාදකතාවයක් වාර්තා වෙයි කියලා. ඉතින් ඒ නිෂ්පාදකතාවයත් එක්ක බලනකොට 120 මිලත් එක්ක සැලකිය යුතු ලාභයක් ගොවි මහතුරුන්ට ලැබෙනවා. අද වෙන විට පිටකොටුව තොග වෙළඳ පොලේ සහල් මිලත් සැලකියුතු ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. නාඩු තොග මිල රුපියල් 198කට වගේ යන්නේ. ඒ වගේම රතු කැකුළු 162කට යන්නේ. සුදු කැකුළු රුපියල් 180කට වගේ යන්නේ. මේ මිලවල් වෙළඳ පොලේ උපරිම සිල්ලර මිල රදා විශාල ප්‍රමාණයකින් අඩු මිලක් තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට පාරිභෝගිකයාටත් මේක වාසි ගොවි මහතුරුන්ට අස්වැන්න 120කට විකුණ ගන්න පුළුවන් වුණොත් එහෙම සැලකියුතු ලාභ පංගුවක් යනවා. එතකොට අපේ රටේ ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා වෙනවා.
0: එතකම අද දිනමින පුවත්පත වාර්තා කළ තිබෙනවා සෞඛ්‍ය සේවයට අලුතින් පත්වීම් 2000ක් සෞඛ්‍ය කළමනාකරණ සහකාර 228කට පත්වීම් අද කියලාද සංදේහ කරුණාරත්න ගිරණ වාර්තාවක සටහන් කළ තිබෙනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතයි තොරතුරු ගෙන තිබෙන අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා තවදුරටත් හදවතේදී මේ සම්බන්ධයෙන් වාර්තා කළ තියෙන තොරතුරු මොනවද කියලා හද දිනමින පුවත්පතේ අතුල් පිටුවල මේ සම්බන්ධයෙන් සංදේහ කරුණාරත්න ගෙන වාර්තාවක සටහන් කළ තිබෙනවා සෞඛ්‍ය සේවයේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් 228ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය වෛද්‍ය නලින්දු ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙට පිරිනැමීමට නියමිත වී තිබෙනවා තවත් සෞඛ්‍ය කාර්ය සහායක ඩෙංගු මර්දන සහායක සහ සුළු සේවා පාලක වෘත්තිකයන් 1778කට ඉදිරි දෙසතිය තුල පත්වීම් ප්‍රධානය කිරීමටද රාජ්‍ය සැලසුම් කර තිබෙනවා මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මක භාවය ඉහළ නැන්වීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බෙදවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රියාවට නන්වා තිබෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පවතින පුරපාඩු කඩිනමින් පියවර ගනිමින් පිරවීමට පියවර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකු සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුකිය 4 වෙනිදා පැවැත්වීමට පත්වීම් ප්‍රධානය කිරීමට නියමිත වෙතුමනා කියලාත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා.
1: අපේ අවධානය යොමු කරමු ගියන අද ලක්කන ප්‍රවෘත්තිංශය ගිරණ තොරතුරු වලට සමූපාකාර ව්‍යාපාරය ආර්ථිකයේ ශක්තිමත් සහ විශ්වාසදායක තුන්වෙනි කුළුණ බවට පත්කිරීම අරමුණ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ සමූපාකාර සමාජික ඩිජිටල් වෙබ් අඩවිය එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින්
4: සමපකාර ව්‍යාපාරයේ ශක්තිමත් ව්‍යාපාරයක ලෙස ගොඩනැගීම අපේ ආණ්ඩුවේ අරමුණ. ඒක ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රියාවලියක් හැටියට අපි දකිලා තියෙනවා. මේ රට ශක්තිමත් ගොඩනැගීමේ කුළුණු තුන එකක් ලෙස රාජ්‍ය පෞද්ගලික වගේම සමපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම ඉලක්ක කරන රජය අපි මැදිහත් වෙනවා. ඩිජිටල් කරන ක්‍රියාවලියේ අත්‍යවශ්‍යතාවය අඳුනාගෙන තමයි අපි මේ වැඩේට බැස්සේ. සමපකාර ව්‍යාපාරයක් ලෙස නැවත පණ ලැබෙමින් තියෙන වෙලාවක මේ පුනරුදයට මග කියන අපේ රටේ සමපකාරය ඒ පුනරුදයේ කොටස් කරුවෙක් බවට පත් කරන්න සමපකාර ව්‍යාපාරය මුණ දිලා තියෙන අභියෝග සාර්ථකව ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන වෙනස්කම් සිදු කරගනිමින් වෙනස්ව සමපකාර ව්‍යාපාරය ගොඩනගන්න සූදානම් වෙමු කියන යෝජනාව කරමින් සමපකාරය රටේ ආර්ථිකයේ ශක්තිමත් කොටස් කරුවෙක් බවට පත් කරන අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු යෝජනාව කරමින් මම නවතිනවා.
0: ලකන මෝර්නින් න්ියුස් වලට හැංගෙන වෙලා මතක් කරනක් වෙලා උදෑසන 6යි
1: විනාඩි 22යි

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: පලවදසන 6යි විනාඩි 26යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අද අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ චමීර් ඇල්බනිය ගෙනන වාර්තාවකට. දකුණු ආසියාවේ ප්‍රථම මගී ඩ්‍රෝන සේවාව ශ්‍රී ලංකාවේදී ආරම්භයි. අද චමීර් ඇල්බනියයි දිනමින පුවත්පතේ සටහන එකතු කරන්නේ. අපි දිනමින පුවත්පතේ සටහනට යන්න කලින් අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා.
1: Passenger drone near taxi service set to launch here. For the more details, South Asia's first passenger transport drone project will be launched in Sri Lanka before the end of this year. Civil Aviation Authority Director General and CEO Captain Dharminder Rambukwala said the service, which utilizes modern technologies, planned to launch as a pilot project during its initial stage. Let's see more details about it in Sinhala Giha.
0: දකුණු ආසියාවේ ප්‍රථම මගී ප්‍රවාහන ඩ්‍රෝන යාන ව්‍යාපෘතිය මෙම වසර අවසානයට පෙර ශ්‍රී ලංකාවේ ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විදහක නිලධාරී කැප්ටන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා. නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ක්‍රියාත්මක කරන මෙම සේවාව මුල්ලදේරයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ භාවිත කරන එක් ඩ්‍රෝන යානයක් මගින් 6 දිනකට එකවර ගමන් කිරීමේ පහසුකම් පවතින බවද සිවිල් ගුවන් සේවා අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් සඳහන් කළා. වරායහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් මත ආරම්භ කෙරෙන මෙම වැඩසටහන සම්බන්ධයෙන් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය සමගද සාකච්ඡා පවතින අතර ඊට අදාළ නීති රීති සහ සිවිල් ගුවන් සේවා සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙනවා. මෙම නියම ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා සඳහා තායිලන්තයේ සිට විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් පැමිණීමට නියමිත අතර එන්පසු පරීක්ෂණ මට්ටමේ ඩ්‍රෝන යාන අත්හදා බැලීම සිදු කිරීමටද නියමිතයි කියලායි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. Prasanna's travel ban lifted with strict conditions in Siabo case. For the more detail, Colombo Chief Magistrate Asanges Bodragama yesterday ordered the temporary lifting of the foreign travel ban imposed of former Minister Prasanna Ranathunga. It's audio giha.
0: අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතත් මේකලා තොරතුරු සටහන් කළා තිබෙනවා. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දියා ගුණදාසයි වාර්තාව ගෙනවිත් තිබෙන්නේ. ප්‍රසන්න රණතුංගට රට යන්න අවසර. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් අත්අඩංගුවටගෙන මේ වන විට අපමත මුදාහර සිටින හෙටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනුව තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ නියෝග කර තිබෙනවා. සංචාරක කර්මාන්ත යටතේ ඇති ආයතන හතරක් වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සේවකයන් සඳහා ඍජු වෛද්‍ය රක්ෂණ විධිවිධාන පිළිබඳ වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම චෝදනාව ගොනු කර තිබෙන අතර සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සැකකරුට පෞද්ගලික හේතුවක් මත විදේශගත වීමට අවශ්‍යතාවයක් පවතින බැවින් ජූලි 17 දා සිට අගෝස්තු 2 දක්වා විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. විත්තිය කරුණු විමසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අලස් කොමිසමින් අසා සිටි විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක් තිබේද යන්නයි. ඊට කිසිදු විරෝධතාවයක් නොදැක්වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ජූලි 17 දා සිට අගෝස්තු 2 දක්වා සැකකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කළා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව

0: නැවතහමු යමු ලකන මෝනිං නිවුස් වලට එක්ක. ලකන මෝනිං නිවුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව දේශන 6යි
1: විනාඩි 30යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: බලවදසන හැ විනාඩි 41යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න දෙන්න. මේ දවස්වල මේකලා වාර්තා වෙලා තියෙනවා මේ ඩෙන්ගු උණ ව්‍යාප්තිය සම්බන්ධයෙන්. අද දවසේදී සෑම පුවත්පතක්ම පාහේ තොරතුරු සඳහන් කළ තිබුණද දිවයින පුවත්පතේ වාර්තා කළ තිබුණා ඩෙන්ගු රෝගීන් ගණන 70,000ට ලං වේ, මරණ 48ට නැගී කියලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීවත් අත්සරගෙන වාර්තාවේ අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණා. ඒත් එක්කම දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. ඒ වගේම ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ වාර්තා කළ තිබුණා ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ලං වේ කියලා. වසරේ මේ දක්වා කාලය තුල වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 70,000ටත් ඩෙන්ගු මරණ 50ටත් ආසන්න වී ඇතැයි ජාතික ඩෙන්ගු මර්ධන ඒකකය වැඩිදුරටත් සඳහන් කරන මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුල තොරතුරු වාර්තා කළ තිබුණා. එනෝ පෙරේදා වන විට මෙරටින් වාර්තා වූ ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් දක්වා ඉහළ නැග ඇතැයි එම ඒකකය සඳහන් කරනවා. ගත වූ කාලය තුල ඩෙන්ගු මරණ සංඛ්‍යාවද 48ක් දක්වා ඉහළ නැග තිබෙනවා. පෙරේදා පමණක් දිවයිනෙන් ඩෙන්ගු රෝගීන් 1279ක් වාර්තා වී ඇතැයිද එම ඒකකය සඳහන් කරනවා. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 36,795ක් ලෙසයි සටහන් වෙන්නේ. එමෙන්ම බස්නාහිර පළාතේ වැඩිම ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 14,464යි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,004ක්ද වාර්තා වී තිබෙනවා. මේ අතර ජූලි මාසයේ ගත වූ දින 13 තුල රෝගීන් 14,572ක් වාර්තා වී තිබෙනවා. වසරේ ගත වූ කාලය තුල වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538ක් කියලාත් අද වැඩිදුරටත් වාර්තා කළ තිබුණා.
1: හොගයනද ලංකාදීප පුවත්පතත් සඳහන් කරනවා ඩෙංගු මගින් ඩෙංගු මඩින්න රතු කලාප 60ක හෙට සිට විශේෂ මෙහෙයුමක් කියලා නිමල කොඩිතුවක් ඔයද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. රටපුරා පවතින ඩෙංගු වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 11ක අධි අවදානම් කලාප 60ක හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්න කියලාද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා.
0: එතකම අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත රද ඡායාරූපයක් සහිතව දිනමින පුවත්පත වාර්තාවක් කරලා තිබුණා. ඇඹිලි පිටියේ පුතෙක් අජාසත්පටත් අන්ත වෙයි, අමටයි තාත්තටයි පොල්ලකින් ගසා මරලා. අද ප්‍රදීප් සිරිවර්ධන ඇඹිලිපිටිය වාර්තාකරු දිනමින පුවත්පත වෙනුවෙන් මේ සටහන එක්කලා තිබෙන අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල. අවධානය යොමු කරමු දිනමින සටහනට.
1: ඇඹිලිපිටිය ප්‍රදේශයේ මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුතෙකු විසින් තම මව සහ පියා පෙරේදා රාත්‍රියේදී ඝාතනය කර තිබෙනවා. මෙසේ මිය ගොස් තිබෙන්නේ වන්‍යාරච්චගේ සරත් යන පියා සහ නම්මුණියාරච්චගේ කාන්ති යන මවයි. යකඩ ඉන්නකින් පහර දී මොවුන් දෙදෙනා ඝාතනය කර තිබෙන බවයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පතත් ඇතුල් පිටුවල සම්පූර්ණ විස්තරයක් සටහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන්. ඇඹිලිපිටිය කිරරවැල්ල කටුව ප්‍රදේශයේ නිවසක පෙරේදා රාත්‍රී 10ට පමණ මෙම ඝාතනය සිදු ඇති බවයි ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරන්නේ. එම නිවසේ කාමරයක් තුල ඝාතනය වී සිටියේදී මොවුන්ගේ සිරුරු සාගෙන ඇති බවත් වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. සැකකාර පුතා ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුර තොරතුරු විදිහට අද මේ සම්බන්ධයෙන් දිනබින පුවත්පතේ සටහන.
0: එතකම අද බුද්ධිකඩි රණසිංහ ජයරූප සහිතව දිවයින පුවත්පත ගිනන සටහනේ වාර්තා වෙලා තිබෙනවා. උඩරට බැනිකේ හින හින දවස ළඟ ළඟ එනවා. දිට්වා විපතින් විනාශයට පත් උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ බලන සහ පහළ කඩු ගන්නාව අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එනෝ බලන දුම්රිය ස්ථානයේ අසල සිට දිවෙන දුම්රිය මාර්ගයේ ඉදි කරමින් තිබෙන අයරු කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා. දිට්වා විපතින් එයට හානි වූ හානියේ දසුනක්ද එහි දැක්වෙන අතර මෙම ඉදිකිරීම නිම වූ පසු පේරාදෙණිය දක්වා දුම්රිය ගමන් කිරීමට හැකි වනවා. පේරාදෙණිය මහවැලි ගඟ හරහා වූ කළුපාලමේ ඉදිරියේදී පිළිසැකර ඔහොත් දුම්රිය යලිත් නුවර බලා යාමට හැකි වන බවද වැඩිදුරටත් අද දිවයින පුවත්පත ඡායාරූප සහිතව වාර්තා කළ තිබුණා.
1: ප්‍රශ්න පත්‍ර ප්‍රමාදයි. වයඹ පළාතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වාර විභාග කල්යයි. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. මුද්‍රණකරුවන් විසින් නියමිත කාලයට ප්‍රශ්නපත්‍ර ලබා නොදීමේ ගැටලුවක් හේතුවෙන් වයඹ පළාතේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 2026 දෙවැනි වාර පරීක්ෂණය ලබන 21 වෙනිදා කල් දැමීමට සිදු වූ බව වයඹ පළාත අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා දයානන්ද මහත්මිය සඳහන් කළා කියලායි අද වාර්තාව. මේ අනුව කල්දාමා ඇත්තේ වයම් පළාතේ පාසල් 700කට ආසන සංඛ්‍යාවක ජූලි මාස 15, 16, 17 සහ 20 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ විවාහගයන් බවයි වැඩිදුර තොරතුරු විදිහට දින මිනපුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: CCDN අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඔස්මන්ගේ පුත්‍රයාගේ රේප් පෙත්සම විභාගයට JA අබේනායකයි වාර්තාව දිවින පුවත්පත් වෙනුවෙන් ගෙනෙන්නේ. ගණේමුල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්න ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු වන ගම්පහ ඔස්මන් හෙවත් ඔස්මන් ගුණසේකරගේ පුත්‍රයා ගොනුකොට තිබූ රේප් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාදීකරණය කටයුතු කරනවා කියලා අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් එයනුව එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින කොළඹ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසට සැප්තැම්බර් මස 3 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාදීකරණ විනිසුරු වරුණන ශශි මහේන්ද්‍රන් සහ ආදිත්‍ය බාලපැටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත වෙනසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබුවා. ගම්පහ එඹුල්ගොඩ ප්‍රදේශයේ ශහන් ගුණසේකර මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබුණා.
1: HMO to the Daily News newspaper. කතරගම ඇසළ ෆෙස්ටිවල් ප්‍රොසෙෂන් to parade streets tonight. For the more in detail, the first procession of the annual Asala festival at the historic Rohunumahakathuragama Devalaya will parade the streets tonight. Rohunumahakathuragama Devalaya Basnayaka Nilame Thirina Madushankar said that the deity will be carried on the Tusker Vasana at the auspicious time tonight. Let's see more details about it in Sinhala.
0: කතරගම ඇසළ උළෙල ආරම්භයේ කියලාද සටහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින දිනමින පුවත්පතේ වාර්තාව ගෙනෙන්නේ පළමු පෙරහර අද කතරගම KD දේවප්‍රියයි වාර්තාව ගෙනෙන්නේ. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර අද රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ සුබ මොහොතින් වාසනා මංගල හස්තියා පිට සර්වඥ ධාතුන් වහන්සේ හෝ දේව ප්‍රතිමාම වැඩමවාගෙන මහා වීදිය ඔස්සේ වල්ලියම්මා දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කරේ. නැවත මහවීදිය ඔස්සේ මහදේවාලයේ වෙත ගෙවදීමෙන් පෙරහර අවසන් වන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිලින මදුශංක මහතා සඳහන් කරනවා. කතරගම ඇසළ මංගල්‍ය පුරා දින 15ක් පැවැත්වෙන අතර අවසන් මහා පෙරහර ජූලි මාස 29 වනදා දක්වා පවත්වා 30 වෙනිදා උදෑසන මැණික්ගඟේ දිය කැපීමේ උත්සවයෙන් නිමවට පත්වන බවත් සඳහන්. එමෙන්ම දෙවියන්ගේ වෙලෙන් අස්වද්දන ලද වී සහ සහල් රැගත් ගවතවලම ඊයේ දින කතරගම මහා දේවාල පරිශ්‍ර වෙත පැමිණියා. දොඩුගැමුණු මහ රජතුමාගේ රාජ්‍ය අනහා සම්ප්‍රදායන් සොරකෙමින් මෙම චාරිත්‍රයේ සෑම වසරකදීම නොපිරිහෙලා ඉටු කරනු ලබනවා කියලාත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කළ තිබුණා.
1: දෙවයින පුවත්පතටයි අවධානය අද සඳහන් කළ තෙනවා. කංජිපානේ ඉම්රාන් රතු වරෙන්තු හමුවේ සැඟවී සිටමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ මිනිස් ඝාතන සහ අමානුෂ්‍ය අපරාධ රැසකට වගකියුතු මෙරට පාතාල ලෝකයේ දරුණුතම සහ භයානකම අපරාධකරුවෙකු ලෙස සැලකෙන කංජිපානේ ඉම්රාන් නැමැතා ජාත්‍යන්තර පොලිසියේ දැලෙන් පවාරිංගා විදේශ රටක සැඟවේ ශ්‍රී ලංකාවේ බියකරු පාතාල ක්‍රියාකාරකම් මෙහෙවන බවට බුද්ධ්‍යංශ තොරතුරු තහවුරු කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත සහ දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. 2019 වසරේදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මෙම දරුණු අපරාධකරු 2021 වසරේදී අපමත උදාහැරීමත් සමග රටින් පලා ගියා කියලා තද වැඩිදුර තොරතුරු විදියට සටහන් කළා තියෙනවා දිවයින පුවත්පතේ.
0: Good morning news alert hangin velawada karanang velawudasana 6
1: vinadi 50

0: රටට වග කියන රේඩියෝ.
1: ලකන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනන් වෙලාව උදැසන 6යි.
2: විනාඩි 53යි.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: ලක්හන
6: Around the world.

0: ලෞද සනහය විනාඩි 54 අපි සූදානම් දවසේදී විදේශ පිටුට අවධානය යොමු කරන්න අදවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න ඔයාලා කරන ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරුවේ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්ද්‍ර මාර්සිංහ අයිබෝන් සුබදාසනක්
1: අයිබෝන් සුබදාසන ගියන් මේකල
2: අයිබෝන්
0: අපි අවධානය යොමු කරමු දැන් නැවතත් වාර්තා වෙලා තියෙනවා මේ හෝමුස් මුහුදේ ගැටුම් මුත්සන්න වෙයි ඒත් එක්කම ඉරාන ප්‍රහාරයෙන් එමිරේට්ස් නැව් දෙකක් ගිනිගනි ඉන්දිය ජාතිකයෙකු මරුට තවත් අටකට තුවාල හෝමුස් පාලනය සිය අතරගත් බව ඇමරිකාව කියනවා මේ සම්බන්ධයෙන් වාර්තාවල නවතම තොරතුරු මොනවද
1: ඔව් ඇත්තටම ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමක් සතාවකාලික ගිවිසුමක් අත්සන් කළා ඒ අසංගරණ පස්සේ යුද්ධයේද සාමයේද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක මේ රටවල් දෙක කටයුතු කළා හැබැයි මේ වෙද්දී යුද්ධයේද සාමයේද කෙසේ වෙතත් යුද්ධය කියන පාර්ශවයට අපහු ගිහිල්ලා තියෙන්නේ මොකද ඉරානය ඇමරිකා හිතවාදී කඳවුර වලට ප්‍රහාර එල්ල කරද්දී ඇමරිකාව ඉරානය මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කරන අතරතුර ඇමරිකා ජනාධිපතිවරයා කිව්වා හෝමස් වලින් ගමන් කරන නෞකාවලින් 20% ගාස්තුවක් අය කරනවා කියලා මේ ඉරානයේ තියෙන ප්‍රශ්නෙත් එක්ක හැබැයි ඊට පස්සේ මැද පෙරදිග කලාපේ නායකයන් කරපු ඉල්ලීමක් අනුව ඔහු ආපහු කිව්වා මේ 20% ගාස්තු අය කරන්නේ නැහැ හැබැයි ඉරානයේ වරායන් අඛණ්ඩවම අභිහිර කරනවා කියලා දැන් ඒකට හේතුව ඇමරිකාව ඉරානය අතර යලි අවස්ථා ගණනාවකදී ගැටුම් අට ගැනීම ඉරානයේ නගර කීපයකට ඇමරිකාව ප්‍රහාර එල්ල කරලා තියෙනවා ඒකට ප්‍රතිචාර විදිහට කිය විදිහට එමීර් රාජ්‍යයේ තෙල් නැව් දෙකකට ඉරානය ප්‍රහාර එල්ල කළා වගේම බහරේන් සහ ජෝදාන් ඇමරිකා මධ්‍යස්ථානටත් ප්‍රහාර එල්ල කළා දැන් යුද්ධේ මොන මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ කිව්වොත් එහෙම දැන් ප්‍රහාරත් එක්ක ඊළඟ ප්‍රශ්නේ තමයි අර හෝමස් අභිහිර වීමේ අනිත් කාරණෙත් එක්ක ආපහු ඉන්ධන මිල ගණන් ඉහළ යාම දැන් තාවකාලික ගිවිසුම දැන් ඇත්තටම නැහැ ඒ ගිවිසුම නැති නිසාම ආපහු දෙපාර්ශ්ව අතර මතභේද ඇති වෙලා තියෙනවා ඒ අතරතුර ඊශ්‍රායලය කියනවා ඉරානිය අම්මාකාරයකට අපට පහර දුන්නොත් එහෙම අපි ඊටම දෙවන්ත ප්‍රහාරයක් ඉරානයට එරෙහිව එල්ල කරනවා කියලා ඒ කියන්නේ මැද පෙරදිග කලාපයේ ඊටම යුද උණුසුමක පවතින බවක් තමයි අපිට පේන්නේ ඇමරිකාවක ඉරානයේ පාලම් සහ කර්මාන්ත ශාලා ඉලක්ක කරලා ප්‍රහාර දෙනවා කියලා මේ විදිහට ඉරානයේ විශාල ප්‍රදේශයක් නැත්නම් ඉරානයේ මර්මස්ථාන සහ හෝමස් අවහිර කළ හැකි ඉරානයේ ප්‍රදේශ ඉලක්ක කරමින් ඇමරිකාව ප්‍රහාර එල්ල කරනවා තවදුරටත් අඛණ්ඩව සිද්ධ වෙනා මේ දේවල් ඒ වගේම ඉරානයේ ඊට ප්‍රතිචාර දක්වමින් මැද පෙරදිග කලාපයට ප්‍රහාර එල්ල කරනවා නිසා දැන් අර යුද්ධයේද සාමයේද කියන එකට වඩා මේ වෙද්දී පිටින කීපය තුලම තිබ්බේ ඇත්තටම යුද්ධ ගැටුම්කාරී තත්ත්වයක් ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙනවා අපි අවශ්‍ය වුණොත් එහෙනම් ඉරානයට මීට වඩා දැඩි ප්‍රතිචාර දක්වනවා කියලා.
0: ඒ වගේම තමයි මේ ඉරාන නායකයත් සඳහන් කළ තිබුණ ඔහුගින් ඔය මියගේ ආධ්‍යාත්මික නායකයාට සාධාරණීට කිරීම සඳහා ඉදිරියේදී තවත් මෙවැනි දරුණු සටන් වලට හෙළමෙන්න පුළුවන් කියලා මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු මොනවද?
1: ඔය ඇත්තටම මීට පෙර දැන් ඇත්තටම යුද්ධයේ ආරම්භයේදීම තමයි ඉරාන අධ්‍යාත්මික නායකයා නායකයා ජීවිතක්ෂයට පත් වුණේ ඇමරිකන් ඊශ්‍රායල් ප්‍රහාර වලින්. ඊට පස්ව අවස්ථා ගන්නවකදී වරින් වර අලුත් නායකයා මොච්චත් කමෙනි සහ ඉරානයේ අනෙකුත් නායකයන් දැඩි ලෙස තර්ජනය කළා ඔවුන් ඇතරම කිව්වා දැන් ගිවිසුමක් නැහැ ඔවුන් කිව්වේ දැන් ගිවිසුමක් නැහැ අපි අතර නිසා ඕනෑම අවස්ථාවක අවශ්‍ය දැඩි ප්‍රතිචාර දක්වන්න සූදානම් කියලා ඒ සඳහා ඔවුන්ගේ මිසයිල් අවස්ථා ගන්නවා සූදානම් කරලා තියෙනවා කියලා කිව්ව හින්දා මේ තර්ජනය කියන එක අඛණ්ඩව තියෙනවා ඔවුන් කියන්නේ දැන් වචනවලට සීමා නොවී අපි ආරක්ෂක ක්‍රමවේදයක් ඔවුන් කිව්වේ දැන් මුලින් ආරක්ෂක ක්‍රමවේදයක් අපි අනුගමනය කරලා මින් ඉදිරියට උපක්‍රමික වශයෙන් ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රමවේදයකට යොමු වෙනවා කියලා ඒ නිසාම මේ තර්ජන සහ විවිධ අවස්ථාවල එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව පවතින වාතාවරණයක් තමයි දැනට උද්ගත වෙලා තියෙන්නේ
0: හොඳයි බෙහෙන් ස්තුතියි චන්ද්‍ර මාර්සිං මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ ප්‍රතිශ්ලේෂණේ කරාට අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා ඔයලා බලන්න
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්
4: දෙදස් විසිහය පාපන්දු ලෝක කුසලානය පිළිබඳව සියලුම දෙනා බලාගෙන ඉන්න ගිහන් මේ වන විට අදාළුයම ස්පාඤ්ඤ සහ ප්‍රංශය අතර පැවති තරගින් ස්පාඤ්ඤ ජයග්‍රහණය කරයි සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙනවා 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගොල 2-0 පරාජය කළ ස්පාඤ්ඤය 2010 වසරෙන් පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඩැලස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ස්පාඤ්ඤය ආරම්භයේ සිටම පන්දුවේ පාලනය සියතට ගනිමින් ප්‍රංශයේ ප්‍රබල ප්‍රහාරක පෙළට අවස්ථා ලබා නොදුන්නා කියලයි සඳහන් වෙන්නේ. 22 මිනිත්තුවේදී මිකෙල් ඔයාසබාල් ලබා දුන් දඩුවම් පහර ගෝලය ස්පාඤ්ඤයට පෙරමුණ ලබා දුන් අතර 58 මිනිත්තුවේදී පේඩ්‍රෝ පේරෝ දෙවැනි ගෝලය වාර්තා කරමින් ජයග්‍රහණය තහවුරු කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.
0: හොඳයි, අපි යනවා පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
4: දින මින අංජනගේ කාටුනේ අද සඳහන් වෙන්නේ මෙහෙම. ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයකට ජනාධිපති උපදෙස් දීලා. ගැම්මුණු මොනවා කියයිද බලමු කියලා තමයි අද සඳහන් කළ තියෙන දිනමින පුවත්පතේ.
0: මේ දෙවන පුවත්පතේ චාරිත්‍ර වික්‍රමසිංහගේ Facebook කාටුනේ සජිත් කියනවා එයා හැම දෙයක්ම දන්නවා කියලා. ඔව්, හැබැයි එයාට තියෙන අභියෝග ගැන දන්නවද දන්නේ නැහැ කියලයි අද Facebook කාටුනෙන් සටහන් කළ තියෙන්නේ.
4: ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ අද සඳහන් වෙනවා. වීගන්න ගබඩා තවම ඇරලා නැති දැන් තියෙනවලු. මත්තලත් ඇරලා නැද්ද කියලා තමයි අද ප්‍රශ්නාර්ථයකුත් එක්ක සඳහන් කරලා තියෙන්නේ.
0: අපි හලකන මෝනින් නිවුස් වලට නිමා කරන තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනිය දෙවෙනි පුවත්පතේ ආණ්ඩුව කොමිස් වලට මුවා වෙලා ඉන්නවා කියලා සීබී රත්නායක කියනවා. ඉස්සර මුවා වෙච්ච අයට දැන් එලිබහින්න වෙලා තියෙන්නේ මාංචුද්දාගෙන කියලයි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියන්නේ. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැසන 6ට හමු වෙමු. මේ බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
4: වාසනාවන්ත සුබ දවසක්.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: පසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
4: මම නම් දැන් මානම රිලැක්ස්
5: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලේ
6: Good morning සුබදාසනක් උදේ 7:00 විනාඩි 6යි වෙලාව. අපි තවත් ලස්සන සුන්දර දවසක මුණ ගැහෙන්නේ. අද දවස ගැන කියනවා නම් අද ජූලි මාසයේ 15 වෙනිදා. ජූලි 15 වෙනිදා දවස පටන් ගන්නකොට මට හිතුණා ඔයත් එක්ක කතා කරලා යන්න. ඔයාගේ ජීවිතේට ඔයාගේ සාමාන්‍ය දෛනික ජීවිතය ඇතුළේ ඔයාට හම්බෙනව නේද? ඔයා අකමැති කියලා විශ්වාස කරන මිනිස්සු. ඒ කියන්නේ එහෙම නැත්තම් අපි ගමුකෝ ඔයාට අකමැති මිනිස්සු. එතකොට ඔයාට අකමැති කෙනෙක්ට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක කොහොමද කාටද ඒක කරන්න පුළුවන් ඔයා සමහරට එහෙම කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඔයා ගැන හැම වෙලෙම නරක විදිහටම හිතන කෙනෙක් අවසානයේ ඔයාගේ හොඳම යාළුවෙක් වෙනවා එහෙම නැත්නම් හොඳම යාළුවෙක් කෙසේ වෙතත් ඔයා නරක කෙනෙක් නෙවෙයි කියන එක තේරුම් අරගෙන යම්කිසි හොඳ සුහදශීලී සබඳතාවයක් ඔවත් එක ගොඩනගනවා මේකට කියනවා මේ බෙන් ෆ්‍රැන්ක්ලින් ආචරණය කියලා මේක බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් එක අපි හැමෝම අහලා තියෙනවා කෙනෙක්ට උදව් කළොත් එයා අපිට කැමති වෙයි කියලා. ඒක ඇත්තක්. කෙනෙක්ට උදව් කිරීමෙන් හොඳ සබඳතාවයක් ගොඩනගන්න පුළුවන් බව තමයි මම මේ කියන්නේ. මේක මනෝවිද්‍යාවේ තමයි ඔය කියන බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් කියන සංකල්පයේ විදිහට හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔබ කෙනෙක්ගෙන් ඉතා කුඩා උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව කරන පුද්ගලයාගේ හිතේ ඔබ ගැන තියෙන කැමැත්ත, විශ්වාසය සහ හිතවත්කම තව තව වැඩි වෙන්න පුළුවන්. මුලින්ම මේක අහනකොට ටිකක් අමුතුයි වගේ ඔබට දැනුණාට මේ සංකල්පය බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් කියලා නම ලැබෙන්නෙම මේක ප්‍රායෝගිකව කරපු නිසා. ඇමරිකාවේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක්, ඒ වගේම විද්‍යාඥයෙක්, ලේඛකයෙක් වෙච්ච බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් තමයි මේ කියන කතාවේ කථානායකයා. එයාට ගොඩාක් යාළුවෝ හිටියා. හැබැයි එකයි හිටියා එයා එක කියන්නේ යම්කිසි කාල සීමාවක් නේද මේ පුද්ගලයා මෙයාට අකමැති බව නිතර පෙන්නනවා ඒ බව හංගවනවා. ඉතින් මෙයා කරේ ඒ මනුස්සයාගෙන් විටින් විට ගිහිල්ලා දුර්ලභ ගණේ පොත් ඉල්ලනවා. උදේට යනවා, හවසට යනවා, මාසිකින් යනවා, සතියකින් යනවා. ගිහිල්ලා කියනවා මට මේ හවල් පොත දෙන්න, ඔබ ළඟ මේ පොත තියෙනවා. පොත කියවලා ආපහු බාර දෙනවා. ඒ වගේම පොත් දුන්නට ස්තුති කරලා ලියුම් යවනවා. මෙන්න මේ සිදුවීමෙන් පස්සේ මේ පුද්ගලයා ෆ්‍රැන්ක්ලින් ගැන හොඳ ආකල්පයක්, එහෙම නැත්නම් හිතවත් බවක් ඇති කරගන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මේකට කියන්නේ බෙන් ෆ්‍රැන්ක්ලින් ඉෆෙක්ට් කියලා. මේක මනෝවිද්‍යාව පිළිගත් සංකල්පයක්. මේ පිටුපස තියෙන මනෝවිද්‍යාත්මක කාරණා මොනවද කියලා මට පුළුවන් ඔබත් එක්ක අද ඉතින් ගොඩාක් කලා තියෙනවානේ තව පොඩ්ඩකින් කතා කරන්න. අද දවසේ ඔයාට එහෙම අය හම්බෙයි. ඔබව නුරුස්සන අය නේද, ඔබව ප්‍රතික්ෂේප කරපු අය හම්බෙයි. එයාගෙන් පුංචි උදව්වක් ඉල්ලන්න. උදව් ඉල්ලලා එක කරාට පස්සේ thank you, බොහොම ස්තුතියි කියලා ස්තුති කරන්නත්, එයා වගේ කරන්නත් අමතක කරන්න එපා.

0: මසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

තවයි විනාඩි 19යි වෙලාව. සුබ උදෑසනක්. අද දවසේ ඔයාගේ මොනවද තියෙන plan? සාමාන්‍ය වැඩ කටයුතු ටික කරගෙන යනවා. හරි. එතකොට ඊයේ ෆුට්බෝල් වල ස්පාඤ්ඤ සහ ප්‍රංශ අතර තරඟ තිබුණා නේ. ඒකෙන් ස්පාඤ්ඤ දින්න, ප්‍රංශ පැරදුනා, ප්‍රංශ ගෙදර ගියා. එතකොට බාප්පත් ගෙදර ගියා. එම්බාප්පේ එතුළු කණ්ඩායම පරාජිතපත් වුණා. ඔය ඔක්කොම හරි ඒ FIFA World Cup එක. එතකොට තරඟෙන කලින් මේ ස්පාඤ්ඤ කණ්ඩායමෙන් මාධ්‍යවේදී කහනවා, මොකද කියන්නේ ප්‍රංශය ගැන? මොනවා කියන්නද? එහෙම නෙමෙයි, ඒක ප්‍රබල කණ්ඩායමක්. ඔව්, ප්‍රබල කණ්ඩායමක් තමයි. නමුත් අපි තරඟයට ගියාට පස්සේ ප්‍රතිවාදියා ගැන අපේ තියෙන හැදෑරීමත් එක්ක අපි හෝම්වර්ක් කරලා ඉන්නේ. ඒ tie නිසා මේ අපි අවතක්සේරු කරනවා නෙමෙයි, නමුත් අපේ කණ්ඩායමේ ක්‍රීඩකීන්ගේ තියෙන හයිය ගැනත් අපි නේද එහෙම ලේසි පාසු විදිහට හිතන්නේ නැහැ. ඒ නිසා ප්‍රංශය කියන කණ්ඩායමට අපි හොඳ අභියෝගයක් දෙනවා. අවසානයේ කොහමාරි අපි මේක දිනනවා. අන්නේ වගේ මානසිකත්වයක ඉඳලා තමයි කණ්ඩායමක් විදිහට වුන් තමන්ගේ කණ්ඩායම ඉදිරියේ ජයග්‍රහණය වර්තා කරේ. මානසික වටපිටාව කියන්නේ හරි වැදගත්. ඕනම එකක් දිනන මානසික වටපිටාවක් වාඩ තියෙන්න ඕනේ. ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් වාට උදේ පාන්දර මතක් කරන්නේ අන්නේ දිනන වාසනාවේ නේද? ඒ මානසික තත්ත්වයේ පිළිබඳව විශේෂයෙන්ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරා වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ 2026 වසරේ ගෙවුණු පුංචි කාලය තුළ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 25 දෙනෙක් ඇතුළු තවත් වාසනාවන්තයින් රසක් බිහි කරන්න සමත් වෙලා තිනෝ. ඒ අතරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙකු, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් ඇතුළුව වාසනාවන්තින් 48 දෙනෙක් වෙත රුපියල් කෝටි 24ක්, ඒ වගේම ලක්ෂ 24ක්, කෝටි 24 වගේම ලක්ෂ 24ක්. ඉතින් මේ ගානට වැඩිය, ඒ කියන්නේ 24 කෝටි 24 ලක්ෂ හිමනේ අන්න ඒ වගේ ගානකට අධික අති විශාල වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් අලවි සහායකවරුන් වෙත රක්ෂණ උප ප්‍රදානය කිරීමේ වැඩසටහන ක්‍රීඩා අමාත්‍යංශයේ ඩංකන් වයිට් ශ්‍රෝණාගාරයේදී පැවැත්තුණා. ඉතින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමන්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දේවානන්ද සුරවීර මැතිතුමන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් සභාපතිතුමන් MTCA පෙරේර මැතිතුමන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එම් අරිෆ් මැතිතුමන්, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහියුම් මූල්‍ය KAC ප්‍රියදර්ශනී මෙනවිය, ඒ වගේම මේ Continental Insurance ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සාලි ඩයස් මහතා, මේ ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නේද මේ සම්භාවනීයන්ගේ ආරාධනෙන් තමයි සහභාගීත්වයෙන් තමයි මේ කටයුතු සිද්ධ වුණේ. ඉතින් මේ රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමවේදය යටතේ දෙවයින පුරා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායකවරුන් ප්‍රතිලාභ ලැබීමට නියමිතයි. ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ මුළු රටටම සෙත සලසන වාසනාවේ ආයතන. ඒ නිසාම ලොතරැයි මිලදී ගන්න ඔබ වගේම ලොතරැයිපත් ඔබ වෙත අරගෙන එන අලවි ජාලය නියෝජිතව ගැන අමතක නොකර අපි කතා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් පුංචි රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක් මිලදී ගන්න ඔයාට නිරන්තරයෙන්ම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනින් පස්සේ ඒ රුපියල් 40න් එහාට ගිහිල්ලා රටේ සංවර්ධන කාර්ය සඳහා ඔයා දායකත්වයක් දෙනවා. රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල, ජාතික වකුගඩු අරමුදල රාජ්‍ය සේවය පවත්වගෙන යන්න ඔයා ඍජුවම දායකත්වය දීලා තිනවා. මේ රුපියල් 40 ඔයා වියදම් කරනවා කියලා කියන නිසා රුපියල් 40ක් වියදම් කරනකොට ඔයාට මේ කියන හැම පැත්තෙම සතුරු වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මතක තියාගන්න වාසනාවට කියන එකම නම ජාතික ලොතරැයි මණ්ඩලය NLB. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පැයදිත් විජය නිෂ්පාදන ගැන කෑම රස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩ නිෂ්පාදකයා කෑම ටික ගෙදර රසට හැදෙනවා කියලා කියන්නෙම එතන නේද? සතුට සැනසීම කෑම මේසෙ. ඉතින් කොච්චර හරි හැමදේම කරන්නේ ඔයා හවසට ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අපි තේකින් පටන් ගමු, තේකක් බොන්න, කෝපි එකක් බීලා ඊට පස්සේ රෑ කෑම ටික කාලා මේ උදේ ඉඳන් මහන්සිලා ගිහිල්ලා කඩවල් වලින් සමහරවිට පොඩි පොඩි දේවල් කාලා බඩ පොරව ගත්තට ඒක ඇඟට කුත් නැහැ, හිතට සහනෙකුත් නැහැ, හිතේ සතුටක් නැහැ. හරි, ඒ කොමනත් ගෙදර ගියාට පස්සේ ඔයා බලාපොරොත්තු වෙන්නේ ඉතාම රසවත් කෑම වේලක්. ඒකේ ව්‍යංජන කීයද කියන එක නෙමෙයි ප්‍රශ්නේ,
රසර දිනනවද කියන එක විතරයි. ඒ නිසා විජේ නිෂ්පාදන පාවිච්චි කරනකොට මේ ප්‍රශ්නෙට විසඳුම් වාට හම්බ වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ක්‍රිමරාජ නිෂ්පාදන ගැන දශක 7කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ අපිට නේද ඉතාම සුවිශේෂී නිෂ්පාදන ගණනාවක් ඖෂධ ගණනාවක් හඳුන්වා දීලා තිනෝ ක්‍රිමරාජ කියන නමින්. සාමාන්‍ය පුංචි බඩේ අමාරු ඉඳලා හැම දෙයකටම කැස්සක් ආවත් එම්බ්‍රසාවක් ආවත් ඊට පස්සේ දතේ කැක්කුමක් ආවත් එතකොට අපි කියනවා හන්දි පත් රුදාවක් ඇති වුණත් මේ කියන ඕනම තැනකදී ක්‍රිමරාජ කියන නිෂ්පාදන තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් ඔය සුපිරි වෙනද සැල්, ඒ වගේම ෆාමසි ඖෂධහල් මේ කියන ඕනම තැනකදී ඔයාලට ගන්න අවස්ථාවක් තියෙනවා ක්‍රිමරාජ නිෂ්පාදන.

දානෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.766 366 176 අංකයට

උදේ 7යි විනාඩි 30යි වෙලාව අපි සෝෂල් මීඩියා කියලා කිව්වම දැන් මේ දවස්වල ඉතින් සෝෂල් මීඩියා වල සෑහෙන ටොපික්ස් තියෙනවානේ හැම වෙලේම පුවත් මවන හොඳ දේවල් සහ නරක දේවල් කියන මේ දෙකම දැන් පහුගිය දවස්වල මේ අලුත් තීරණයක් ගත්ත WhatsApp එකේනේ නම්බර් එක පෙන්වන්න නැතුව ප්‍රොෆයිල් එකක් විදියට කියන්නේ Facebook එක වගේ නමත් එක්ක ඒක මොකද තත්ත්වය ඒක කරගත්තද ඔයා මේ වෙනකොට ඒක ගැන දැනුවත්ද ඉතින් WhatsApp එක ප්‍රොෆයිල් එකක් කරගෙන එහෙම නේද දැන් WhatsApp channel එකක් විදියට දැන් සමහර විට වාට WhatsApp channel එකක් ඇති හරි මේ ඒක අලුත් concept එකක් ඉතින් කොහොම නමුත් හැමදේම social media ඇතුලේ ඔයා උදේට සමහර විට Facebook

කිකර ෆොටෝ එකක් දාලා මොටිවේෂන් මොන හරි ලියලා හෙමත් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් යාවත් කාලීන වීම කියන එක හරි වැදගත්. හැබැයි ෆේස්බුක් එකේ මොන්ටයිසින් එහෙම ඔන් වුණාට පස්සේ සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ වගේ හොඳ දේවලුත් තියෙනවා. හැබැයි හොඳ විදිහට මේක පාවිච්චි කරන එකක් නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා අර ෆේස්බුක් ලංකාව එහෙම නැත්නම් ආසියානු රටවල ගොඩාක් වෙලාවට සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ මේක ලංකාවේ තමයි ගොඩාක්ම නෙගටිව් දේවල් ප්‍රචාරණය සඳහා කියන එක මේ පෞගී කාලේ අපි කිව්වේ අර සංඛ්‍යා දත්ත එක්ක කතා කරපු දවසක් තිබුණා. ඉතින් ඒ නිසා හොඳ දෙයක් ෂෙයා කරන්න ෆේස්බුක් එකේ යොදා ගන්න, හොඳ දෙයක් ගන්න ෆේස්බුක් එකට යන්න. හරි, මම මේ දැන් යන ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනපු අය කියන්න වාසනාව කියන එක නේද රුපියල් 40කින් ඔයාගේ ජීවිතයට අරගෙන එන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ මහජන සම්පත ගොවිසත මෙගා පව ධන නිධානය හඳහන අද සම්පත NLP ජය. සුබ දවසක් ලොතරැයි දිනුම ඇත. සුබ දවසක් ලොතරැයිෙන් පටන් ගත්තොත් ධනු ලග්නය තමයි ජයග්‍රහයි. ලග්නයේ ජයංක අංක 6, අංක 8 අංක 11. NLB ජය ලොතරැයි X අක්ෂරයත් එක්ක අංක 3 අංක 0 අංක 3 අංක 8 ජයග්‍රහයි අංක බවට පත් වෙලා තිනවා. ඒ වගේම අද සම්පත අංක 3 අංක 5 අංක 8 අංක 3 අංක 5 අංක 0 අංක 8 අංක 3 අංක 5 සහ T අක්ෂරය. හඳහන ලොතරැයි කටක ලග්නයේ සහිතව අංක 8 අංක 27 අංක 40 සහ අංක 59. ධන නිධානය ගත්තනම් T අක්ෂරයත් එක්ක අංක 3 අංක 21 අංක 35 සහ අංක 48. මෙගා පව T අක්ෂරයත් එක්ක අංක 18 තමයි ප්‍රසාද අංකය. ජයංක අංක 10 අංක 46 අංක 52 සහ අංක 55. ඒ වගේම ගොවිසත ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 12 අංක 24 අංක 44 සහ අංක 0. මහජන සම්පත T අක්ෂරයත් එක්ක අංක 7 අංක 3 අංක 0 අංක 8 අංක 3 සහ අංක 5 වාසනාවන්ත ප්‍රතිපලේ බවට පත් වෙලා තිනවා. ඉතින් ටිකට් එක ගන්න වාසනාව එක්ක ඔයාගේ ජීවිතේ රස කරගන්න පුළුවන්කමක් තිනවා. රුපියල් 40 නේද දිනුම ඔයාගේ ජීවිතේම වෙනස් කරයි.

හතයි විනාඩි 36යි වෙලාව. ඔයාගේ දෛනික වියදම් අතරේ මෙන්න මෙහෙම වියදමක් තියෙනව නේද? ෆුවෙල් වලට, කියන්නේ තෙල් වලට, පෙට්‍රල් වලට, ඩීසල් වලට, භූමි තෙල් ගහලා දුවන වාහන නැහැ නේද? බස් වලට එහෙමනම් භූමි තෙල් පොඩ්ඩක් කලවම් කළා. බස් රියතුරු මහත්තුරු මගේ දියා මෙල්ල උස්සල බලනවා. ඈ ඔය මොකද කිව්වේ? අපි එහෙමයක් කරන්නේ නැහැ. දැන් සමහර රියතුරු දුවන බස් වල එහෙම ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි ඒකත් ඕගොල්ලෝ නෙමෙයි සමහරු ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඩීසල් වලට භූමි තෙල් පොඩ්ඩක් කලවම් කළා දුවනවලු. එතකොට මොකක් හරි වෙනවලු තින්. මන් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. අපි අහලා තියෙන එක. ඔය පෙට්‍රල් ෂෙඩ් සම්බන්ධව දැන් මම මේ එන්නේ ඇත්තම කතාව මේක කතා කරන්න. ඒ කියන්නේ ලංකාවේ තියෙන පෙට්‍රල් ෂෙඩ් වල අපි ගෙවන මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය හරි ප්‍රමාණය හම්බෙනවද? හම්බෙන්නේ නැහැ කියලා දන්න හින්දා තමයි ඔයා රුපියල් 5000ක් දීලා කියලා හිතමු රුපියල් 5000ක්. රුපියල් 5000ක් දීලා ඔයා ඔයාගේ අර පෙට්‍රල් ගහන එතන මෙව්ව එක මේව එක ඇරලා ඔයා බෙල්ල උලුක් කරගෙන හරි පිටිපස්සේ සීට් එක අස්සෙන් දාලා හරි පිටිපස්සේ ග්ලාස් එකකින් ඔයා අර අර අතන තියෙන අර අර ඒ ෂෙඩ් එකේ පොම්පේ අර මෙහෙම ඉලක්කන් ටික මෙහෙම වැටෙන්නේ ස්ක්‍රීන් එක. ඒක දිහා බලාගෙන ඉන්නවනේ දෙයියනේ. සමහරු ඉන්නවනේ බැහැලා ගිහිල්ලත් බලන් ඉන්නවා. ඒ කියන්නේ ඔයාට මාර ෂුවර් එකක් තියෙනවා අඩුවෙන් ගහයි කියලා. නේ? ඒ කියන්නේ ඒක නිකන් ඉර පායනවා වගේ විශ්වාසයි. ලංකාවේ හැම ෂෙඩ් එකකම මෙහෙමද? ඔව් කියලා කියන්න පුළුවන් කියලා මේ ඔය ඛනිජ තෙල් එකේ වැඩ කරපු ඉහළ පෙළේ වැඩ කරපු මේ ඉහළ ශ්‍රේණියක වැඩ කරපු නිලධාරියෙක්ගේ ආටිකල් එකක් මම කියෙව්වා. එයා කියලා තියෙනවා මේක සාමාන්‍යයෙන් එහෙම තමයි. ඔය පොම්පකරු ඉන්ධන පොම්පේ ක්‍රියාත්මක කළාම ඉලක්කම් කරකී අපි ගෙවන වටිනාකමට ලැබෙන්න ඕන ඉන්ධන ප්‍රමාණය අපිට ලැබෙනවද කියලා එයාගෙන් ඇහුවම එයා කියනවා මොකද හිතන්නේ? අනිත් පැත්තට මාධ්‍ය වේදිකාවෙන් අහනවා මොකද හිතන්නේ? හම්බෙන්නේ නැහැ. හරියට හරි හම්බෙන්නේ නැහැ. ඒක තමයි يعني පෙට්‍රල් එක තියෙන ආයි වෙනස් නොවෙන කතාව. ෂෙඩ් වල තියෙන ඇත්ත කතාව කියලා කියන්නේ. මේක අහගෙන ඉන්නවා නම් හරියට නූලට, තිතට, ලීටරයට, බිඳුවට, දශමයට තෙල් ටික ගහන ෂෙඩ් හිමිකරුවන්, පොම්පකරුවන් ඕගොල්ලෝ ගැන නෙමෙයි අපි මේක කතා කරන්නේ. 99%ක් ලංකාවේ ෂෙඩ් වල හරියට નિયમિત විදිහට තෙල් ටික ගහන්නේ නැහැ කියලා එතුමා කියනවා. කෙටියෙන් මහුවම යා කියනවා. ලංකාවේ පිරවුම්හල් වල තියෙන බොහෝමයක් ඉන්ධන පොම්පෝලින් ඔයා ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. මං වැඩ කරන ශේෂ්ත්‍රය වුණත් කතාව තිත්ත වුණත් ඇත්ත ඒක තමයි. පෙට්‍රෝලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවලු සාමාන්‍ය 1200ක් විතර. ඒකෙන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290කට ආසන්න ගානක්. අපේ රටේ ඉන්ධන පරිභෝජනයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයින් වන අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපේ වාහනයට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය පොම්පෙන් නේද ටැංකියට වැදුනද කියන එක. ඉතින් ඒ සැකය තමයි අර අපිව මීටරේ දිහා බලාගෙන ඉන්න තැනටපත් කරලා තියෙන්නේ. මේකට කවුද වග කියන්න ඕනේ? අන්න ඒකයි ප්‍රශ්නේ. එතකොට මේකට වග කියන්න ඕනේ මිනුම් ඒකක ප්‍රමිති සහ දෙපාර්තමේන්තුව කියලා එතුමා කියනවා. ඉතින් එහෙම එකක් තියෙනවාද ලංකාවේ? පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය කියලා එකක් නම් තියෙනවා. ඒකෙන් ඉතින් ඉඳලා හිටලා හරි ගිහිල්ලා බලනවානේ ඔය හාල් එහෙම අල්ලනවා. පරිභෝජනයේ නොසුදුසු මිරිස් ගම්බිරිස් කුඩු බීලුණු අසීනි ඒ වගේ එහෙම තියෙනවා. හරි. එතකොට වසර 30කට අධික කාලයක් ඛනිජ තෙල් ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂින් තියෙන මේ විධායක ශ්‍රේණිය උදාහරණ කියන මේ කතාවත් එක්ක මේ ලංකාවට කියන ඕනම පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් නේද ඒ මාදිලි අනුමැතිය ගන්න ඕනේ. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. හැබැයි ගොඩක් පොම්පවල කිරුම් මිනුම් සීල් එක නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. 2002 තමයි ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ් වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමිලේ. ඔන්න තරගයක් ඇති වුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නැහැ. ඉන්දියන් නොයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදී සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවහරි කරන්න ඕනේ කියලා හිතලා ඔය චීනය වගේ රටකින් අඩුවට පාල පොම්ප ගෑල්ලා නොමිලේ ෂෙඩ් වලට හයි කරා කියලා කියනවා. මේ කතාව දිග කතාවක්. මං කෙටි කරලා කියන්නේ ඔයා පව්, මම පව්, අපි ඔක්කොම පව්.
අපි අමාරුවෙන් තෙල් මිල ඉහිල ගියත් රුපියල් 5000ක් දීලා 10000ක් දීලා හැම මාසෙම මාසෙම සමහරවිට තෙල් මිල මේ පහුගිය කාලේ අඩු වෙච්ච ඉඳ හොඳයි ඔයාගේ පහුගිය මාස 6 විතර ආරම්භ වෙලෝ තෙල් මිලේ තියෙන වැඩිවීම ඔයා වැඩිපුර ගෙවලා තියෙනවා හැබැයි ඒ ඕන ගානට ඒ ගෙවපු ගානට තෙල් ටික ටැංකියට ඇවිල්ලා නැහැ ඉතින් අන්න එහෙම තත්ත්වයක් තමයි අපේ ෂෙඩ් වල තියෙන ඉතින් මොකද කරන්නේ මේක මේ ඔබේ දැනගැනීම සඳහා කිව්වේ මොකද මේකට මැදිහත් වෙන්න කවුරු හරි ඉන්නවා කියලා පේන මානෙක එහෙම අදහසක් මට නම් නැහැ කාටද මේකට මැදිහත් වෙන්න පුළුවන් කාටද ඇත්තටම මැදිහත් වෙන්න පුළුවන් අන්න එහෙම මැදිහත් වෙන්න මේ කෙනෙක් ඉන්නවනම් මේ ප්‍රශ්නේ ඉක්මනට විසඳන්න පුළුවන් මේ 2002 කතාවක් එක්ක අර කිව්වනේ 2002 ඔය ඉන්දියන් ඔයිල් ආපු එකත් එක්ක තරංකාරීත්වය තියලා ඊට පස්සේ චීනෙන් බාල පොම්ප ගෙනාවා කියන්නේ එදා ඉඳන් ගත්තවනේ අපි ඒ එදා ඉඳන් නෙමෙයි ඊටත් එහා ඉඳන් ඇති ඔය ඉතිහාසයේ මේ දේවල් සිද්ධ වෙනවා අද ඔයා මේ දැන් තව පොඩ්ඩකින් ගිහිල්ලා ෂෙඩ් එකට දාලා තෙල් ගහන් පොම්පේ දිහා බලන් ඉන්න ඔයාට අහුවෙන්නේ නැහැ ඔයා 5000ක් දෙවනවා 4500 විතර තෙල් හම්බේ සමහර විට ඊටත් වැඩියි ඉතින් අපි පවු නැද්ද

0: හතයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අපි ওই පෙට්‍රල් ෂෙඩ් වල මේ තෙල් ගහන එක ගැන කතා කරා නේද? කන බොන කෑමේ කිනුත් නේද? කූට විදියට හම්බ කරන ඒකටත් පුළුවන් නම් ওই මිරිස් කුඩු පැකට් එකට ගඩොල් කුඩු මිශ්‍ර කරලා එහෙම නැත්නම් වර්ණක රසකාරක දාලා සමහර තැන්වල සමහර නිෂ්පාදන බර වැඩි කරලා එහෙම විකුණන රටක වාහනයට ගාන පෙට්‍රල් හරියට ප්‍රමිතියට නියමිට ගානට නූලට පිස්සු හැදේ කියලා තමයි කියන්න තියෙන. හරි, මේ ඉක්මන මතක් කරන්න ඕනේ, අපි අනුග්‍රහකයා අතර ඉන්නවා. සිය ටයර් එක කියලා කියනවා, දන්නවා අවුරුදු ගාණක් තිස්සේ නේද? සියට් කියලා කිව්වම අපේ වාහනේ ටයර් එකට විශ්වාසයක් ඇති කරලා අපිට ආරක්ෂිත බවක් ඇති කරපු සන්නාමය. ඉතින් දැන් බයික් එක ගැන වඩ කතා කරන්න පුළුවන් ඔයත් එක්ක. මට වාගේ ස්කූටර් එක, එහෙම නැත්නම් වාගේ සාමාන්‍ය මේ බයික් එකට හරියන එක්ස්ට්‍රා මයිලේජ් එකක්. ඒ කියන්නේ මේ දැන් සාමාන්‍ය ටයර් එකකට වැඩිය තව ටිකක් දුර දුවන්න පුළුවන් ටයර් එකක් තමයි. ආයු කාලය වැඩි ටයර් එකක් ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් මාකට් එකේ තියෙන අනිත් ටයර් වලට වඩා මේ ටයර් එකේ තියෙන වැඩි දියුණු කරපු ත්‍රෙඩ් පැටර්න් එක නිසා ටයර් එක ගෙවෙයි කියලා ඔයාලට වද වෙන්න ඕනේ නැහැ. ටයර් එක ගෙවෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේක කියන්නේ. අනිත් ඒවාට සාපේක්ෂව මේ ටයර් එක ගෙවෙනවා වේගේ හරිම හිමින් ගෙවෙන්නේ. ඉතින් ඒ නිසා අවුරුදු කීපයට එහෙම ළඟ ටයර් මාරු කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ ලිස්සන්නේ නැතුව සුපිරි ග්‍රිප් එකක් එක්ක ඔය බිගර් සෙන්ටර් බ්ලොක් ඒරියා එක නිසා ඔයාව කෙලින්ම යන ධාවනයේදී ස්ට්‍රේට් ඩ්‍රයිව් එකකදී නේද පාරේ ග්‍රහණයට හසු කරගෙන, කියන්නේ ස්ටැබිලිටි එක ඇති කරනවා. සාමාන්‍යයෙන් බයික් එකක් නේ පෙරලෙන්න ලිස්සන්න තියෙන සම්භාවිතාව වැඩිනේ. මේක අන්න ඒ කියන දේවල් අවම කළා ඔයාට සුරක්ෂිත ගමනක පාසුව හදලා දෙනවා. ඇංගියුල ග්‍රෝ ඩිරෙක්ෂන් එවගේම ඉම්ප්‍රූව් ඇක්වප්ලෑනින් නිසා තාක්ෂණය, මෙන්න මේ තාක්ෂණය නිසා වැසි දිනවල පවා පාරේ තියෙන වතුර ලෙහෙසියෙන් ඉවත් කළා. වෙට්‍රෝ ඩිකේ වඩ උපරිම ග්‍රිප් පැක් එක ඩ්‍රයිව් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් භයානක වංගුවකදී වුණත් උපරිම පාලනය ඔය ස්ටිෆර් ෂෝල්ඩර් බ්ලොක්ස් එහෙම නැත්නම් ඩයමන්ඩ් නර්ලින් කියන මේ තාක්ෂණය පාවිච්චි කරලා ඕනම වංගුවකදී බයික් එක ලිස්සන්නේ නැතුව බය නැතුව හරවන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා ගන්න ඕනේ ටයර් එකේ නම මොකද්ද? සියඩ් ග්‍රිප් X5 නැත්නම් සූම් X5 කියන ටයර් එක. හරි, බයිසිකල් පැදලා අර අපි කියන්නේ පොඩි කාලේ වැටිලා දනිස්ස එහෙම තුවාල කරගෙන නේ, එහෙම නැත්නම් අම්මෝ තුවාල කෙසේ වෙතත් කොහොමද අර කකුල් එහෙම අර මේ මේවැයක යටින් දාලා පැදලා එහෙම චේන් එහෙම පැන්නම ඇති වෙලා තියෙන ආබාධ මතක් කරනකොට නිකන් අම්මෝ කියලා ඇඟ හිරි වැටිලා යනවා. හරි, ආබාධ කියන ඒවා මේ සමහර වෙලාවට මේ ඔයා දැන් එහෙම වෙනවට කියනව නෙමෙයි. දැන් මම මෙතන පුටුවේ වාඩිලා ඉන්නවා. ඒක වාට මම පුටුවේ මිවට වැටෙනවා. වෙන්න පුළුවන්. ඒවා හදිසි අනුතුරු වගේ දේවල් නේ. හරි, ක්‍රීඩකේ කුණාම සාමාන්‍ය එහෙම දේවල් වෙන්න පුළුවන්. ජොයින්ට්ස් පේන් වගේම එන්න පුළුවන්. එහෙම මේ දවල් 30 ඉඳලාම ඔයා ක්‍රීඩාවත් එක්ක ඉඳලා අවසර ගෙදර ගියාට පස්සේ හරි අමාරු, ඇඟට අමාරුයි කියලා කියන අන්න ඒ වගේ ඔයාගේ ওই ජොයින්ට්ස් වලට ওই වේදනාව දැනනවනම් වාට හොඳටම හරියටම හරියන ඔප්ෂන් එක මම මේ කියන්න යන්නේ. එතකොට ක්‍රීඩකෙක්ට විතරක් නෙවෙයි, වයස සාමාන්‍ය අවුරුදු 40ට වැඩි කෙනෙක්ට වෙන්න පුළුවන්. 18 ඉඳලා මේක ගන්න පුළුවන්. 18ට උඩ ඕනම කෙනෙකුට තියෙන ජොයින්ට්ස් පේනින්, අපි කියන්නේ උරහිස්වල වේදනාව, මැණික් කටුවේ වේදනාව, ඊට පස්සේ දණහිස්වල වේදනාව, වලලු කර, තව මොනවාද ඔය වගේ ඕනම තැන වැලමිටේ වේදනාව. හරි, ඔය කියන ඕනම එකකට විසඳුම තමයි මොකද්ද? ෆැන්නවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ රුපියල් 1920යි අරගෙන ගිහිල්ලා ගෙදර තියාගන්න කියන්නේ. ගෙදර ගිහිල්ලා මේක ගන්න, අර ගෙදර තියාගන්න අර සාමාන්‍යයෙන් අර තියෙන තෙල් කුප්පි තියෙන්නේ එහෙම එකක් නෙමෙයි මේක. ඔයාට වේදනාව දැනන ඕනම වෙලාවක ඔයාට මේක ගන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා මේක නිතර පාවිච්චි කරන්න, උදේ හවස පාවිච්චි කරන්න. එතකොට මේ හරහා ඔයාට ඔය තියෙන සන්ධි වේදනා, විශේෂම ආතරයිටිස් වගේ තියෙනවා නම් නේ, එහෙම නැත්නම් ශල්‍ය කර්ම වලට එහෙම ලක් වෙලා ඊට පස්සේ සුවය ලබන කෙනෙක් නම් අන්න ඔය ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද විද්‍යානුකූලව මේක තහවුරු කරලා තියෙනවා ෆෙඩ්නා පර්යේෂණාගාරය තුල, විශ්වවිද්‍යාල ගණනාවක් එක්ක කරපු විද්‍යානුකූල පරීක්ෂණයේදී තහවුරු කරගෙන තියෙනවා මේක 99%ක්ම හරියටම හරියන විසඳුම කියලා. ඒ ෆෙඩ්නා ඔෆ් ද ෂිල් ගැන මතක් කරේ. ඉතින් ෆාමසිවලින් ගන්න පුළුවන්කමක් තියෙනවා. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි ෆෙඩ්නා ඔෆ් ද ෂිල් ඇක්ටිව් ප්ලස් කියන නම කියලා ඉල්ලන්න. මොකද මේක ඔයිල් එකක් කියලා අදහසක් නම් ඔලුවේ තියාගන්න එපා. ෆැඩ්නාර එකේ ඔයිල් එක දෙන්න, මේක ඔයිල් එකක් නෙමෙයි. ගෑවට පස්සේ තැන් තැන් වල ගෑවෙන ඔයිලි ගතිය පේන, තෙල් ගාලා කියලා පේන, ගඳ එන, මොනවාරි ගාලා නේද ඉන්නේ කියලා කවුරුත් එහෙම අහන්න හිතන්නේවත් නැහැ. මොකද මේක හරි ප්‍රසන්න සුවඳක් සහිතයි. ඉතින් ෆැඩ් ඔෆ් ද ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් ගැන මම මේ කිව්වේ. ඒ වගේම රයිනෝ රූෆින් ගැන කියන්න ඕනේ. වාගේ වහලි දැන් දැන් දැන් කාලේ හරි දැන් ඕක අලුත් කරමු. දැන් කොහොමද මේක අලුත් කරන්නේ? දැන් ඔයාට උළු වහලයක් තියෙනවා. ඔයා හිතනවා දැන් මේක ෂීට් දාන්න. ඊට පස්සේ ආයි කියනවා, වාගේ බිරිඳ කියනවා, ෂීට් දාලා කොහොමද අනේ මේ මේ මේ උළු වහලේ දාලවත් මේ ඉන්න බෑ, මේ මේ මේ මේ තියෙන මේ රසෙත් එක්ක. හරි, ෂීට් එකට මාරුවෙමු. ෂීට් එකෙන් දීලා තියෙනවා ඒකේ හීට් එක, ෂීට් එකේ හීට් එක කන්ට්‍රෝල් කරන නේද මැටියාලේපනේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් මේ ෂීට් එකේ යට ලේයර් එකේ තියෙනවා මැටියාලේපනයක්. ඒ නිසා ෂීට් එකට වැටෙන අවරශ්මිය කන්ට්‍රෝල් කරලා උණුසුම පාලනය කරලා තමයි ගේ ඇතුළට දෙන්නේ. ලස්සන පෙනුමකුත් තියෙනවා. එතකොට උඩු පැත්තේ තියෙනවා ජල විකර්ෂක ආලේපනය කියලා එකක්. ඒකෙන් කරන්නේ වැහි වතුර ටික ෂීට් එකට වැටුණාට පස්සේ ඉක්මනට ඉවත් කරනවා. වතුර රැඳෙන්නේ නැහැ ෂීට් එකේ, බර වැඩි වෙන්නේ නැහැ, පෙඟෙන්නේ නැහැ. ඊට පස්සේ තව එකක් කියන්න ඕනේ, ඔය දියසෙවල පාසි වගේ ඔය බැඳින්නේ නැහැ. ඒ නිසා ෂීට් එකට ලස්සන පෙනුමක් දීර්ඝකාලීනව ඔය ඩ්‍රෝන් ෂොට් එකක් එහෙම දාලා වගේ ගේ එහෙම ෂූට් එකක් එහෙම කරොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අවුරුදු දෙක තුන ගියත් ෂීට් එකේ පෙනුම ඒ විදිහටම පවත්වගෙන යන්න වෙනවා, පවත්වගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ. මාකට් එකේ මේ වෙනකොට තියෙන හොඳම ෂීට් එකක්, වැඩිම ඉල්ලුමක් සහිත ෂීට් එක තමයි රයිනෝ රූෆින් කියලා කියන්නේ. රයිනෝ රූෆින් ඔය ෂීට් එකට, ඒ කියන්නේ ඔය වහලට උඩින් ඔයාට පුළුවන් නම් සෝලා පද්ධතියක් හයි කරන්න, තවත් වාගේ වියදම අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම විදුලි බිල ගැන අපි හැමතිස්සෙම කතා කරනවානේ. හරි, මේ දවස්වල හොඳට අවුව තියෙනවානේ. මේ මේ මේ උණුසුම් කාලගුණයත් එක්ක ඉස්සරහට එන්නේ හොඳට අවුව වැටෙන කාලයක්. හරි, ඒකෙන් අපිට පුළුවන් නම් අපේ ගෙදර වියදම විදුලි බිල අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා එකට කතා කරන්න. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ 071 711 එක කියන නම්බර් එකට කතා කරාම අන්න එතන තමයි ඩීප් ටෙක් එහා පැත්තේ ඒ කෝල් සෙන්ටර්ගේ නෝනා, එහෙම නැත්නම් ඒ ආදරණීය සහෝදරයා ඉන්නේ. මොකද එයාට කතා කළා ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාගේ ගෙදරට ෆැක්ටරි එකට, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට, ඕනම පාසලක් වෙන්න පුළුවන්, රජ ආයතනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ පහුගිය කාලේ ලංකාවේ ගොඩාක් ක්ෂේත්‍ර ආවරණය කළා මේ සෝලා පද්ධතිය ක්‍රියාත්මක කරා. ඉතින් ඔයාට ඒ අවස්ථාව ගැනයි මම මේ මතක් කරේ. සෝලා පද්ධතියකට යනවා නම් සැකයක් තියාගන්න එපා. ඩීප් ටෙක් සෝලා එකට කෝල් එකක් දෙන්න. 7:54

0: රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු බිට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: හැමෝම එකම රේස් එකට වාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
5: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ
4: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
5: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුමිට් 5 සියට් ඕඩි ස්වර්ස්
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න

උදේ 8 වෙනිදා විනාඩි 2ක් තියෙනවා. ගොරලෝසි වෙලාව හරිනම් මගේ වෙලාව හරි. හරි මං ඊළඟ පැයට යන්න හදන යන්න කලින් මතක් කරනවා RDB බැංකුව ගැන. ඔයාගේ අතේ තියෙන සල්ලි ටික පරිස්සමටම තියන්න. හොඳ පොලියක් ගන්න හොඳම තැන RDB බැංකුව. ළඟම තියෙන ශාඛාවට යන්න. මොකද වදන්නවද ලංකාවේ හැම ටවුන් එකකම RDB ශාඛාවක් තියෙනවා. මේ දවස්වල ඒගොල්ලෝ ශාඛා ජාලයන් විශේෂයෙන්ම මොකද ඒකට කියන්නේ ප්‍රතිසංස්කරණය කරමින් අලුත් අලුත් තැන්වලට යනවා. හොඳ සේවාවක් සපයන එක තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඉතින් RDB මතක තියාගන්න FD එකට හොඳම පොලි අනුපාතය මේ දවස්වල දෙන්නේ RDB බැංකුවයි.

0: Good morning, සුබදාසනක්. වෙලාව උදෑසන 8යි විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා

0: ਖਾਣ
1: රයිට් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ අපේ දෙවෙනි පැයට එන්නේ. එනකොට මතක් කරනවා පැල්ලත කිරි වීදුරුවක රස. දවස පටන් ගන්නකොටම වාට කිරි එකක් බීලන්න පටන් ගන්නනේ. සමහරුන්ට උදේ එකයි 10 මාර විතර එකයි හවස එකයි ඕනේ. සමහර ඉන්නෝ ඒ තුනෙන් එකක් හෝ දෙකක් සමහරට මග හරිනවා. ඒක වුණත් කිරි වීදුරුවක රස කියලා කියන්නේ රස වලට වැඩි සමානලට අපි වැඩි අවධානයක් නොදුන්නට මේකේ ගුණාත්මක බව පැත්තගෙන තමයි හිතන්නේ කිරි වීදුරුවකින් අපිට මොනවද හම්බෙන්නේ. ඉතින් ස්වභාවික කිරි වීදුරුවකින් කෘතිවව නේද වෙනස් නොකරපු කිරි වීදුරුවක් නම් අපි භාවිතා කරන්නේ හර අපිට ගුණාත්මක දේවල් ගණනාවක් එකතු කරගන්න පුළුවන් අපේ කෑම වේලකට කියන්නේ දැන් උදේට නම් සමහරව ඉන්නවා තේක විතරයි බොන්නේ. කිරි තේක විතරයි බොන්නේ. එහෙමත් තියෙනවා. හරි. පැල්ලත නිෂ්පාදනය ගැන මතක් කරේ වට අවුට්ලට් වලින් සුපර් මාකට් වලින් ගන්න පුළුවන් කමක් තියෙනවා. 8යි 6යි වෙලාව ඉන්ස්ටග්‍රෑම් ගිනුමක් නැති අය ඉන්න විදිහක් නැහනේ. ෆේස්බුක් එකක්, ඉන්ස්ටග්‍රෑම් එකක්, ටික්ටොක් එකක් නම් නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඉන්ස්ටග්‍රෑම් එකයි ෆේස්බුක් එකයි කියලා කියන්නේ දැන් වැඩියෙන්ම තරුණ ප්‍රජාව ඉන්නේ ටික්ටොක් එකේද ඉන්ස්ටග්‍රෑම් එකේද කියලා පහුගිය කාලේ කළා සමීක්ෂණය. ඒකෙදි හොයාගත්ත මේ දෙකම ටිකක් එක වගේ එක ළඟ යනවා. ෆේස්බුක් ක්‍රමයෙන් මේ මග හරිමින් යනවා කියලා. ෆේස්බුක් එක ඔය දැන් ගොඩාක් වයස අවුරුදු 15 16 17 18 19 20 21 22 25 විතරනක 15 ඉඳන් 25 විතරනකම් ගොඩාක් පරිශීලකයෝ ඉන්ස්ටාග්‍රෑම් එකට ඉන්නේ. 25න් එහා අපි වගේ 35 45 55 වගේ එනකොට ඒගොල්ලෝ ෆේස්බුක් එකේ ඉන්නේ. එතකොට ඉන්ස්ටාග්‍රෑම් එක පහුගිය කාලේ කරා එක්තරා විදිහක නිරීක්ෂණයක්. ඒගොල්ලෝ කියනවා මේ BBC විමර්ශනයේ අනුව මම මේ කතාව කියන්නේ ඉන්දියාව තුල ඉන්ස්ටාග්‍රෑම් වේදිකාව හරහා විශේෂම ළමා අපයෝජනයන් වලට අදාළ අන්තර්ගතයන් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම හරහා මෙටා සමාගම ආදායම් උපයනවා කියලා. ඉතින් ගොඩාක් දරුවෝ ආකර්ෂණය කරගන්න විවිධාකාර මෙතනදී මේ ළමා අපයෝජනය කියලා අදහස් කරන්නේ ළමා ලිංගික අපයෝජනය. උදෙසා ඉන්දියාව වැඩි කොටසක් මේ වෙනකොට වැඩි කාර්යභාරයක් කරමින් ඉන්නවා කියලා. මේක මේ ඒ කියන්නේ මාර හොඳ පැත්ත දෙයක් නෙමෙයි නරකම දෙයක්. එතකොට ඒ වගේ අන්තර්ගතයන් තහනම් කරන්න දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න මේ අවශ්‍යතාවය ගැන තමයි BBC එක මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහෙම නැත්නම් මේ විශේෂාග්ගයේදී කතා කරලා තිබුණේ. ඉතින් මෙටා සමාගම කියනවා තමන්ගේ වේදිකා තුල ළමා සූරා කෑම වැළැක්වීම සඳහා දැන් හරිම ඉක්මනට මේවට පියවර ගන්නවා කියලා. ඉතින් වාඩ ඉන්නවා නම් අවුරුදු 15ට වැඩි දුවෙක් පුතෙක් බලන්න එයා ඉන්ස්ටාග්‍රෑම් එකේ ගොඩක් වෙලාවට ඉන්න ඇති. ඒ කියන්නේ ඉන්ස්ටාග්‍රෑම් එක කියන එක නරකයි කියන එක නෙවෙයි. නමුත් ඉන්ස්ටාග්‍රෑම් එක වැඩි හරියක් දැන් ඉන්දියාව ප්‍රමුඛ විවිධ සමාගම් එකතු වෙලා මේකෙන් නරක දේවල් හරහා සල්ලි හම්බ කරනවා කියලා කියන්නේ දරුවන්ගේ අර කියන මේ අපයෝජන කියන කාරණාවත් මූලික කරගෙන. එතකොට දැන් මේ සමාගම් ප්‍රතිපත්ති උල්ලංඝනය කළා වෙළඳ දැන්වීම වහාම ඉවත් කරන්න අවශ්‍ය අදාළ නීති මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. නමුත් මේ හරහා වෙලා තියෙන හානිය ගණනය කළ බැලුවොත් මේ වෙනකොට මේ පරිශීලකයෝ පොඩි දරුවෝ ඉන්නේ ගොඩක් වෙලා. ඉතින් ඒ අයට වෙන්න පුළුවන් හානිය දැන් ඔය ටිකක් අපි කියන්නේ ටිකක් ආවේගශීලී දරුවෝ, ඊට පස්සේ අධ්‍යාපනයට වඩා වෙන වෙන දේවල් වලට නැඹුරු වෙන දරුවෝ, ඕනෑම දෙයක් පිළිබඳ කුතුහලය තියෙන පුළුවන් දරුවෙකුට. නමුත් එතනින් එහාට ගිහලා මේ දේවල් අත්හදා බලන්න තියෙන කැමැත්ත, මෙන්න මේ වගේ දේවල් මේ ඉන්ස්ටාග්‍රෑම් හරහා අනිත් සමාජ මාධ්‍යයන් වලට වඩා වැඩි ප්‍රවණතාවයකින් බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන කාරණාව තමයි මේ නිරීක්ෂණ හරහා හොයාගෙන තියෙන්නේ. ඉතින් ඉන්ස්ටාග්‍රෑම් එකක් නැත්තම් ගොඩාක් වෙලාවට ඒකට වැඩිපුර යන්නේ නැති කෙනෙක් වගේ නම් ඔබ ටිකක් අවුරුදු 30න් විතර එහා පැත්තේ කෙනෙක්. මොකද ඊට මෙහායි තමයි වැඩිපුර ඉන්ස්ටාග්‍රෑම් ප්ලැට්ෆෝම් එකේ ඉන්නේ. අපි ඉන්නේ ඉතින් Facebook එකේ ඉන්නේ. ඒතකොට අපි Facebook එකේ ඉන්න ගමන් සමහර විට ඒ වගේ ජෙනරේෂන් එකේ කෙනෙකුට කිව්වොත් මේ Facebook එකේ මෙහෙමයි අරමයි කියලා ඒගොල්ලෝ සමහර විට Facebook හා අයියෝ ඔය අප්ඩේට් නැණේ. දැන් Facebook නෙමෙයි Instagram නේ. ට්‍රෙන්ඩ් එක එහෙම කියලා කියයි. ඇත්ත ඒක තමයි මේ නිරීක්ෂණ අනුව හොයාගෙන තියෙන්නේ. ටික්ටොක් එකත් මේකත් එක්කම ටිකක් ළඟ යනවා. ටික්ටොක් එකටත් අකවුන්ට් එකක් නැති වුණත් අපි උනත් කියලා බලන් ඉන්නවනේ. බලන් ඉන්න හිතෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. උදේ 8:00 විනාඩි 9යි වෙලා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අපේ අම්මා ගෙදර ආවද

අටයි විනාඩි 22යි වෙලාව. AC හදන ෂොප් එකක් ගැන මං චුට්ටක් කියලා යන්නම්. මේ දවස්වල මල්ලි ඕගොල්ලෝ තමයි දෙයියෝ වගේ ඉන්නේ. වා හිතන වාහනයක එහෙම AC නැති වාහනයක් පදින කෙනෙක් ගැන එහෙම හිතන්. ආයි තින් ඕන් නැනේ. දැන් අපි දන්නවා දැන් බස් එකක් එහෙම ගත්තම AC බස් එකක් නේ සාමාන්‍ය බස් එක. ඒගොල්ලෝ අවුවේ බස් එක ලෝඩ් වෙන කන්දාගෙන ඉඳලා ඌේ තියන් ඉඳලා හැමකො හේවනක බස් එක පාක් කරගෙන ඉන්නේ මිනිස්සු නගී කියලානේ. ඊට පස්සේ ඔය ලොරි වල ට්‍රැක්ටර් වල නේ කොච්චර දුකක් ඉඳිනවද? මොකද උණුසුම එන්න කාලගුණේ උණුසුම වැඩි වෙනවා. බ්‍රිතාන්‍ය පවා මේ වෙනකොට අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් දේශගුණික විපර්යාස මේකට කියන්නේ මොකද කරන්නේ? මේවට අපි මොනා හරි විසඳුම් හොයාගන්න ඕනේ. නිතර ජලය පානය කරන්න, ඒ වගේම පුළුවන් තරම් හෙවණක ඉන්න උත්සාහ කරන්න. මෙහෙම කියනකොට කාට හරි හිතෙන්න පුළුවන්, කවුරු හරි කියන්න පුළුවන් ඉපැත්තට හෙවණක ඉන්න. අපි හෙවණක හිටියම ඔයාද අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ. ආ අපි يعني සාමාන්‍ය කුලි වැඩ කරන කෙනෙකුට ඒ වගේ කතාවක් සාධාරණ නෑ. නමුත් පුළුවන් තරම් ඔබ අවුවට නිරාවරණය වෙනවා නම් වැඩිපුර වතුර බොණ්ඩ සහ පුළුවන් නම් හැම වෙලේම ඇඟ නේද සිසිල් කරලා තියාගන්න පුළුවන් දේවල් කරන්න. හරි. AC ෂොප් එක ගැන කියන්නේ අමිලගේ AC ෂොප් එක. අමිල ඉන්නේ බෝකොන්දර. ඉතින් මේ වෙලාව මම සද්දෙට දාගෙන තිනවා කියලා කිව්වා. අමිල ඔටෝ මොකද්ද? ඔටෝ AC. ආයෙමනේ තියෙන. හරි. රයිට්. තව එහෙම තැන් කීපයක් තියෙනවා. මම තව ටිකකින් මතක් කරන්නම්. හරි. මාක්ස්මන් ගෲප් එකේ හැමෝම මේ වෙලාවේ අහන් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට අලුතෙන් කට්ටිය ගන්න නිසා මට තමයි කියන්න තියෙන්නේ මේ පණිවිඩය ගිහිල්ලා ඕගොල්ලන්ට කියන්න කියලා. මාක්ස්මන් ගෲප් එකේ පෞගේ කාලවල අලුත් ව්‍යවසායකයෝ බිහි කරා. ව්‍යවසායක මානසිකත්වය කියන එක සාමාන්‍ය රටකට හරි අවශ්‍යයි. හැබැයි ඉතින් ව්‍යවසායකයෙක් විදිහට හිතන්න කැමති නෑ. මොකද මේක අවදානමක් නේ. ව්‍යවසායකෙක් කියලා කියන්නේම අවදානමක් ගන්න කෙනෙකුට. එතකොට අවදානම් කල්පනාකරණය කිරීමේ හැකියාවට තියෙනවනම් වාගේ අතේ සල්ලි කියා කරි තියෙනවනම් අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඕනේ කියලා හිතෙනවනම් ඒ ඔක්කොටම පුළුවන් කමක් තියෙනවා මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද මේ ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය ඇතුළු යන්ත්‍රෝපකරණ ගණනාවක් එක්ක කෘෂිකාර්මික වශයෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. දැන් අපි හිතමු කලර් සෝටර් එක. ඊට පස්සේ අපි කියන අර ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රය. එතකොට ඔක කණු දෙකේ සහ තනිය එලිවේටර් කණුව සහ කණු දෙකේ එක කියලා ඕන විදිහකට ඔයාලට කැමති නම් ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඊට පස්සේ gedara ස්වයන් රැකියාවක් විදිහට පොල් තෙල් ටිකක් හිඳිනවා නම් ඕනෑම වර්ගයක තෙල් හිඳීමේ ඒ මැෂින් එක ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් එක්ක සම්බන්ධයි මාක්ස්මන් ගෲප් එක. ඒ නිසා තමයි මම හැමතිස්සෙම මේ මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා කියන්නේ. ජීවිතේ ගොඩදා ගන්න පුළුවන් මේ ඇත්ත එක්ක එකතු වුණොත්. මොකද ගොඩාක් අයගේ ජීවිතවලට ආලෝකයක් එකතු කරලා තියෙනවා මේ අවුරුදු 10ක 12ක කාලය ඇතුලේ. ඉතින් නැත්තම් තාමත් ලංකාවේ අපි වීටික කොටන්න වීමෝල ගාව නේද? එහෙම නැත්තම් ඔය කළු වැටිවත් කිරීම, ඊට පස්සේ සහල් කුඩු බවට පත් නොවී හොඳ ප්‍රමිතියෙන් යුතු සහල් ටිකක් වෙළඳපොළට එවන අන්න ඔය වගේ දේවල් එහෙම හීනයක්. හැබැයි මාක්ස්මන් කණ්ඩායම ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ලංකාවට අඳුන්වා දීලා සෑහෙන ලොකු චේන්ජ් එකක් අරගෙන තියෙනවා. 0117 679 579 0117 679 579 තමයි නම්බර එක. ඒ වගේම පැලවත යෝගට් එක ගැන කතා කරන්න ගුණාත්මක බවින් යුතු යෝගට් එකක්. සාමාන්‍ය යෝගට් කියලා කිව්වම ඕනම කෙනෙක් යෝගට් එක රස බලන්න ඉතින් ආයි දෙපාරක් හිතන්නේ නැහැ. දැන් යෝගට් එකක් කියලා කිව්වම ඔය කාය වර්ධනය කරන අය දවසට යෝගට් 4-5 කනවා ඉන්නවා පොඩි දරුවෝ. ඊට පස්සේ අපි වැඩි හිටියෝ මේ ඔක්කොටම යෝගට් එකෙන් ලැබෙන යම්කිසි පෝෂණ අවශ්‍යතාවයක් සපුරා ගන්නත් පුළුවන්කමක් තියෙනවනේ. හරි. අන්න ඒ කියන දෙයට හරියටම 100%ක් සාධාරණයක් කරන ප්‍රොඩක්ට් එකක් තමයි පැල්ලත යෝගට් එක. කිරි ටික දුවාගත්ත තැන ඉඳලා පැය 48ක් වගේ පොඩි කාලයක් ඇතුලේ යෝගට් එකක් බවට පත් කළා ඔක මාකට් එකට එවන්නේ. ඒ කියන්නේ වාගේ අතර පත් වෙනකොට නැවුම් බව යම් තාක් දුරකට අනිකුත් නිෂ්පාදන එක්ක සංසන්දනය කරාම නැවුම් බව ඇති පැල්ලත් නිෂ්පාදන පැල්ලත් යෝගට් එක ඒක සුරකින්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා

0: නොවන්න අර කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් දැම්මර පස්සේ නේද මම මේ ළඟදී ඇහුවා මේ ඔය සමහර තැන්වල මේ මාළු කරී එකක් එහෙම හැදුවම ඒකේ මිරිස් ඇත්තටම මිරිස් කුරු නෑ පාට විතරයි තියෙන්නේ ඉතින් ඒ නිසා අර ගාලා අපි කියන්නේ නේ දැවිල්ලත් එක්ක අපිට ඒ ඇති වෙන එහෙම අපහසුතාවයකට එහෙම ජීවිතයට ඇති වෙන්නේ නෑ ඔය සමහර මේ හෝටල් වල සමහර කඩවල වල කෑම කනකොට නේ ගෙදරක පොල් සම්බෝලයක් හදලා ඒකට ඕන කරන කෑලි මිරිස් ටික දාලා හරියට ප්‍රමිතියට නේද නියම විදියට දෙයියඹුල් ටික දාලා ගම්බිරිස් කුඩු ටික දාලා සුදු ලුණු ටිකක් එහෙම දාලා ගත්තම ඒන රසය තියනවාද කඩේකින් කෑම ටිකක් කන්න ගිහිල්ලා හම්බෙන පොල් සම්බෝලේ නේ පොල් ටිකත් ගොඩාක් හොදලා පොල් කුඩුනේ දෙන්නේ අපිට ඉතින් එහෙම ගත්තම මේ විචේ නිෂ්පාදනය මම මතක් කරේ ප්‍රමිතියෙන් උතු කුළුබඩු නිෂ්පාදන ගන්නකොට මතක තියාගන්න විජය නිෂ්පාදන කියන නමින් ගන්න 8යි විනාඩි 28යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත

0: අටයි විනාඩි 32යි වෙලාව. chat gpt පාවිච්චි කරනවා කියන්න බලන්න පොඩ්ඩක් ඉන්නවනේ. chat gpt කියන්නේ AI වල විවිධ මේ දැන් අපි chat gpt නේ මුලින්ම ආවේ. ඊට පස්සේ ගොඩාක් අය chat gpt වලට සමාන ගොඩාක් කියන්නේ platform වල ගොඩාක් දේවල් හොයමින් ඉන්නවනේ නේ. දැන් අපි ගත්තොත් එහෙම මොනවා තාමනාද මේ අනික්කේ මොනවාද එහෙම තියෙන පොඩ්ඩක් මතක් කරගත්තොත් Google Gemini නේ, Microsoft Copilot ඒ වගේම ඊට පස්සේ තව තියෙනවා ගොඩක් ඒවා තියෙන Grok වගේ ඒවා Meta AI නේ. හරි, එතකොට දැන් ඕ සමහරු ගිහිල්ලා තමන්ගේ ප්‍රශ්න කියනවානේ ChatGPT එකට. දැන් එහෙම පුළුවන්. දැන් මං දැම්මොත් මට හෙම්බිරිස්සාව. මට හෙම්බිරිස්සාවක් තියෙනවා. දැන් මම මොකද කරන්නේ? ChatGPT එකෙන් අහනවා. එයා කියනවා මේ හෙම්බිරිස්සාව තියෙනවා නම් මෙන්න මේ මෙහෙම වෛද්‍යවරයෙක් හම්බෙන්න, සමහර විට මෙන්න මේ කියන ඇන්ටිබයොටික්ස් ටික ගන්න. සමහර ඒවා හරි, සමහර ඒවා වැරදි. දැන් ලෝකේ නූතන ප්‍රවණතාවය තමයි මේක අපේ රටෙත් බොහෝ දෙනෙක් කරනවා. දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් ගිහිල්ලා ඉස්සර නම් Google කරලා බැලුවා නේ. ඒ කියන්නේ අපිට මොකක් හරි ගැටලුවක් තියෙන ඕනම වෙලාවක අපි හිතුවා අපිට වැඩි යමක් කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනේ, ඒ Google තමයි කියලා නේ. අර මං දැක අර ටී-ෂර්ට් එකක් එහෙම එකාලේ ගියා මෙහෙම එකක්. මට Google ඕනේ නැහැ. මේ අයියෝ එහෙම එකක් තිබුණා මොන මතකයි. මට Google වල අවශ්‍යතාවයක් නැහැ ඉංග්‍රීසි කියමනක්. හරි, මොකද මගේ වයිෆ් හැමදේම දන්නවා. දැන් සාමාන්‍යයෙන් අපේ ගාල්ලෝ ඉන්න අම්මලා තාත්තලා, එහෙම නැත්නම් අපේ බිරිඳ, අපේ සැමියා, ඒ අයගෙන් අපි හැම අහගත් දේවලුත් තියෙනවා. දැන් ලෝකේ Google වලට ගිහිල්ලා සර්ච් කරලා බැලුවා, දැන් ඕනම එකක් අහන්නේ ChatGPT වලින්. හරි, දැන් ඔයාලා මේක පහසුවක්. හැබැයි ප්‍රශ්න තියෙන්නේ සමහර ChatGPT එකෙන් දෙන උත්තර 100%ක් නිවැරදි නැහැ. පෞගේ කාලවල ලෝකේ ඇතැම් සමාගම්වල, ලෝක ප්‍රකට සමාගම්වල ඔෆිස් වල ඉන්න ඉහළ කළමනාකාරීත්වය ඒගොල්ලන්ට දැන් අපි හිතමු ඔයාට ඕන කරනවා මේ පෞගිය සතිය ඔයා වැඩ කරපු ඒවා ඩේටා ඇනලිස් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ ඩේටා විශ්ලේෂණය කරලා රිපෝට් එකක් හදන්න. ඔයා කියනවා ඔයා මෙන්න පෞගිය දවස්වල කරපු වැඩ ටික නිකන් වොයිස් පොඩි රෙකෝඩින් එකක් දෙන්න යාට. මෙන්න මේ වැඩ ටික කරා, මට මේක රිපෝට් එක හදලා දෙන්න. හරි, හදලා දෙනවා. සමහර විට ඒක හරිම රිපෝට් එක වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හරහා අර සාමාන්‍යයෙන් ඒ වගේ රිපෝට් එකක් හදන්න තියෙන ප්‍රායෝගික අවශ්‍ය කරන දැනුම කියන එක අපෙන් ගිලිහිලා යනවා. අපි අර එන්න මොට්ට වෙනවා කියන එක තමයි මේ කියන්නේ. සරල වචනේ අන්න ඒක. එන්න මොට වෙනවා නේ. ඒ කියන්නේ අපි දැන් හැමදේම හිතන්නේ තර්කානුකූල බුද්ධියෙන් හිතන්නේ නැහැ. දැන් ඔය ලෝක ප්‍රකට සමාගම් ගණනාවක ඉහළ කළමනාකාරීත්වයේ ඉන්න මහත්තුරුන්ට මේක වෙලා කියලා පහුගිය දවසක ඔය මෙටා එකේ තිබුණ විධායක, එහෙම නැත්නම් අපි කියන ඩිරෙක්ටර් බෝඩ් එකේ මීටින් එකකදී සකර්බර්ග් මහත්තයා කියලා තියෙනවා. ඉතින් අපි ප්ලැට්ෆෝම් හදනවා, ඒ ප්ලැට්ෆෝම් අපිම වැරදි තැන්වල පාවිච්චි කළා, වැරදි දේවල් වලට පාවිච්චි කළා. අපි විසින්ම අපිව දැන් නේ මොට කරගෙන ඉන්නවා කියලා. හරියටම හරි මේ කතාව. ඔයත් එහෙමයි මමත් එහෙමයි. ඕනම එකක් අපි Googleට බාර දුන්නා, දැන් අපි AI බාර දෙනවා. වීඩියෝ එකක් හදන්න ඕන නම් AI බාර දෙනවා. ස්ක්‍රිප්ට් එකක් හදන්න ඕන නම් ChatGPT එකට ගියා ස්ක්‍රිප්ට් එක හැදුවා. එහෙම නැත්නම් පෝස්ට් එකක් හදන්න ඕන නම් ඩීටේල්ස් ටික දුන්නා AI කියලා හැදෙව්වා. එතකොට අර ෆෝඩ් එකට උඩානේ, ෆෝඩ් එක ඔය ඔය ඔය ප්‍රශ්න නිසා දැන් වැඩේ අවුල් කරගෙන තියෙන ෆෝඩ් සමාගමේ හිටපු සේවකයෝ අයින් කළා. ඒගොල්ලෝ AI වලින් වැඩ කරන්න පටන් ගත්තා. ෆෝඩ් සමාගමේ අංශ කිහිපයක ශීඝ්‍ර කඩාවැටීමකට ලක් වුණා. මම මේක පෞගිය සතියේ කිව්වා, මතක ඇති. එතකොට දැන් මේ සකර්බර්ග් මහත්තයා කියනවා AI වලින්, එහෙම නැත්නම් ChatGPT වලින්, එහෙම නැත්නම් ඔය වගේ ජෙමිනිව, Google Gemini වගේ වෙන් වැඩ කරනකොට පරිස්සමෙන් අත්‍යවශ්‍ය තැන මොකද්ද? අවශ්‍යම තැන මොකද්ද? එතෙන්දි විතරයි පාවිච්චි කරන්නේ. හැබැයි ඒක මම අහනකොට ආයි කියනකොට ඔයා හදපු රිපෝට් එක කොහමද හැදුවේ? කොතනින්ද ඒ ඩීටේල් එක ගත්තේ? ඔය මොකද්ද මුලින්ම රිපෝට් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද ප්ලෑන් කරේ? එයා අපි එහෙම හිතමු නිකන්. ඒ වගේ වට ඇහුවම උත්තර දෙන්න දන්නේ නැහැ. මොකද ඒකට හේතුව ගොඩක් අය ChatGPT හිඳ ගොඩ ගිහිල්ලා. මෙහෙම කියනකොට වාගේ යාළුව මතක් කියන තේම කොච්චර ඉන්නවද නේ ඔෆිස් වල? එහෙම කියලා රිපෝට්ස් එහෙම පෙන්න නැති සිටි ගාලා ChatGPT thanks god වගේ තමයි. thank you ස්තුති දෙවියනි, ස්තුති චැට් ජීපීටි. ඉතින් දැන් ගොඩක් අය ගොඩ දාන චැට් ජීපීටි. ඉතින් මේ එහෙම නරකම දේවල් තියෙනවා දැන්. ඔය පෞගේ දවස්වල සීදිවි නසා ගැනීම එහෙම කතා කරානේ. ඒ වගේ දේවල් පවා ගිහිල්ලා අහනවා. සීදිවි නසා ගැනීම හොඳද කියලා හිමත් සර්ච් කරලා බලලා ඇති. ඉතින් හොඳයි කියන්නේ චැට් ජීපීටි එකවත් ඒක හොඳයි කියන්නේ. මම කියන්නේ ඇසිය යුතු සහ නේද උදව් ගත යුතු තැන් තියෙනවා, වෙලාවල් තියෙනවා. හැම තැනම එහෙම තාක්ෂණයම අපේ ජීවිතවලට ඇඳ ගන්න බෑ. ඒ හිතලා බලන්න මේක සකර්බර්ග් මහත්තයා එයාගේ ස්ටාෆ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට කරපු කතාවක් ආශ්‍රයෙන් මම මේ කිව්වේ. ඉතින් එයාට එහෙම හිතුණා නම් ඒක යම්කිසි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. මොකද එයා සකර්බර්ග්නේ. එයා ඉන්න තැනත් එක ගත්තම අපි එහෙමත් හිතන්න ඕනේ. කවුරු හරි දෙයක් කිව්වම මේ කියන කෙනා කොතනද ඉන්නේ? අපි එහෙම ගොඩාක් කලට හිතනවානේ. හරි. ඉතින් ඒ නිසා එයාගේ අත්දැකීම් කතා කරා වෙන්න පුළුවන්. 8යි විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: කාලෙක ඉඳන් මගේ මේ දන හිසේ උඩ ටික කියන්නේ කලව හරිය වල මසල් වල පොඩි pain එකක් එනවා. chat gpt මම මේකට මොකද කරන්නේ? ඉන්න මං හොයලා කියන්න. මේ සින්දු හලෙන්න ගිහිල්ලා ලෙඩ රෝගියෙකුට නම් සමහරවිට අපිට එහෙම ගන්න පුළුවන් උදව්වක්. ඉස්සර නම් අපි වෛද්‍යවරයෙකුට කෝල් කරලා ඇහුවානේ. ඉන්නකෝ මේ සින්දු හලෙන්නකෝ.

0: අතයි විනාඩි 40 තුරයි වෙලාව. හරි, ඔන්න ධනහිසේ ප්‍රශ්නේ විසඳන්න යන්නේ. ධනහිසට පොඩ උඩ කලවා, ඒ කියන්නේ සාමාන්‍ය මස් පිඩු වේදනාවක් වගේ ඇතින. හරි, එතකොට මං ඇහුවා ෂැට් ජීපීටි එකේ, යා කිව්වා වම් කකුලද දකුණු කකුලද, මං ඒකත් කිව්වා. ඊට පස්සේ යා කිව්වා කොච්චර කාලයක්ද ක්‍රීඩා කරනවාද වගේ ප්‍රශ්න ගොඩාක් අහනවා. හරි, ඉතින් මම ඒ ටිකට ඔක්කොම උත්තර දුන්නා. ඊට පස්සේ මං ඇහුවා මේකට විසඳුම මොකද්ද, ඕගොල්ලෝ ඔගොල්ලෝ කියන්නේ මොකද්ද, මොකද්ද මේකට ගන්න ඕනේ, මොකද්ද කරන්න ඕනේ, මේක මැන්ඩේජ් කරගෙන ඉන්නද, හෙළවෙදකමට යන්නද, බටහිර වෙදකමින් කරන්නද, හොම කියලා. ඒගොල්ලෝ තව ප්‍රශ්න 200ක් විතර අහලා දැන් මට එපා වෙලා තියෙන මේ සින්දුවත් ඉවරුණා. මෙහෙමනේ, ප්‍රශ්නයක් දිගට ඇදගෙන යනවට වැඩිය හරි වෛද්‍යවරයෙක් වුණාම, අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අපේ තියෙන ලෙඩ රෝග රෝග රක්ෂණ කිව්වමනේ යා හරියටම අපිට බේත දෙන්නේ. හරි, ඒක හරි. දැන් ඉතින් චැට් ජීපීටි එක මෙහෙම ඇදගෙන ඇදගෙන කියලා මං අන්තිමට කිව්වොත් එහෙම මම දන්නේ නැහැ, මට ඔකට හරියුම දෙයක් කියන්න බෑ කියලා. ඒ නිසා සමහර තැන් තියෙනවා එහෙම මේ කාලේ කාදැමීම තේරුමක් නැහැ. දැන් අපි කොච්චර අතපය වේදනාව කියනකට ඒ කාලේ නම් බේත් තෙල් ගාලා ඇති ඕන තරම්. මාව අහගෙන ඉන්න වැඩිහිටි දෙමව්පියෝ ඉන්නවා තෙල් බවුසර් ගණන් ගාලා ඇති අවුරුදු ගාණක් තිස්සේ. හැබැයි ඕක හොඳ වෙලා නැහැ. හැබැයි ෆැඩ්නා අවතශීල් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ විද්‍යානුකූලව තහවුරු කළා ඕනම සන්ධි වේදනාවකට හරියටම හරි කියලා වගකීමෙන් කියන්නේ. එතකොට විශ්වවිද්‍යාල සමග ඒගොල්ලෝ ෆැඩ්නා පර්යේෂණාගාරි මේවා සනාථ කරගෙන තියෙන විද්‍යානුකූල 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන්නේ. කාටද මේක හදන්නේ? ඔබට. ඔබ කියන්නේ? ඔබ කියන්නේ කාර්යාල සේවකයෙක් නම් එක දිගට හිටගෙන ඉන්න, එහෙම නැත්නම් වාඩි වෙලා ඉන්න වැඩිහිටි අපි හිතමු වයසත් එක්කෙන ආතරයිටිස් වගේ තත්ත්වයන් නම්, එතකොට ගෘහණියක් නම්, ක්‍රීඩකයෙක් නම් ඔයගේ ගොඩාක් අයට මේ සමාජයේ ඉන්න අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙක් ඔය කියන සන්ධි වේදනාව කියන කාරණාවට ගොදුරු වෙන්න පුළුවන්. අන්න ඒ අයට තමයි ෆැඩ්නා ඔත ෂීල්ඩ් මේ මතක් කිරීම කරන්නේ. එතකොට මතක් කරනවා ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් තමයි හරියට මතක තියාගන්න. මේ ඇක්ටිව් ප්ලස් කියන එක හරියටම කියලා ෆාමසි එකෙන් එහෙම නැත්නම් සුපිරි වෙළඳසැල් වලින් වඩ ගන්න පුළුවන්. මොකද මේක තහවුරු කරගත්ත ප්‍රොඩක්ට් එකක්. මේක ඔයිල් එකක් නෙවෙයි. ඔයිල් එකක් කියන එක ඔළුවෙන් අයින් කළම දාන්න තෙල් ගාපු කාලේ ඉවරයි. සන්ධි වේදනාවට තෙල් ගාපු කාලේ ඉවරයි. දැන් තියෙන ෆැඩ්නා. ෆැඩ්නා කියන නම බලන්න. අවුරුදු ගාණක් තිස්සේ අපිට නිෂ්පාදන ගණනාවක් එක විශ්වාසය 100%ක් තහවුරු කරලා තියෙනවා. ඔයිට කලින් අපි ෆැඩ්නා නිෂ්පාදන ගණනාවක් ගැන කතා කරලා තියෙනවා නේ. මාකට් එකේ සමහර ඒවා තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එකේ ඒ කියන අපි අවශ්‍යතාවය එක්කම දක්වන්නේ ෆැඩ්නා කියන නම. එහෙම ඒවා තියෙනවා. ඒ වගේ තමයි. ඉතින් මේක පාවිච්චි කරන්න දිගටම පාවිච්චි කරන්න අද ගාලා හෙට ඕනි නෑ කියලා හිතලා නේ හෙට බැරි වුණා මතකුණා. අයියෝ මේ වැඩත් එක්ක බෑ, එහෙම බෑ. මේක එක දිගට පාවිච්චි කරගෙන යනකොට තමයි වාට 100%ක් ප්‍රතිඵල ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ෆැඩ්නා ඔත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන මම මතක් කරේ තව කෙනෙකුට උනත් පණිවිඩය කියන්න. ඔයා විතරක් මේ සුවය ලබන්න එපා. හරි, ඉතින් තව කෙනෙකුට උනත් පණිවිඩය කියන්න. ගෙදර වැඩිහිටියෙක් ඉන්නවනම්, ක්‍රීඩකයෙක් ඉන්නවනම්, දන්න කියන කෙනෙක් ඉන්නවනම් කාලයක් තිස්සේනේ ඔය වලලු කර වේදනාව, මැණික් කටුවේ වේදනාව, උරහිස්වල වේදනාව, ධනහිස්වල වේදනාව, ඔය වගේ දේවල් තියෙන කෙනෙක් නම් තමයි මේ යෝජනාව කරන්නේ. අත්දැකීමෙන් කියන්නේ මමත් මේක පාවිච්චි කරලා බලලා තියෙනවා. කාලය තිස්සේ මැණික් කටුවේ වේදනාවක් තිබුණා. ඇත්තටම කියනවනම් දවස් දෙක තුනක් යනකොට මේකට පුළුවන් කමක් ලැබුණා. ඒක සනීප කරලා දෙන්න. ඉතින් ඔයා හිතන්න එච්චර විශ්වාසයෙන් මෙතනටයිල මේක කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් උත්සාහ කරලා බලලා හොඳ නරක අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. හරි, ඩීප් ටෙක් සෝල ගැනත් මතක් කරන්නම්. පාරිභෝගික විශ්වාසය පෞගේ කාලේ දිනාගත්ත, තහවුරු කරගත්ත ලංකාවේ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ ප්‍රමුඛයා තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් සෝලා අවශ්‍යතාවයක් තියෙනවනම් වෝටර් පම්ප් එක වෙන්න පුළුවන්, ගෙදරට අවශ්‍ය කරන සෝලා පද්ධතිය වෙන්න පුළුවන්. ඔය දෙකටම ඩීප් ටෙක් එකට කෝල් එකක් දෙන්න ඕනේ. 071 711 711 1 කියන නම්බර එක. ව්‍යාපෘති ගණනාවක් ලංකාව වටේම ගිහිල්ලා මේගොල්ලෝ කරලා තියෙනවා. ඒ නිසා විශ්වාසය තහවුරු කරගන්න පුළුවන්. කමෙන්ට්ස් බලන්න, රිවියුස් බලන්න. ගොඩාක් වෙලාවට දැන් තරුණ ප්‍රජාව එහෙම අලුත් වැඩක් පටන් ගන්නකොට මොනවා හරි දෙයක් ප්‍රොඩක්ට් එකක් ගැන හොයනකොට රිවියුස් සහ කමෙන්ට්ස් කියන ඒවා කොච්චර නේද ಉಪಯೋಗي කරගන්නවද? වැඩිහිටි ඔබට පුළුවන් කමක් තියෙනවා. ඔයාගේ ගෙදරට ඕන කරන ඔය සෝලා පද්ධතියක අවශ්‍යතාවයටත් ඩීප් ටෙක් එක කරලා තියෙන දේවල් වලින් තහවුරු කරගන්න. මේ කියන කතාව ඇත්තද? රේඩියෝ එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා මේ කියන කතාව ඒගොල්ලෝ ඇත්තටම ඔප්පු කරලා තියෙනවද? මම මේක කියනවා. හැබැයි ඩීප් ටෙක් පේජ් එකට ගිහිල්ලා බලන්න ඒ ව්‍යාපෘති වලට සම්බන්ධ වෙච්ච අය ඩීප් ටෙක් හරහා සේවාව ගත්ත අය ඒවට දීලා තියෙනවා හරිම පොසිටිව් කමෙන්ට්ස්. ඉතින් ඒව තමයි ඩීප් ටෙක් එකට තියෙන වත්කම්. ඉතින් ඒගොල්ලෝ හොඳ දෙයක් කරලා හොඳ කමෙන්ට් එකක් අරගෙන තියෙනවා. ඔයාටත් මතක් කරනවා ගෙදරට විශේෂයෙන්ම වාගේ ව්‍යාපාරික ස්ථානයට ෆැක්ටරි එකට වෙන්න පුළුවන් ලොකු ව්‍යාපෘතියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. දින කීපයක් ඇතුලේ කතා කරලා මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් 071-711-711 කියන නම්බරයකට තමයි ඔයා කෝල් එකක් දෙන්න ඕනි. 8:48.
1: මොටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මොටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මොටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මොටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරු

0: ගැනව සක්පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: මමනන්ද මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

අටයි විනාඩි 51යි වෙලාව. අපි මේ සින්දුවට යනවා. මේ සින්දුවට යනකොට මතක්ිනවා RDB බැංකුව ගැන. සල්ලි ටික පරිස්සමට හොඳ පොලියක් ලැබෙන තැනකනේ ඔයා නේද? ගිහිල්ලා ඩිපොසිට් එකක් දාන්න නිකන් තැන් වල දානවා ඩිපොසිට්. හරි. එතකොට වඩා RDB එකට යන්න පුළුවන් කමක් තියෙනවා. RDB එක කියලා කියන්නේ මෑත කාලේ අපි දන්න කියන කාලේ හොඳම රේට් එක දෙන, විශේෂයෙන් මතක් කරන්න ඕනේ හොඳම රේට් එක කියලා කියන්නේ FD එකට හොඳම රේට් එක දෙන රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුව RDB බැංකුව.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ ਮੇਰਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ ਵਿਰੋ
1: ਵਿਲਾਵ ਪਰਵਰਨਾ ਵੇਆ
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: දකුණු ආසියාවේ දීර්ඝතම වරිමාර්ගුමගේ කැරීම් කටයුතු සාර්ථකව අවසන් කරමින් උතුරු මැද මහැල වැප්‍රදේ කිලෝමීටර් 47.7ක් දිග වාරි උමග ජනතායිතයට පත් කරනවා. ආසියා සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් මහවැලි ජල සුරක්ෂිත ආයෝජන වැඩසටහන යටතේ එය ඉදිවනවා. කිලෝමීටර් 240කට ආසන දීකින් සමන්විත උතුරු මැද මහැල වැප්‍රදේ මගින් මහවාරි පද්ධති 12ක් සහ එල්ලංකා පද්ධති 130කට අයත් වැව් 1505ක් පෝෂණය කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ව්‍යාපෘතියේ පවුල් 25,000කට ඍජු ප්‍රතිලාභ හිමිවනවා. බ්‍රිතාන්‍යයේ නවයෝන්වේ දරුවන්ට රාත්‍රී කාලයේදී සමාජ බාධ භාවිතය සීමා කෙරෙන නව නීතියක් පැනවීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් තම ගිණුම් සැකසුම් විරස් කිරීම මගින් ඒ ක්‍රියාත්මක නොකර සිටීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ. අවුරුදු 16 හා 17 වයසේ පසුවන ළමුන් සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි සැලසුම වී තිබෙන්නේ. මීළඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සීරුවෙන් ලක්කඩ.

නවයයි විනාඩි 9යි. Good morning සුබදාසන කවිය අලුත් පැයකට ආවිලා අසන හින්ද සින්දුවක් එක ආපිජා. ඒ කියන්නේ දැම්ම යන්න කියලා කියන්නේ. දැම්ම යන්න බෑ. තව විනාඩි 50ක් 51ක් තියෙනවා මට. දැම්ම යන්න කියලා සින්දුවේ කිව්වට අපිට තව කතා කරන්න දේවල් තියෙනවා. මේ සබාදහමෙන් තොරව අපිට කතා කරන්න බෑනේ නේ. මේ මට මෙතන ඉඳන් මෙහෙම මේ බලන හැම තැනකම අපේ ස්ටුඩියෝ එකේ බිත්ති ටික පෙවුණාට ඔයා ඉන්න තැන ඔයා මෙහෙම එළිය බලපු ගමන් ඔයාට ලස්සන දේවල් පේනවා වෙන්න පුළුවන්. ලස්සන කෙසේ වෙතත් ඔයාගේ අවට තියෙන පරිසරය පේනවා වෙන්න පුළුවන් නේ. සමහර විට දූෂිත පරිසර පද්ධතියක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. මොනවා කරන්නද? දැන් ඔය කොළඹ ප්‍රධාන පෙළේ ආයතන වල වැඩ කරන අය වුණත් නේ AC කාමරයක හිටියට සමහර විට එළියට බහැලා පොඩි ඔය පාරක් දිගේ යනකොට යන්න තියෙන්නේ මහා නේ ගණ්ඩ දෙයක් නැති පරිසර පද්ධතියක් ඇතුළේ ආට ඒ ජීවිතේට අනුගත වෙන්න වෙලා තියෙනවා. හරි. මම මේ කතා කරන්න හිතුවේ ලෝකේ පවතින ශ්‍රේෂ්ඨතම නවෝත්පාදනයන් ගොඩක් ගැන. හැබැයි ඒ ගොඩක් දේවල් අලුත් දේවල් ලෝකේ ගැන කතා කරාට ඒ හැම දෙයක්ම ආරම්භ වෙලා තියෙන්නේ සබාදහමෙන් ලබාගත් අදහසක් මත. ඒ කියන්නේ සතුන් ශාක නේද? මේ සතුන් සහ ශාක විවිධ ගැටලු වලට මුහුණ දෙන ආකාරය නිරීක්ෂණය කරමින් ඒවායේ කාර්යක්ෂමතාවය ශක්තිය සහ අනුවර්තනය වීමේ හැකියාව අනුකරණය කළ තාක්ෂණික දියුණුවක් ලෝකේ අරගෙන තියෙනවා. විද්‍යාඥයෝ එවගේ ඉංජිනේරුව කටයුතු කරලා තියෙන්නේ ජෛව අනුකරණය. අහලා ඇති මේ වචනේ ජෛව අනුකරණය. උදාහරණයක් විදියට කුරුල්ලන්ගේ පියාඹන රටාව ආශ්‍රයෙන් තමයි ගුවන් යානාවල මේ ඒ තාක්ෂණීය කින තැන්වලදී තීන්දුව తీරන සමහරලාට අරගෙන තියෙන්නේ. පොඩි අදහසක් අරගෙන තියෙන්නේ. එතකොට ඊට පස්සේ ගත්තොත් දැන් ගුවන් යානයක ඉදිරිපස කුරුල්ලෙක්ගේ මුහුණ හොට ඊට පස්සේ ඔය දැකලා තියෙනව නේද අර මේ රිවට් ගහනවා කියලා තියෙන්නේ. රිවට් ඇන කියලා තියෙන්නේ. රිවට් ඇන කොහෙට හරි තියලා මෙහෙම ගහනකොට පාවිච්චි කරන පොඩි උපකරණයක් තියෙන්නේ. ඒක මං කියන්නේ පිළිහුඩුවනේ මෙයාට කියන්නේ කවුද? කොට්ටෝරුව ගත්තොත් එයාගේ කොට්ටෝරුවෙක් කොටන ඒ ස්වરૂපය මොකද එයාගේ පාද දෙක තියලා එයා තැනක ස්ථානගත වෙලා ඒ දෙකිනුත් යම්කිසි ජවයක් අරගෙන ඇඟේ බර පාදවලට දීලා ඊට පස්සේ හිසේ ඉහළ කොටසෙන් නේද එයා ප්‍රහාරය එල්ල කරනවා වගේ අර කියන ඔය රිවර්ට් ගහන මැෂින් එකෙත් එහෙම එකක් තියෙනවා. හරි. ඒ වගේ තව කීපයක් තියෙනවා. මම නිකන් උදාහරණයක් දෙට කිව්වේ. හරි. ඊට පස්සේ මිග් එක වගේ එකක් ගත්තාම ඒකට පක්ෂීන්ගේ බොහෝ මේ ඉරියව් පාදක වෙලා තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. එතකොට දැන් ඒ වගේ ගොඩාක් නවෝත්පාදනයන් අපේ ජීවිතයේ අනිවාර්ය අංග බවට දැන් ගොඩක් වෙලාවට පත් වෙලා තිනවා. මිලියන ගණනක වසරවල මිලියන ගණන් වසරවල අත්දැකීම් තුලින් සබාදහම විසින් මේ ෆිල්ටර් කරලා මේ විසඳුම් අරගෙන තියෙනවා කියලා කියනවා. කියන්නේ සබාදහමෙන් ෆිල්ටර් කරලා අරගෙන තමයි මේ කියන දේවල් නිෂ්පාදනය කරලා තියෙන්නේ. බලලා අධ්‍යයනය කළා. හැබැයි මූලික අදහස ගත්තේ කොහෙන්ද? සබාදහමෙන්. ඉතින් ගොඩාක් ඒවා වට මතක් වෙනවාද මේ වෙලාවේ? ඔය විදුලි දුම්රියේ ඉදිරිපස පෙනුම එහෙම සම්බන්ධ ගත්තම මේ ගොඩාක් මේ දැන් කතා කරපු ගොඩාක් ඒවා තියෙන්නේ ඔය මේ ප්ලේන් සහ මේ යාන වාහන කියන්නේ. එහෙම නෙමෙයි එතනින් එහාට ගිය තව ඒවා ගොඩාක් ඒවා තියෙනවා. එහෙම යම් අදහසක් නේද මේ අරගන්නකොට ලෝකෙ දිහා බලලා දැන් මලක පෙති වගේ දේවල් දිහා බලලා සමානලට වැස්ස වැටෙන දිහා බලලා හුළඟහමන දිහා බලලා ඒ වගේ. ඉතින් කොච්චර ලෝකෙ දියුණු වුණත් ඒ දියුණුව කියන තැනට අදිනක එනකොට මූලික අදහස අරගෙන තියෙන්නේ ඒ වගේ පුංචි තැන්වලින්. 9යි විනාඩි 13යි සුබදාසන අපි අලුත් පැයක ඉන්නේ. මේ පැයට එනකොටත් මට පුළුවන්කමක් තියෙනවා ওই තාක්ෂණය ගැන කතා කරමු නිසා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන කතා කරන්න. ඒගොල්ලෝ බැලුවා මේ ස්වභාවික ආපදාවන් වලට මුහුණ දෙන්න. වැස්සෙන්, අවුවෙන් නේද? මේ ෂීට් එක පරිස්සම් කරගෙන ඔයාට හොඳ සුවපහසු නිවසක වටපිටාව හදන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක දැන් අඳුන්වා දීලා තියෙන්නේ. ওই ෂීට් එකේ ඉහළ පැත්තේ තියෙනවා වැස්ස වැටෙනකොට ඒ වතුර ටික ෂීට් එකට වැටිලා ෂීට් එක බර වැඩි වෙන්නේ නැතුව තෙතමනේ රඳාපවතින් නැතුව ජල විකර්ෂක ආලේපනයේ නිසා ඉක්මනටම මේ වතුර ටික ඉවත් වෙලා ගිහිල්ලා ෂීට් එකේ බර එහෙම හරියට පාලනය කරලා සාමාන්‍ය මේකේ අදාළ බර ප්‍රමිතීන්ට අනුව ෂීට් එක පවත්වාගෙන යන්න ඒ අවශ්‍ය කරන පරිසරය හදන එක පැත්තකින් පෙනුම ගත්තත් ඒ ජල විකර්ෂක ආලේපය නිසා ඔය දියසෙවල පාසි වගේ දේවල් බැඳෙන්නේ
එතකොට ඇතුල් පැත්තේ තියෙනවා මැටියාලේක. මේකෙන් තමයි උණුසුම කන්ට්‍රෝල් කරලා දෙන්නේ. ඒ විතරක් නෙවෙයි තව සපෝට් එකක් දෙනවා. තව උදව්වක් කරනවා යාට. ඒ තමයි වහලේ ඇතුල් පැත්තේ පෙනුම. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියම්. අවුරුදු 60ක විශ්වාසයත් එක්ක දැන් වෙළඳපොලේ තියෙනවා. ඒජන්ට් කෙනෙක් ළඟට යන්න. ලංකාව වැඩිම ඉල්ලුමක් තියෙන ගොඩාක් අය සහතික කරනවා මේක තමයි ෂීට් එක කියලා. ඉතින් අලුතෙන් ගයක් හදනවා නම් තියෙන ගේ වෙනස් කරනවා නම් වහලගෙන හිතනවා නම් රයිනෝ රූෆින් ප්‍රීමියම්.

0: උදේලාවේ විනාඩි 23යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රෝවිසිතල තුරෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රෝෆින් ෂීට්. රයිනෝ රෝෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රෝෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: රාත්‍රී 7ට ලක්කනේ
1: සංගීතය සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979
3: නවය විනාඩි 29 වෙලාව හවි කුණ මතක් කරන්නම් මේ පැයෙදිත් හාඩ මතක් කරනවා ඔයාගේ ශරීරයේ තියෙන සියලු සන්ධිවේදනා වලට හරියටම හරියන විසඳුම මොකද්ද? ෆැඩ්නාවත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. කටපුරා මෙහෙම කරනකොට කියන්න පුළුවන් මොකද මේක විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා දැන් වාගේ නේද? ජොයින්ට් ස්පේන් වලට හරියටම හරි කියලා. කාටද මේක? අවුරුදු 18 වැඩි ඕනම කෙනෙකුට. ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්, මොඩිතිකෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, ආතරයිටිස් වගේ රෝගයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්, ශල්‍යකර්මයකට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. බෙල්ල කැක්කුම, රේසේ කැක්කුම, දනහිස් වල වැලමිට, මැණික් කටුව, වලලු කර, ඔය කියන ඕනම තනක් රිදෙරම නම් කාලයක් තිස්සේ වේදනාවක් තියෙනවා නම් නේද? ඔය සන්ධි වේදනා සියල්ල මෙහෙම කරනකොට නැති කළා දානෝ විතරක් නෙමෙයි ආයේ දිගින් දිගට මේක මතුවෙන්න තියෙන අවස්ථා සියල්ල මග හරිනවා. අන්න ඒකයි මේකේ වටිනම කාරණාව. ඉතින් හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා එකපාරක් පාවිච්චි කළා, දෙපාරක් පාවිච්චි කළා, මේක අතහැරලා දාන්න බෑ. දීර්ඝ කාලීනවට යම් කිසි කාල සීමාවක් අඩුම සති දෙකක් තුනක්වත් පාවිච්චි කරන්න ඕනේ. එතකොට වට මේකෙන් සුවයක් ලැබෙනවා. මේක පාවිච්චි කරන බොහෝ දෙනෙක් හොඳ ප්‍රතිචාර දීලා තියෙනවා. ඒ වගේම විද්‍යානුකූලව තහවුරු කරලා තියෙනවා. ෆැඩ්නා රිසර්ච්

0: උදේ 9 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ආව දිනවන තැන නේද? දැන් මං කියවනේ පහුගිය මේ ගතවෙච්ච මාස 6ක කාලය ඇතුළේ සුපිරි ජයග්‍රහකයෝ සෑහෙන ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා නේ. ඉතින් දැන් ගත්තොත් 25 දෙනෙක් සුපිරි ත්‍යාගලාභී මේ කියවුණු පුංචි කාලය ඇතුළේ 2026. ඉතින් ඒ අතුරින් තවත් සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, ඒ වගේම ප්‍රථම ත්‍යාගලාභීන් ඇතුළුව වාසනාවන්තයින් 48 දෙනෙක් වෙත රුපියල් කෝටි 24කුත් ලක්ෂ 24කට වැඩි අති විශාල වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද දවසේ පැවැත්වෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කලවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවත් අද තමයි තියෙන්නේ. ඉතින් ක්‍රීඩා අමාත්‍යංශයේ ඩංකන් වයිට් ශ්‍රවණාගාරයේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමන්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දේවානන්ද සුරවීර මැතිතුමන්, ඒ වගේම ලොතරැයි මණ්ඩලයේ නියෝජනය කරමින් ගරු සභාපතිතුමන් MTCA පෙරේර මැතිතුමන්, ඒ වගේම සාමන අධිකාරී එම් අරීෆ් මැතිතුමන්, ඒ වගේම නියෝජ්‍ය සාමන අධිකාරී මෙහියුම් සහමූල්‍ය KAC ප්‍රියදර්ශිනී මෙනවිය, ඒ වගේම කොන්ටිනන්ටල් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සාලි ඩයස් මහතා, ඒ වගේම ආයතනයේ නියෝජ්‍ය සාමන අධිකාරී තනෝෂි පලියකර මහත්මිය ඇතුළු පිරිසක් මෙතන සම්බන්ධ වෙනවා. මේ රක්ෂණ ප්‍රතිලාභ ක්‍රමවේදය යටතේ දිවයින පුරා ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අලවි සහායකවරුන්ට ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් රටටම සිත සලසන වාසනාවේ ආයතනයක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ නිසාම ලොතරැයි මිලදී ගන්න ඔබ වගේම මේවා විකුණන අලවි නියෝජිතයින්නේ, අලවි ජාලයේ ඉන්න ඒ ආදරණීයයන් වෙනුවෙන් තමයි මේ ලොතරැයි මණ්ඩලයේ මේ කටයුත්ත ආරම්භ කරලා තියෙන්නේ. ඒක ඉතාම හොඳ වැඩක් නේ. හරි වටින වැඩක් ඇත්තටම. මොකද පුංචි රුපියල් 40කට ජීවිතය වෙනස් කරගන්න ඒ අවශ්‍ය කරන දායකත්වය අපේ ළඟට කකුල් දෙක ළඟට වාසනාව ගෑල්ල දෙන්නේ ඒගොල්ලෝ. ඒ අලවි නියෝජිතයෝ. ඉතින් ඒයිට තමයි මේ ජීවිත රක්ෂණය ලැබෙන්නේ. ඒක හරි වටින කතාවක්. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය නිරන්තරයෙන්ම රටේ සංවර්ධනයට, රටේ සංවර්ධන කාර්යයන්වලදී නේ මහඟු දායකත්වයේ දෙන තැනක්. රජයේ ඒකාබද්ධ අරමුදල ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අමාත්‍යංශයට, ක්‍රීඩා අරමුදලට, ඒ වගේම ශ්‍රම වාසනා අරමුදල වගේ ජාතික වකුගඩු අරමුදල, මේ ඔක්කොටම රාජ්‍ය සේවය පවත්වගෙන යන්න ඍජුවම දායකත්වයේ දෙන තැන ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ඒයි තමයි මේ කටයුත්ත කරන්නේ. හරි, එහෙනම් ඊයේ ගත්ත ටිකට්ස් ටික බලමු. වාසනාවන්ත අංක ටිකත් එක්ක මෙන්න මහජන සම්පත ගත්තනම් T අක්ෂරයත් එක්ක අංක 7, අංක 3, අංක 0, අංක 8, අංක 3 සහ අංක 5. ගොවිසෙත් ලොතරැයි ගත්තනම් V අක්ෂරයත් එක්ක අංක 12, අංක 24, අංක 44 සහ අංක 0. ඒ වගේම මෙගා පවර් ගත්තනම් T අක්ෂරයත් එක්ක අංක 18, අංක 10, අංක 46, අංක 52 සහ අංක 55. ධන නිධානය ගත්තනම් T අක්ෂරයත් එක්ක අංක 3, අංක 21, අංක 35 සහ අංක 48. කටක ලග්නයේ සහිතව හඳහර ලොතරැයි දවසේ දිනුම් මැදි මේ ජයග්‍රහයි ප්‍රතිඵලයේ කටක ලග්නයේ ජයංක අංක 8, අංක 27, අංක 40 සහ අංක 59. අද සම්පත ගත්තනම් අංක 3, අංක 5, අංක 8, අංක 3, අංක 5, අංක 0, අංක 8, අංක 3, අංක 5 සහ T අක්ෂරය. NLB ජය ලොතරැයි ගත්තනම් S අක්ෂරයත් එක්ක අංක 3, අංක 0, අංක 3 සහ අංක 8. ඒ වගේම අවසාන වශයෙන් අපි බලන්නේ සුබ දවසක් ධනු ලග්නයේ සහිතව අංක 6, අංක 8, අංක 11 තමයි වාසනාවන්ත ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙන්නේ.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 9:45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB.

0: ഉപവിസകളും തുടങ്ങി.
1: අපි මේ කතා කරගෙන ඉන්නවා හේ අරේ මරා ගන්නවා. අරේ දාලා කිලෝ වලින් ගත්තොත් හරි කිලෝ 3000ක් විතර දවැන්ත බෝම්බයක් රුසියාව යුක්‍රේනයට දාලා. ඉතින් ලේසි පාසු එකක් නෙවෙයි. රුසියාව විසින් මේ සිය අවිගබඩාවේ තියෙන ප්‍රබලතම සාම්ප්‍රදායික අවියක් විදියට සලකන FAB 3000 වර්ගයේ ක්ලයිඩ් බෝම්බයක් යුක්‍රේනයට ගිහිල්ලා තැරලා. ඉතින් වීඩියෝ එකක් දාලා තිනෝ මේ ඔර්කිව් නගරේ ආසන්නයේ පිහිටි යුක්‍රේන ස්ථානයකට තමයි මේ දැවැන්ත බෝම්බේ දාලා තියෙන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය කියනෝ හරි ඉලක්කෙට දැම්ම කියලා. සතුටුයි. එතකොට මේ කළු දුම් බලාපන් වලින් මේ වෙනකොට ප්‍රදේශයෙන් වැහිලා ගිහිල්ලා තියෙනවා. රුසියානු ගුවන් නියමුවෙකු සඳහන් කරලා තිබුණා මේ වගේ දැවැන්ත ප්‍රමාණයේ ගුවන් බෝම්බයකට මේ විනාශ කළ නොහැකි ඉලක්කයක් ලෝකෙ නෑ කියලා. ඉතින් මේක ජාත්‍යන්තර මාධ්‍ය මේ වෙලාවේ වාර්තා කරලා තිනවා අර වීඩියෝ එකත් එක්ක. අපි මේ ඉතින් වැඩනේ අපි විසී ඉතින් අපි විසී ඒගොල්ලෝ එහෙ යුද්ධ කරනවා. හරි මම ඉක්මනට මතක් කරන්නම් ඔයාට සිය ටයර් එක ගැන. ඔයා බයිකයක් පදින කෙනෙක් නම් සිය ටයර් එක කියලා කියන්නේ විශේෂයෙන්ම ස්කූටර් එකක් නම් නේද? ස්කූටර් වල යන ඔය අපේ කාන්තා පාර්ශ්වයේ හරි පරිස්සමෙන් බයිසිකලිය පදිනවනේ. ඉතින් ඔයගොල්ලෝ තව තව මේ පරිස්සම ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන් සිය ග්‍රිප් X5 කියන ටයර් එක දාගත්තොත්. එහෙම නැත්නම් නෝමල් බයික් එකක් වගේ නම් සූම් X5 කියන ටයර් එක. හරි. ඉතින් ටයර් එකේ මාර මේ ටෙක්නොලොජි එකක් තියෙන ට්‍රෙඩින් පැටර්න් එකේ ඉඳලා ඊට පස්සේ දැන් ඔය අපි කියන වංගුවකදී ගන්නකොට අවශ්‍ය කරන තාක්ෂණික නේද සොයා බැලීම් කරලා හරි ප්‍රමිතියට ඕක හදලා තිනවා. වෙට් රෝඩ් එකේ යනකොට ග්‍රිප් එක කොහොමද? ඊට පස්සේ ප්‍රීමියම් ලුක් එක මේ ඔක්කොම ගැන හිතලා තමයි ඔය කියන සීට් ටයර් එක හදලා තියෙන්නේ. ඉතින් ළඟම තියෙන ඒජන්ට්ගෙන් ගිහලා අහන්න සීට් ග්‍රිප් X5 ටයර් එක ගන්න පුළුවන්ද කියලා. ඩෝමා මාක්ස්පෙන් ගෲප් එක ඉතින් අදත් මතක් කරනවා ඔයාට ස්වෙන් රැකියාවක් හොයන කෙනෙක් නම් හොඳ ජොබ් එකකට නේ හොඳ තැනක වැඩට යනවා නම් ඔන්න මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ගේ ස්වෑංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය මේ දවස්වල සෑහෙන හොඳ මාකට් එකක් තියෙන මේ මැෂින් එකන්නේ. ඉතින් අලුත් විදිහට හිතන ව්‍යාපාරික අවස්ථා ගැන කල්පනා කරන ඕන කෙනෙකුට මේක ගන්න පුළුවන්. දැන් කෝල් එකක් දුන්නොත් 0117 79 579ට ඔතනින් අතර වෙන්නේ නැහැ ඔයා. තව බිස්නස් එක ඔයාට එන ව්‍යාපාරික අදහස් එක ඒගොල්ලොත් එක්ක කතා කරාම තව එතන ඉහට යන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ චුටක් බලන්න කෝල් එකක් දීලා මාක්ස්පෙන් ගෲප් එකට 0117 679 579ට. ඔහොම හිටිය ඇති ඉතින් බිස්නස් එකක් එහෙම කළා නේද? වාහනයක් අරගෙන ගියත් දොරක් හදලා තව කීප දෙනෙකුට ජොබ් එහෙම දීලා ගොඩ යන්න ඕනේ නැහැ.

0: ITN
1: හැමෝම එකම රේස් එකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
2: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ් නේ
1: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
2: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේ වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5 සියට් ඕඩි ස්වර්ස්
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 6779 579
5: පටස්කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය
6: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

0: ದೋರ ಗಂಗೆ ಕಲು ನಹಿ ನಹದೆ ಮೇ ವಿ ಪೆನಿಲ್ಲ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ದೊತರಯ್ಯೇ ಪೆರಳೀಕರಣ ಎನ್ಎಲ್ಬಿ ಮೆಗಾ ಪವರ್ ತೆವಂತ ಮೆಗಾ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಅಮತರವ ರುಪಿಯಾಲ್ ಕೋಟಿಯಕ ಪವರ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಸಹ ಗ್ರ್ಯಾಂಡ್ ಸುಪಿರಿ ಟ್ಯಾಗ್ ಸುಪಿರಿ ಮೋಟರ್ ರಥಯಾ ಎನ್ಎಲ್ಬಿ ಮೆಗಾ ಪವರ್ ಒಬ ಅದಮ ಮಿಲದೀ ಕಾನು
3: ನವ್ಯಾಯಿ ವಿನಾಡಿ 54 ಐ ಹೇನಂ ಅಪಿ ඔය මොකද කියන්න හදන්නේ? චෝයි ඉවරයි කියන ඕක ඉතින් ඉවරයි කියලා කියනවා. කවන්නේ නැහැ. කවන්නේ නැහැ. එන යන්න. යන්න කලින් තව මොනවා හරි මතක් කරන් තියෙනවද? ඔව්. මම මාත් එක්ක මේ කතා කරන්නේ හරි. මේ මොකද මතක් කරන් තියෙන්නේ? RDB බැංකුවගෙන RDB බැංකුවේ ඉතින් අපි උදේ ඉඳන් කිව්වනේ. ඔව් අපි උදේ ඉඳන් කිව්වා RDB බැංකුවේ ෆික්ස් ඩිපොසිට් එකක් දානවා නම් හොඳ රේට් එකක් හම් වෙනවා කියලා. හොඳ පොලි අනුපාතයක් ඉහළම එකක්. හරි. එතකොට අනිත් ඒවාත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් මොකද? ඔව් බැලුවොත් හොඳයි. ඉතින් ඒ නිසා තමයි කියන්නේ ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා කතා කරගන්න පුළුවන්. ඒගොල්ලෝ උදේ 9 ඉඳන් හවස 5කට යනකම් බැංකුවේ වැඩ. හරි. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. වඩත් ඕනනම් ගිහිල්ලා RDB එකේ FD එක දාන්න. හොඳේ? හරි. එතකොට පැල්වත නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න පුළුවන් නේ. ඔව්. අවුට්ලට් තියෙනවා සැලිත ඉලකරත් මාතුණුගේ කොට ගාලුපාර කොළඹතුණු කොල්ලුපිටිය අරංගල හන්දිය මාළපේ පැලවත්ත බත්තර මුල්ල ඒ වගේම මරදන් කඩවල අනුරාධපුරේ. ඕක ඉතින් දන්න කතාවක්. දන්න කතාවක් තමයි මම මේ හැමදාම මතක් කරන්නේ. හැබැයි ඉතින් කාට හරි අමත වෙලා තිබුණා නම් අන්න ඒ අය වෙනුවෙන් තමයි කිව්වේ. හරි. මේ පොඩ්ඩක් මතක් කරමුද අපි විජේ නිෂ්පාදන. හරි මතක් කරමු. මොකද්ද මතක් කරන්න තියෙන්නේ? විජේ නිෂ්පාදන ගන්න කියලා නෑ. ගන්න කියනකොට තේරි මෙහෙමයි. ගන්නකොට බලන්න ඕනේ. මොකද්ද බලන්න ඕනේ? බලන්න ඕනේ ප්‍රමිතිය බලන්න ඕනේ. දැන් ISO ඒ වගේම SLS ඊට පස්සේ තව HACCP සහතිකය. ඔව්. එතකොට ඔය කියන ඔක්කොම තත්ත්ව සහතික තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි විජේ නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් කවුරුත් නැහැ කිව්වේ නැහනේ. හරි. හැබැයි අනිත් නිෂ්පාදකයෝ අනිත් නේද? ව්‍යාජ නිෂ්පාදන ගොඩාක් මාකට් එකේ තියෙන නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ ඔයාට මේක පොඩ්ඩක් බලලා කරලා ගන්න කියලා. මාකට් එකට ගියා මුදලාලි මහත්තයාට කිව්වා මේ මිරිස් කුඩු පැට්ටක් දෙන්න කියලා. එහෙමම ගන්න බෑ මේක. ඔව්. ඒ නිසා පුළුවන් නම් පොඩක් හොයලා බලලා ගන්න. එහෙම වුණොත් ඔයාට රසට කැම ටික නේ වසක් විසක් නැතුව හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. එච්චරද කියන්න තියෙන්නේ. එහෙනම් යන්. එහෙනම් අපි දෙන්න ගිහින් එන්නම්. අපි දෙන්න ගිහින් අපි දෙන්නානේ ඔයයි මායි. ආයි හිටෝ දෙහතර හම්. පරිස්සමට එන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාසවන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිත්ව එක එකයි හතයි හයිසේ හත්ත නමයයි පන්සේ හැත නමය
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
5: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
6: මම නම් දැන් මාරම රිලැක්ස්
0: දශක
4: හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

ഒപ്പവേറ്റ്

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ගුගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින් උතුරු මැද මහල ව්‍යාපෘතියේ කිලෝමීටර 47.7ක් දිග වාරි උමග අද ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. එපිල් බත්තරතුරු කෙරේ අප නියෝජිත නජීබ් මාතරගේ.
2: ගිරිකුළු විනිවිද නවමං මතුකොට නවලොවකට ඔබ ගලාබසි. එතමයි මහවැලි ගීතේ එන එක්තරා පදපේලියක්. අද මහවැලි යෝජනා ක්‍රමයට ඉතාමත්ම සුවිශේෂී දවසක්. ඔබ දන්නවා අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණු මහවැලි මේ දැවැන්ත යෝජනා ක්‍රමයේ කුටා ප්‍රාප්තිය මොරගහකන්ද ජලාශයේ එතනිනුත් එහාට ගිහිල්ලා මහයල ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ දිනවල සාර්ථකව සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම කිලෝමීටර් 240ක් දුරට ජලයේ ගෙන යන ඇලමාර්ගයක් තැන්නනවා. මේ ඇලමාර්ගයේ සුවිශේෂීම කොටස එතමයි දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමක කිලෝමීටර 27.7ක දිගකින් යුත් මේ ඇලේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන දිනය අද. ඉතින් ඒ උත්සවයේ පැවැත්වෙන භූමියේ අපි මේ මොහොතේ රැඳී සිටින්නේ විශේෂයෙන්ම චීන තානාපතිතුමන් ෂී ෂෙන්හොන් මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියත් එක්ක මේ වැඩ කටයුතු ආරම්භ කරන්න තවත් ස්වල්ප වේලාවකින් නියමිතයි. ඔබට මේ ව්‍යාපෘතිය පිළිබඳව කියන කොටත් මේ අති දැවැන්ත ව්‍යාපෘතිය තුළ ඉදිකෙරෙන කිලෝමීටර 27.7ක මං අර කලින් කිව්ව ඇලමාර්ගයේ දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග ලෙස සැලකෙන්නේ. දැන් මේ උමං පද්ධතිය මීට වසර කිහිපයකට පෙර ආරම්භ වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් පසකින් මහමීගස්සෝය ප්‍රදේශයෙන්, තවත් පසකින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රදේශයෙන්. මේ දෙපසින්ම කැණීම් කටයුතු සිදු කළා යන්ත්‍ර දෙකකින්. ඒ යන්ත්‍ර දෙක එකට මුණ ගැහෙන තැන මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වන දිනේ බවට අද දිනේ පත් වෙනවා. විශේෂයෙන්ම අද දවසේ මේ පැවැත්වෙන උත්සවයත් එක්කම දැවැන්ත යෝජනා ක්‍රමයක් බවට පත් වෙන මේ උතුරු මහයල ව්‍යාපෘතියේ ඉදිකිරීම් වල සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් වෙනවා. තවත් වසර හතරක් පුරාවට මේ ව්‍යාපෘතිය අඛණ්ඩව සිද්ධ කරන්නටයි නියමිත වෙලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ සිද්ධ වෙන කටයුතු පිළිබඳව තවත් තොරතුරු අපි ඔබ වෙත ගෙනෙන සූදානම්. මම නජිත් මාතරගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා මීගස්සැව මේ උතුරු ඇල ව්‍යාපෘතියේ මේ විශේෂ භූමියේ සිට.
1: වසරකට දෙවරක් වෙලා වෙනස් කිරීම නැවැත්වීමට ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල 1960 වසරේ සිටයි ඒකරත්මක වන්නේ. කෙසේ වෙතත් එම සම්ප්‍රදාය වෙනස් කරමින් 308ට 117ක් ලෙස පරත සම්මත වී තිබෙනවා. එය සෙනෙට් මණ්ඩලයේ වෙත යොමු කරන බවයි ජාත්‍යන්තර බාධිස්ථාන කළේ. මෙය නීතියක් බවට පත්වුවහොත් නොවැම්බර් මාසයේදී වේලාව සම්බන්ධ කරන ආකාරයට වෙනස් කිරීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ. මිරගලක් හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් ලක්ෂ 20 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: සුබ දැසනක් උදේ 10:07යි

0: ஆன ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: உதே தஹய வினாடி விசயகை
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක් මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක් එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%ක් රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක ප්‍රවේශමෙන් රිය පදවන්න
4: ஓட்டோஷீல் ஆக்டிவ் பிளஸ்
5: அப்பே அம்மா கிட்ட

උදේ 10 24 වෙලාව හාඩ් බීට් අහගෙන ඉන්න වෙලාවේ ඔයාලා ඉන්න පුළුවන්කම තියෙන මේ පැත්තට FM 93.5 FM 93.7 ඔනදවල් එක වෙනකම් මම මේ පැත්තේ ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන වැඩ කරන තැන වැඩ ටික කරගෙන යන ගමයි. ඔය පොඩ්ඩක් පාළුවක් එහෙම දැනුනහම මා මතක් කරගන්න මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. 0.7 0.3 0.7 0.3 0.7 0.3 0.7 කට්ටිය එකතු කරගෙන මේ පැද්දර මැසේජ් එකක් දාන්න විතරයි ඔයාලට තියෙන්නේ. දැන් අපි බලන්න යන්නේ ඒ විදිහට උදේ පාන්දර මාව හොයාගෙන ආපු කට්ටිය ටිකක්. තුෂාර ඔයාව එකතු කරගන්න මුලින්ම හාඩ් බීට් එක ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා උදේම 10 වෙද්දි. ඉතින් ආව එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට. ඊට පස්සේ සිසිර මැසේජ් එකක් දාලා තියෙනවා චන්ද්‍රලතා පුතා කවීෂ දුව ශෛරවත් එකතු කරගන්න කියලා මතගමිදන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමදාම ලක්කඩ අහනවා කියලා තියෙනවා. සද්දට මහගිරි ඉන්න. ඉතින් ඊට පස්සේ දිශිනී ලාභකාරී පැත්තට යන්න හදන ඒ පැත්තේ හැමෝම මේ වෙලාවේ උදේ පාන්දරම අපි වහන්න එකතු වෙලා ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. පටිගාවත චන්දිමා සුබදැසුනක් ඔයාටත්. තාමත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. මොනවද තෝ අලුත් තොරතුරු ඔයාගේ කියලා අහලා තියෙනවා. අලුත් තොරතුරු කියන්නේ චන්දිමා වෙනද ටිකම තමයි යන්නේ. hina වෙවි සතුටින් ඉන්නවා. ඒක රියෝනි නේද? කොමහරි දෙවුනි තිබිරු පුන්සදි වෙන්දි මේ කටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔකේ ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මම යන හදන HKD ගවර්න්මන්ට් එක පැත්තට. අද ගවර්න්මන්ට් එකේ වැඩ ටික පටන් ගන්න තියෙන්නේ හාඩ් බීට් එක. ඒක හොඳයි. මගේ වොයිස් එක අහනවා කියන්නේ උන දවසම සුබයි හොනේ. HKD ගවර්න්මන්ට් එකේ කටියට කියන්නේ. මාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීත චන්ද්‍රලත එතකොට ශ්‍රියානි ඊරංගි කාන්ති චාන්දිනි හර්ෂණි මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙන ගඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්න. හහ සඳ ලංකාවෙන් පූර්ණිමෝ පූර්ණිමා සේවදි මැසේජ් එකක් දාලා තියෙනවා. ආව එකතු කරගන්න ගඩක් ආදරෙන් පූර්ණිමා ඊළඟ සින්දුවට. රුවන් වැඩ කරන තැන හැමෝමත් එක්ක මේ වෙලාවේ සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. හාඩ් බීට් ආවත් එකතු කරගන්න ගඩක් ආදරෙන්. මේ කට්ටිය එකතු කරගෙන යම් වැඩිය හැමෝගෙනම කියන්නේ නරකයි. ඊට පස්සේ කියන්න කෙනෙක් නැති වෙනවානේ. හරි එහෙනම් මැසේජ් එකක් දාලා තියමු හොඳේ. ලස්සන සින්දුවක් අහලා මේ පැත්තට එමු. උදේ 10:26

0: උදේ 10 විනාඩි 30 කයි දැන්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ කාරිය දෙහනියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5

0: Beat.
1: උදේ 10 විනාඩි 34යි වෙලාව. ඔය මැසේජ් එකක් එහෙම දාලා නැත්නම් මැසේජ් එකක් දානවට පලංකව දිනවා. මේ සින්දුවෙන් පස්සේ මම ආයෙන WhatsApp එක පැත්තට 0735937 0735937 ට ඔයාගේ WhatsApp මැසේජ් එක ආදරෙන් මෙහාට එවන්න බලන්න.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Notarayi Perilikaran, NLB Mega Power, 7th Mega Super Tag, Amatarava, Rupial Koti, Power Super Tag, Saha Grand Super Tag, Super Remote Ratia, Dinana Lokuma Super Tag, then Ekamalotarayi, NLB Mega Power, Oba, Adama Miladikan.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: හට් බීට්

උදේ 10 විනාඩි 38යි වෙලාව. හාර්ට් බීට් එක ඔයා ඉන්න වෙලාව. ඒ වගේම දැන් වැඩ කරන තැන ඔෆිස් එකේ වෙන්න පුළුවන්. වැඩ කරන ගමක් වෙන්න පුළුවන්. ඔයා වැඩ ටික හෝ හෝ ගාලා පටන් ගන්න ගමන්නේ ඉන්නේ. හෝ හෝ ගාලා පටන් ගන්න වර මං උදී පටන් ගන්නකොටම කිව්වේ. ගුඩ් මෝර්නින් කියනත් කලින් මේසෙ උඩ වැඩ ටික. ඉතින් කොහෙදානේ අපිට නිවනක්. කොහොමhari කමන්නේ යන්නේ එහෙම තමයි. වැඩ කරලා වැඩ කරලා දවසක ඔයා ඔයාව ගොඩදාගත් දවසට ගොඩගාගත්තලු. ගොඩදාගත් දවසට ඔයාට එතකොට හිතෙයි කමක් නැහැ නේද මගේ මහන්සි වෙච්ච නිසා අද මම සතුටින් මට ඕන දේවල් ටික කරනවා මට ඕන දේවල් ගන්නවා මගේ වටේට මගේම කියලා දේවල් ටිකක් තියනවා කියලා. ඉතින් ඒ නිසා අද ඔයා කරන වැඩ ටික පරිස්සමෙන් හිමීට වෙලා වරගෙන අට පහසු විදිහට කරද්ද හැබැයි ස්ට්‍රෙස් ගන්න එපා. ස්ට්‍රෙස් එක නැති කරගෙන මම මේ පැත්තේ ඉන්න හાર્ට් බීට් අරගෙන අර බලංකම දෙනා මේ පැත්තේ එන්න. ඒකත් කියන ගමම මම යන හදනේ WhatsApp එකේ පැත්තේ මේ පැත්තේ ඉන්නව මාව අහගෙන ඉන්න කට්ටියක්. මේ මාසේ සිතුම් පුතාගේ උපන්දිනය සැමරුවා කියලා තියෙනවා. ඔන්න අපි සිතුම්ට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. කලවැල්ලවෙන් සුජානි සඳමාලි එතකොට හන්සි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඕකේ එකතු කරගන්න ගොඩක් ආදරේ. ඊළඟට ගුඩ් මෝර්නින් අපේ වහගිරින් ඔෆිස් එකේ වැඩ කරන ගමන් අපේ ටීම් එකේ අශේධිගේ අම්මගේ උපන්දිනය කියලා තියෙනවා. අශේධිකෝ බලන්න. ඔන්න අශේධිගේ අම්මට සුබම සුබ නිදුක් නිරෝගී සුව සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අම්ම වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලාත් කියනවා. දෙලක් මේ කට්ටිය එකතු කරගන්න මම හේත එක්කම අපිත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාන්නේ පොළොන් නරුවෙන් සුජීව ප්‍රින්ටර්ස් එකේ සුජීව ඇතුළු සීළු දෙනාට ඔන්න ලස්සන සින්දුවක් මම දෙන්නම්. ඒත් එක්කම රයිගම ඉනන් සරච්චන්ද ඩයිස් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න. සුව සුන්දර සුබ සුද්ද සුබ උදෑසනක් වේවා. සූ සූ කියලා ඔක්කොගේම තීරණ නිසා පැටලෙනවා. මෙහෙම අපිට මැසේජ් එකවල තියෙන ජය බාමා නම කියන්න කලින් කටහරින් අපි ඉතින් දන්නවනේ කවුද කියලා මැසේජ් එක තියෙනවා. දන්නවා නේද? මේ ටකරම් වොයිස් එක එනකොට මේ චාරු තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ඔෆිස් එකේ යත් කියනවා. හරි, විරකටි බේකරියේ කට්ටියම එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම. ඒත් එකම යන හදන්නේ ඩ්‍රින්ක් ඔපැත්තට. ඒ පැත්තේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එකම චාමිකා හෝම ගමේ ඉඳන් ගෙදර ඉඳන් අහගෙන ඉන්නේ කොහොමද? වැඩ ටික කරන ගමන් කොමු කොමු හරි අපිවත් අහනවනේ. ඊට පස්සේ පැතු මැසේජ් එකක් දාලා තිනවා කලතුරේ ඉඳන් අකේ හින්දි සින්දුවක් නැද්ද කියලා අහලා තිනවා. අපෝ දෙන්න. උදේ 10 විනාඩි 41යි වෙලාව. අපි ලස්සන සින්දුවක් අහමු හින්දි වලින්. 0.7.3 93.5 93.7 අගේ WhatsApp message එක මේ පැත්තට දාලා තියන්න. නැත්නම් ගියාට පස්සේ DOS කියන්න එපා.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Heartbeat hagane de velawa 2:10 minadi 46 ay.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: ඕන මනා සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් චාම්.

0: लुकैया मारे वेड़े ने ऊनी दुखी की वाणी मारे मेमोरी लॉस कीला
1: मेमोरी लॉस कौन द डॉक्टर याद सुनदे
0: मम्मे किनी के बुनने है या सीनी वेड़े ने मुकु दादा पे वेड़े करने है या माटा
2: ओ माय गॉड
1: सुपर डॉक्टर ने डॉक्टर हरियतम कीला दियनवा ने
3: हिना वेवी सिंधु हन्ने FM 93.5 හැන්දෑවෙ හතර වෙද්දි ටියුන් කරලා තියාගන්න.
4: Evening drive with Chamit and Charu.
5: සම අනුග්‍රහය.
4: මාක්ස්මන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන්වා පිට අහරන දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම ගන්න 01176679.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
7: ලකන්ඩ රේඩියෝ ITN

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. Heartbeat.

උදේ 10යි විනාඩි 54යි වෙලාව. ඒ කියන්නේ හට් බීට් එකේ ඉඳ අපේ පළවෙනි පැය ඉවර වෙන්නේ. බය වෙන්න එපා, යන්නේ නැහැ. අපේ පළවෙනි පැය ඉවර වෙන්න තමයි යන්නේ. දෙවෙනි පැයේදී තවත් බලංකම තියෙනවා මාත් එක්ක. FM 93.5, FM 93.7 හට් බීට් අහන්න. කටියක් මතක් කරන්නත් ඕනේ. මොකද කරන්නේ? එක කියන්න කලින් මගේ වාසනාව පොඩ්ඩක් බලලිමුද? වාසනාව දොරෑරලා බලනවද නැත්නම් ඔයා මොකද කරන්නේ? හොයාගෙන යනවද? දොරෑරලා බලනකන් ඉන්නපා. දැන් අපි හොයාගෙන යමු වාසනාව. ඒ වෙනුවෙන් තමයි ඔයාට තියෙන්නේ මෙගාපව ලොතරැය්ය. පුංචි රුපියල් 40කින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් අයියෝ, අපි මෙච්චර මහන්සි නාද කියලා හිතනානේ. ඔයා මහන්සි වෙන තරමට ඔයාට තව ජයග්‍රහණ ලැබෙනවා. හැබැයි ඔයාට පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඒ ජයග්‍රහණය තව වැඩි වෙනවා කියලා මං හිතනවා. මොකද ඔයාම දන්නවා මෙගා පවර් කියලා කියන්නේ ඔයාගේ මුදල් හිණිය වගේම හැමෝටම තියෙන හිණියක් නේ. කවදා හරි දවසක හොඳ කාර් එකක් හොඳ වාහනයක් පදින එක නේද? ඔන්න ඒ හිණියත් දැන් හැබෑ කරන්න ඔයාලගේම මෙගා පවර් ලොතරැය්ය තියෙනවා. පුජරුපෙල් 40කට වගේ ජීවිතය ආත වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආත පුළුවන් හැම දවසකම පුජරුපෙල් 40ක් වියදම් කරන වැඩි වැඩියෙන් මෙගා පවර් ලොතරැය්ය මිලදී ගන්න. ඒ දෙක මතක් කරන්න තියෙනවා. පැල්වත නිෂ්පාදන ගැන අපි හැමෝම කතා කරන ක්‍රියාශීල නිෂ්පාදන අතරින් ඉතින් ඉන්න හොඳම නිෂ්පාදනෙන්නේ පැල්වත් කියලා කියන්නේ නේද? මට පොඩ්ඩක් පැටලෙනවා වගේද? නර්වස් වෙන්න එපා චාරු. ඔකේ, පැල්වත නිෂ්පාදන ඉතින් ඔයා දන්නවා. අපි කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් නේද, යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතේ මේ කිරි මේ කියන ඕන දෙයක් ගන්න ගියත් අපි මතක ඇතුව ගන්නේ පැල්වත නම ඉන්නේ නේද? මොකද අපි දන්නා අපේ රටේ නිෂ්පාදනයක් නිසා වස විසින් තොරයි. ඉතින් ඒ නිසා වට බයක් සැකක් නැතුව පැල්වත නිෂ්පාදන දෙවින පුරාතීන කාගේ සුපර් මාකට් වලින් මිලදී ගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. මොකද ගෙදර පුංචි දරුවගේ ඉඳන් ලොකු කෙනෙක්ට උනත් වැඩිහිටියෙක්ට උනත් බය නැතුව දෙන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි පැලවත කියන නමින් ලැබෙන්නේ. පැලවත කිරිපිටියකේ තියෙන ආදාන මෙද සහිත මෙද රහිත කියන කාඩ දෙකේ මාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් පැලවත ගැන මතක් කරා, මෙගා පව ගැන මතක් කරා, අපිට 11 පැය නිවුස් එක හද යන්න තියෙනවා. ඊට කලින් ආර ෆෝන් නම්බර් එක මතක් කරලා ඉන්න. 0703 93593 0703 93593 0703 93593 ආර මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟ පැය මතක් කරමු. දැන් මැසේජ් කරලා තියෙන කට්ටියව

ഉപയോഗിക്കുന്ന

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: මේ වසරේ මුල් මාසය තුල සිදු කළ මෙහෙයුම්වලින් නීති විරෝධී ක්‍රම භාවිතයෙන් බසු නැල්ලී මැතුළු ක්‍රියාකාරකම් වල නිරත වූ පුද්ගලයන් 23 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. ශ්‍රී ලංකා වෙළාරක්ෂක දෙපාර්තමේන්තුවයි මෙහෙයුම් සිදු කළේ. ඒ කිරින්ද, බලපිටිය, දෙවුන්දර, බේරුවල, වෙන්නපුව සහ හලාවත යන ප්‍රදේශ ආවරණය කරමින් හග්බෙල්ලන් සහ කැස්බෑ බිත්තර තොගයක්ද සොයාගෙන තිබෙනවා. ඉරානයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීමට සිදු විය හැකි බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. එම තීරණය තම සතුවර බවයි ඔහු පෙන්වා දුන්නේ. පවතින වාතාවරණය පදනම් කරගනිමින් ඉරානයේ බලශක්ති උත්පාදන මධ්‍යස්ථාන හා පාලම් ආදිය ඉලක්ක විය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ඉරානයේ දකුණු කලාපයේ ප්‍රදේශ කිහිපයකටම ඇමරිකා ප්‍රහාර එල්ල වී තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
3: විසිහතර පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: 11 විනාඩි 8යි වෙලාව. අපි හාර්ට්බීට් එක දෙවෙනි පැයට ඇවිල්ලා තිනෝ. අද බලංගම දිනන මේ පැයෙත් මාත් එක්කතු වෙන මේ පැතට එන්න ලැකඩ සද්දට මහගෙන ඉන්න ගබන් වැඩ කරන වෙලාවේ නේද ගෙදර ඉන්නව වෙනත් පුළුවන් නේද?
1: අපිනේ වැඩ.
0: සමහර ගෙදරට වෙලා නේද? හොඳට තේ එකක් එහෙම බිබි.
1: අපිට කොයින් දෙව්වා.
0: නෑ නෑ වාඩ බලංගම දිනන මේ පැතට එන්න. 0705 93 7 0705 93 7 අර පුලංකව තියෙනවා මැසේජ් එකක් දාන්න WhatsApp එකට. ඒ පැත්තෙන් ඕ මම එකතු කරගන්න මේ පැත්තෙන් බලාගෙන ඉන්නවා. දැන් ගියපේ හා කටිය මිස් වුණානේ කියන්නේ නේද? ඒ කටිය මම මතක් කරගෙන යන හදන්නේ. ඔන්න අපිට සින්දුවක් කියලා මැසේජ් එකක් දාලා තිනවා. බරු දැල්පොල SL ප්‍රනාන්දු අව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ඊට පස්සේ වසන්ත හෙටිආරච්චි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් එකතු කරගන්නවා. බහරෙන් වලින් චන්දන කොහොමද ඔයාට? ඔය පැත්තේ තොරතුරු මොනවාද චන්දන ඉති නේද? පරිස්සමෙන් සතුටින් ඉන්නවා කියලා හිතනවා. මා වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. ජපානයේ පොඩි දුව දෙල්සි එතකොට තංගල්ලෙන් ආදරෙන් බිරිඳ ශාමා චාන්සි ජෝන් පුතා සමග මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. යෂද ඕෆ් ද කියලා දාලා තියෙනවා.
1: බොරුනි වාඩුවානේ.
0: ඊට පස්සේ අපි හාර්ට්බීට් අහගෙන ඉන්නේ. වාසනා ස්ටෝස් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුජිත් ඔයා තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ මං හිතන්නේ. මැසේජ් එක දාපු කෙනාගේ නම කියන්න එපා. වාසනා ස්ටෝස් එකේ මේ වෙලාවේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එකම
1: අපිට දෙන්න මොනවාද?
0: ලස්සන සින්දුවක්.
1: කාව්‍ය මිස් නේද කියලා දාලා තියෙනවා. දැනේ කාව්‍ය නන් නෙවෙයි.
0: හරි ඔයාවත් එකතු කරගන්නවා. රූපසේන සුනන්දනි වාද්‍යයෙන් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ චාරුවකේ මනත් ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. සින්දුවක් කියලා තියෙනවා හොම බහගිරින් දිගටම. කුලියා පිටින් තමයි මැසේජ් එක දාලා තියෙන සුරංග. චානුක මහත්තයාවත් එකතු කරගන්න කියලා සුරංග කියලා තියෙනවා. ආවත් එකතු කරගන්න. ලකඩන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා ඉමේජ් මැසේජ් එකක් දාලා තියෙනවා. ආවත් එකතු කරගන්න. එහෙනම් අපි දෙවෙනි පැයේ ඉන්නකොට වා මේ පැත්තට එන්න පුළුවන් කියලා දන්නව නේද?
1: එහෙනම් මේ පැත්තට ඉන්න මං ඉන්නෝ මේ පැත්තේ. ඒක ඉතින් හැම වෙලෙම කියන්නේ පා නේද? කොහොමත් ඉන්නානේ.
0: සින්දුව කාලේ බොහොද? 11යි විනාඩි 11යි.
1: ඒකත් හොඳයි. 11යි 11යි.

0: මහවැස් සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 පටස් කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත

0: මියා මල්ලි ගැන දන්නවද?
1: ඔව්. එයා හැමදේම දන්නවා.
2: ඉතින් අම්මි අප්පච්චි මාව දාලා මල්ලි ගාවට යන්න නැහැ කිව්වනේ. ඉතින් මාත් මල්ලි ගාවට යන්න.
3: විසේකාරේ
4: ටික දවසක් ගිහිල්ලා ඔයරත් මාව එපා වෙයිද දන්නේ නේද පුතේ?
2: එහෙම බබාලට අම්මලාව එපා වෙනවද?
3: විසේකාරේ සත්‍ය දින පහේම රාත්‍රී 9ට ITN බලන්න.
5: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Heartbeat.

එකලහයි විනාඩි 21යි වෙලාව. මේ වෙලාවේ ඔයාට මතක් කරන්න දේවල් දෙකක් තියෙනවා. එකක් ෆැන්නා, එකක් තමයි මෙගා පව. මොකද්ද මුලින් මතක් කරන්නේ? මුලින් ඔයාට ෆැන්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ගැන මතක් කරලා ඉන්නම්. මොකද ඩැංගුය අවුරුදු 18යි, අවුරුදු 22යි, අවුරුදු 33යි, අවුරුදු 44යි, අවුරුදු 68යි. ඔය වගේ ඕනම වයස්කාණ්ඩයක ඉන්න කෙනෙක්ට අර අපි කියන්නේ අනිකන් කෑවේ නෑ, මොන දේ කෑවත් වැඩක් නෑ, බත් ටිකක් කෑවේ නෑ වගේ. කොහෙන් ගියත් කකරි සන්ධියම් හරුවක් තියනවනේ නේද? පොඩ්ඩක් ඔය හරි ඉඳගෙන නැගිට්ටා ඔන්න කොන්ද රිදෙනවා. එහෙම නැත්නම් එක දිගට පොතක් බලාගෙන හිටියත්, එක දිගට ෆෝන් එක හරි බලාගෙන හිටියත්, එක දිගට ලැප්ටොප් එක හැවෙන්න පුළුවන්, කම්පියුටර් එක වෙන්න පුළුවන්, මේක බලන් හිටියොත් ඔන්න බෙල්ල රිදෙනවා නේද? ඒ වගේ ප්‍රශ්න අපිට ගොඩයිනේ නේද? ඒව තමයි අපි එදිනෙදා වර්ජික කරගෙන යනකොට අපිට බොඩි එහෙම එහෙ කැක්කුම් ඉදින් එනවා නේද? ඒක දැන් වයස් ભેදයක් නැති වෙන්න පුළුවන්නේ. දැන් ඔය කවුරු හරි අවුරුදු 18 20 කෙනෙක් මගේ කොන්ද ටිකක් රිදෙනවා, මගේ බෙල්ල ටිකක් රිදෙනවා කියලා කිව්වට හිනා වෙන්න එපා. එහෙම තමයි. වැඩ කරගෙන යනකොට මේ වගේ සන්ධි වේදනාවන් අපිට එනවා. හැබැයි වැඩේ තියෙන්නේ සන්ධි වේදනාවන් ඔයා ඔයාගේ ජීවිතේ ලං කරගෙන ඔයාගේ යාළුවා වගේ තියාගෙන ඉන්න එකනේ. මොකද සමහර වෙලාවට ඔයා මොකක් හරි වේදනාවක් වට ආවට පස්සේ ඔය කොහේ හරි තියෙන බාම් එකක් හරි තෙලක් හරි අරගෙන ඒක හොඳ කරගන්න බලනවා. හැබැයි දැන් මීට අවුරුදු දෙකකට කලිනුත් ඒ තිබුණා ඒ සන්ධි වේදනාව. දැන් මේ දැනුත් තියෙනවා. එහෙනම් ඉතින් වැඩක් නැහැ නේද? ඒක තමයි ඔයාට කියන්නේ ෆැන්නා ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගන්න කියලා. මොකද ඔයාගේ දීර්ඝකාලීනව තියෙන සන්ධි වේදනාවල් වලට ඉක්මන් සුවය විතරක් නෙවෙයි ඔන්න දීර්ඝකාලීන සුවයක් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ෆැන්නා පර්යේෂණ මධ්‍යස්ථානයේ විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක එකතු වෙලා කරපු පර්යේෂණ වලින් පස්සේ එලි දක්වපු සන්ධි වේදනා නාශකයක්. සීරසික ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එනිසා බයක් සැකක් නැහැ. ඒ වගේම ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කළ තියෙන නිසා මාට ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ඔන්න පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂම දේ තමයි වයස අවුරුදු 18ට මේ කියන්නේ හිතන්නකෝ 30ට අඩු අයට නම් ඕවා පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒවා වැඩි හිටිය අයට විතරයි කියලා හිතනවානේ. එහෙම නැහැ. දැන් වයස අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක් ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 1920ක් වගේ වෙන්නේ. ඉතින් මේ 1920ෙන් ඔයාට දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට 6000ක්, 7000ක්, 5000ක් ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේ ගණක් වියදම් කරලා ඔයා ගන්න නැති මොකක් හරි බාම් එකක්, තෙල් එකක්, ඒත් ඔයාට දීර්ඝකාලීන සුවයක් එකකින් ලැබෙන්න හැනේ. ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරලා බලමු. දිවයින පුරා තියෙන ෆාමසිස් සුපිරි වෙනසල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන්කම තියෙන ඕත ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස්. හැබැයි නම කියලා මිල්ලාද හොද නැත්නම් ඔයාට ෆැඩ්ඩා ආයතනය අතික කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්කම තියෙනවා. 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706 0706
තමයි අන්න දෙයක් නැහැ. වා ළඟම තියෙන එකක් පුංචි රුපියල් 40කින් වට වාගේ වාසනාව ළඟා කරගන්නන්න පුළුවන්කම තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ මෙගා පවර් ලොතරැයියක් මිලදී ගන්න එක. ඒකෙන් ඔයාගේ කෝටිපති හිණිය වගේම කගේ සුපිරි මෝටර රථයක හිණියත් හැබෑ කරගන්න ඔන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ සින්දුවට යන්න තුන ඊට කලින් කීප දෙනෙක් එකතු කරගමුනේ. ඉඳ නැත්තම් තරහ වෙයිනේ. කියෝල කියෝල ගියා අපි එකතු කරගත්තේ නැහැයි කියලානේ. හරි, අද තේජා කුමාරි අම්මගේ උපන්දිනය කියලා කියනවා. අම්මව සර්ප්‍රයිස් කරන්නලු යන්නේ. අපි අම්මට සුබ උපන්දිනය කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. අපාචි බණ්ඩාර, වයිෆ් හර්ෂික, චුටි අක්කා ඉන්දිකා, මම ඇතුළු හැමෝම. එන මමත් අපේ තේජා අම්මට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ලක්හඩෙන්. ඊට පස්සේ මම මාතලෙන් ජානක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාට ට්වින්ස් අද ඉන්නේ කිඩෝ. යාලගේ හතරවෙනි උපන්දිනය කියලා තියෙනවා. Happy birthday to you. දෙන්නටම සුබම සුබ උපන්දිනය ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ කියලාත් ප්‍රාර්ථනා කරනවා. එතෙක්ම බොයිගොඩ පැතට යන්න හදන්නේ. බොයිගොඩින් සුබන ඇතුළු යාළුවෝ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. හාහා, පොඩකින්න අපි ටීම් එක මේ වෙලාව ඔයා වහගෙන ඉන්නේ කියලා තියෙනවා. කවුද බලමු ටීම් එක. නිශංක, පැතුම් එතකට සංගීත, ලක්ෂානි මේ කටියව එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ, මං එකතු කරගන්න.
වෙනස කටත් එක්ක සිංහල සින්දුයි හින්දි සින්දුයි අහපු එකේ ඔන්න ඔහේ අපි තමිල් සින්දුවක් අහලා බලමුද මේක පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් බලන්න කහලා 11:26යි

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
6: 11යි හෝ විනාඩි 30යි වෙලාව හඩ්විට හංගින්න වෙලාව අද මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 කටියක් එකතු කරගෙන WhatsApp එක පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් දාමුද

11යි විනාඩි 35යි වෙලාව. හඩ්බීට් අහගෙන ඉන්න ඔය වෙලාව යනව දැනෙන්නේ නැහනේ. දවල් 12 වෙන ලං වීගෙන එනවා. හැබැයි ඉතින් ඔයාව අමතක කරන්නේ නැහැ. ඔයාව මතක් කරනවා. ඊට කලින් මට මැසේජ් එකක් දාන්න නැතුව ඔය ඔළුව කහකා ඉන්නේ. ඔය ඔළුව කහකා ඉන්න අය මේ පැත්තට මැසේජ් එකක් එහෙම දාන්න. එතකොට තරහ වෙන්නේ නැහැ. ඔළුව කහනවා කියවි බොරුවට හරිද? 0705937 මගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න පුළුවන්කම තියෙනවා. WhatsApp එක පැත්තට යන්න ඕනේ. ඊට කලින් දැන් දවල් වීගනත් එනවා. එතකොට දවල් කෑම කන්නත් තියෙනවා. කාලේ පොඩි දඩයක් දාන්නත් තියෙනවා. ඔය ගෑනු ළමයි එහෙම පිරිමි ළමයිට සෑහෙන දඩ දානවනේ නේ. ඒ වගේ ඇයි ගෑල් ළමයි එහෙම පිරිමි ළමයිම වෙන්න ඕනේ නැහැ ඉතින්. අපි අම්මටයි තාත්තටයි පොඩි පොඩි දඩ දානවා නේද? නැත්තම් මම වගේ පිරිමි ළමෙන් නැති ළමෙක් නම් තරුමේ මොකට දෙන්න හදන්නේ? එහෙම ඉන්න යත් ඉන්නවනේ නේද? පිරිමි ළමෙක් ඉන්න මොන් නැහනේ. ඒ වගේ අය ඉන්නවනම් ඒ අයිට ඉතින් කවුරු තරම් දෙන්න නැහනේ. මම මෙහෙම කරන්න. තනියම යන්න කඩේට. වාට පුළුවන් සුපර් මාකට් එකකට. නැත්නම් ළඟම තියෙන ඕනම කඩේකට ගියොත් වාට පුළුවන්කම තියෙනවා. පළවත් අයිස්ක්‍රීම් එකක් උන්න කන්නද? බත් කාලා නිකන් ඉන්නකොට පොඩක් නේද? දවල් වෙනකොට රස්නේ. ඉතින් එතකොට වාට පුළුවන් අයිස්ක්‍රීම් එකක් කන්න. හැමදාම කන චොක්ලට් අයිස්ක්‍රීම් එක, වැනිලා අයිස්ක්‍රීම් එක නැතුව වාට පුළුවන්කම තියෙනවා. පළවත් නමින් අයිස්ක්‍රීම් එකක් ගත්තොත් එහෙම ෆ්ලේවර්ස් වලින් මේව ගන්න. දැන් බටර්ස්කොච් තියෙනවා, බනානා නෙවෙයි මැංගෝ තියෙනවා. මේ වගේ ගොඩාක් ෆ්ලේවර්ස් තියෙනවා. ඔය මං දෙකක් තුනක් කිව්වේ. ෆෘට් ඇන් නට්. අර බලංකම තියෙන පළවත නිෂ්පාදන ඔන්න මිලදී ගන්න. පළවත නිෂ්පාදන ඔයාගේ ළඟම තියෙන සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ළඟම තියෙන වෙළඳසැලක් වෙන්න පුළුවන් වරදිනේ නැහැ. පළවත වාට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ශාකා තියෙනවා. එතනටත් යන්න ඔන්න පුළුවන්කම තියෙනවා. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටිය, ගොඩාරංගල හන්දිය මාළඹේ, පළවත්ත බතරමුල්ල වගේම අනුරාධපුර මරදන් කඩවල ශාඛාවක් තියෙනවා. මේ ශාඛාවලට ගියොත් ඔයාලට පුළුවන් කම තියෙනවා පළවත නිෂ්පාදන මිලදී ගන්න. අපි යන් එහෙනම් දුවගෙන හඩ්බීට් අහගෙන ඉන්නේ කවුද බලන්න. අපි හැමදාම අහනෝ කියලා තියෙනවා. ලොකු වැඩක ඉන්නේ යා. නිහාල් මහත්තයා, නිසාන්ත මහත්තයා, එතකොට වසන්ත, තරුෂි, නදීෂ, වීරසිංහ, කවීෂා, ලලිතා, අපි හැමෝම අහගෙන අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා නදීෂ තමයි මැසේජ් එක දාලා තින්නේ. ඕකේ, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මම ෂෙහාන්. අක්කියෝ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. තැන්ක්යූ ෂෙහාන්. ඉතින් එකතු කරගන්න කියලා තියෙනවා මදුවන්ති, ඊට පස්සේ ඕපාරා, පැතුම්. අපි හැමෝම අහගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ෂෙහාන් තමයි මැසේජ් එකේ දාලා තින්නේ. බුලසින්හලින් දහරයින මේ වෙලාවේ අම්මා තාත්තා මලිලා දෙන්න වගේම නංගිලා දෙන්න. එතකොට මහත්තයා රංග, ඉනුකි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට. ඕකේ, ඊට පස්සේ සුබෝධ, ඔයාවත් එකතු කරගන්නවා. කොහෙන්ද මේ දාලා තියෙන මැසේජ් එක මහරගමි? මම බැලුවා අපේ සුබෝධ අයියාද කියලා. අපේ තින්න සුබෝධ කියලා එක්කෙනෙක්. ඔන්න ඊට පස්සේ ඔහවත් එකතු කරගන්නවා. සුබ දවසක් චාරුවකි. ආගේ කටහඬ ඇහෙනකොට මහන්සි නෑ කියලා තේනවා. ස්තුතියි. අපිට ලස්සන සින්දකට එකතු කරගන්න හස්බන්ඩ් බුද්ධික බබාලා තුන් දෙනාව එකතු කරගන්න කියලා කුෂී තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. සරත් ඔයාවත් එකතු කරගෙනම යන හදන ලස්සන සින්දුවකට. මොකද සරත් මෙන්න මෙහෙම කියලා තියෙනවා, මම මිල්ටන් මලවාරච්චි මහත්තයාගේ සින්දුවක් දෙන්නේ කියලා. ඉතින් එතකොට අහක දාන්න බෑනේ ඉල්ලීම. ඔය දන්නවද සරත්, මම තෝරගෙන තිබ්බේ එක කියලා. මොකද හැමෝම ආසයි නේද ඒ වගේ සින්දුවලට. අපි ඔෆිස් එකෙත් ඉන්නවා. අනිවාර්යෙන් මිල්ටන් මලවාරච්චි මහත්තයාගේ සින්දුවක් ගහන්න ඕනේ කියලා කියනවා.

0: 11 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
4: batamisu batamisu maridam maridam
0: evening drive with chamit and charu

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
2: ලකන මොනින් ඒසල්
3: සම අනුග්‍රහය
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න එපා.

එකලහයි විනාඩි 49යි වෙලාව. හාර්ට් බීට් එක ඉන්න වෙලාව තවමත් මෙහෙට එන්න පුළුවන්කම තියෙනවා. මෙහෙට කියලා කියන්නේ. අපි බලන්න දෙවේ WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. 07.03 93.5 93.7 07.03 93.5 97 වාගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. යන කලින් ඊළඟ සින්දුවට මතක් කරලා දෙන්න පළවත නිෂ්පාදන ගැන. දැන් ක්‍රියාශීල නිෂ්පාදන වල ඉන්න ප්‍රමුඛය තමයි පළවත නිෂ්පාදන කියලා කියන්නේ. ඉතින් ආවා දන්නව පළවත කිරිපිටි එක. මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකේම මෙලදී ගන්න පුළුවන්කම තියෙන. ආ කැමති විදිහට ආස විදිහට. ඒ වගේම දැන් අයිස්ක්‍රීම් ගිතෙල් මීකිරි යෝගට් බටර් මේ ඕනම දෙයක්. මේ දෙයක් නැතුව යාට පුළුවන්කම තියෙන පළවත නමින් මෙලදී ගන්න. කද තලවත්තේ කියලා කියන්නේ අපේ රටේම නිෂ්පාදනයක් ස්වභාවික නිෂ්පාදනය ස්වභාවික දෙයක් ආට පොලංකම තියෙන බයක් සැකක් නැතුව අගේ පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටි ඕනම කෙනෙක්ට බයක් සැකක් නැතුව පළවත නිෂ්පාදන දෙන්න ඒ වගේම මෙගාපව ගැන මතක් කරන්න ඕනේ දැන් ලොතරැයියක් කියලා කිව්වහම රුපියල් 40ක් නේ කියලානේ අපිට මතක් වෙන්නේ ආ රුපියල් 40ක් දීලා ඔය ටිකට් එකක් ගන්න එකනේ එහෙම නැහැ පුංචි රුපියල් 40ක් වුණාට වාටිකෙන් ලැබෙන දේවල් ගොඩයි. ආ දන්නවා ඉතින් ලොතරැයි ලොව රජ කිරුළු නොවුනට මෙගා පව ලොතරැයියෙන් වාට වාසි රසක් වන්න බෙදාගෙන පුළුවන්කම තියනවා. ඉතින් දැන් වාගේ කෝටිපති හීනිය ලක්ෂපති හීනිය මේ දේවල් හැබැයි කරගන්න වගේම වාගේ ජීවිතයේ තියෙන ලොකුම හීනයක් නේ වාහනයක් අවදාරි ගන්න එක නේද? අනේ සුපිරි මෝටර රථයක හීනයත් හැබැයි කරගන්න පුළුවන්. වාට පුළුවන් මෙගා පව ලොතරැයි මෙලදී ගත්තොත් එහෙම. ඉතින් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ඔය යන එන ගම වැඩට යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරලා එනවා වෙන්න පුළුවන්. නැත්නම් ටවුමට යනවා වෙන්න පුළුවන්. ඕනම තැනකදී ළඟම තියෙන ලොතරැයි කූඩුවේ ඔන්න මෙගා පව ලොතරැයි අරගෙන ජයග්‍රහකෙක් වෙන්න අමතක කරන්න එපා. එහෙනම් මැසේජ් එකක් දාලා තියන්න අපි ප්‍රවෘත්ති හරණත් යන්න ඕනේ ඊට කලින් සිද්ධාවක් අහව නේද? අපිට ආයි මේ පැත්තට එන්න වෙලා ඇති වෙයිද? බලමු මම ඔයාව එකතු කරගන්නවා. එන්න හොඳේ.

0: Lakhanda Radio ITN.
1: 11:55 වෙලාව අපිට න්ියුස් ටික හරි අද තියෙනවා අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. ඊට පස්සේ ඔබ හම්බ වෙන්නේ නැන් ඒක කලින් ආ මැසේජ් එකක් එහෙම දාලා තියන්න 07.03 93.5 93.7

0: විලාව මධ්‍යහන 12යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: ഡെങ്കു അതിഭയാനക വന വിട്ട് രോഗിന്റെ സംഖ്യാവ് 71 ഇക്മവായി. ദക്കുണു ആസ്യാവേ ദീർഘത്തമ വാരി ഉമക മഹല വ്യാപൃതിയെ ജനതായി തീയറ്റ. മികം കെട്ടുമേ സുലമുല സിഐഡിയ ഹെലിക്കറായി. സിലോട്ടി വില്ലേജ് കമ്പാന പൻസിയ അരമ്പേ. സാമാന്യ പെലസുണ്ട് വിഭാഗേ കലിൻ ഓൺലൈൻ ഒസേ ഹെദുരും പാത് ബിമാൽ വലട്ടാത് രക്ഷണയാ ബ്രിത നെതാരുൺ രാമുണ്ട തഹനവന് രാത്രി സമാജ മാധ്യ. ലഖണ്ഡ് പ്രധാന പ്രവർത്തി സമകേൻ മമ സുലക്ഷണി ഉദ്ദേശിക്കായി തിരുവീര് പ്രവൃത്തി സംസ്കരണി ചന്ദ്രമാര സിംഹ. ഡെങ്കു രോഗിന്റെ സംഖ്യാവ് 71 ഡെങ്കു മരണ 49 വാർത്താവിയതിബവായി ഡെങ്കു മർദ്ദന കെ വെടബലാധ്യക്ഷ വൈദ്യ കപില കണ്ണക്കര മഹതാ സദാൻകലി. ഈ ബാധിപരാത്രി വന വിട്ട് ഹന്തുരാകിനെത്തി ഡെങ്കു രോഗിന്റെ സംഖ്യാവ് 71235 ഗംപാ ഡിസ്ട്രിക്റ്റിൽ ഹന്തുരാകിനെത്തി സംഖ്യാവ് 14736 കൊലമ്പിൻ ഡെങ്കു രോഗിയൻ 14229 വാർത്താവനവാ. മാത്തര് കളുത്തര് ബാനൂർ ഹാ രത്നപൂർ എത്ര ഡിസ്ട്രിക്ട് വെടിപിരിസാക് ഹന്തുരാകിനെത്തിവ സൌഖ്യ വൈദ്യുധാരി കൊട്ടാ സിക്സിഹത്തപ്പാഗ് അതി അവദാനം ലിസായി വാർത്താവാനി. കൊലംബ് ഡിസ്ട്രിക്റ്റ് സൌഖ്യവതിൽധാരി കൊട്ടാസ് ദഹാട്ടുക്ക് ഡെങ്കു മർദ്ദന വെളസ്റ്റാൻ കുളത്മക ബവായി ശ്രീലങ്ക മഹജന സൌഖ്യ പരീക്ഷക വരുങ്ങിയ സംഘമേ സഭാപതി അമിത് കുമാര മഹതാസ് ദഹാൻകലേ.
2: കൊളംബ് ഡിസ്ട്രിക്റ്റ് പുരാമ സൗഖ്യവതിൽധാരി കാര്യാലയ ദഹാട്ട പുരാടും തവതുരുട്ട ഡെങ്കു മർദ്ദന വെളസ്റ്റാൻ മേ വേണ്ടി ക്രിയാത്മകം പവത്തിന മേ അവസ്ഥാതി എനക്കൂട്ട് മഹജനതാവകിയും ലഭിക്കുന്ന സഹായോഗം എന്തിന്റെ വരുവീമക് പെണ്ണും കരണം നമുക്ക് കിസ്റ്റിഡൻ സഹ അവസായത്തിന് നിവാസ സംബന്ധം കത്തിയിട്ട് ഇങ്ങനെ ഉണാന്തോ താമ സമ്പൂർണ്ണ നെത്തികാണ്ട് തമായി തീരുന്നത് ഹിസ്റ്റിഡൻ സഹ അവസായത്തി നിവാസ ഹിമിയാൻ സഹ ഇങ്ങനെ കിസിമ അവധാന കൊമുക്കല്ലേ മേ വേണ്ടിട്ട് ഈ സംബന്ധം ദിഗും ദിഗടും അപ്പി ക്രിയാമാർഗ ഗണമീ പവത്തിന നമുക്ക് ഒബകേ വകകേമ സീലു ഹിസ്റ്റിഡൻ സഹ സീലു നിവാസ അപ്പം പരീക്ഷാ കിരീമിട്ട് പേര് വസാദമായത്തെ നിവാസ ഹിസ്റ്റിഡമ പിരിസുതു കല്ല മേ അവസ്ഥാവിധി ഡെങ്കു മർദ്ദന സഹായോഗ്യ ദക്കണലെസ് കസല നിസിലിസ് പലാത്പാലനായത്തിനായിട്ട് ബാർണു നൊതീമാക്കറിനേക്ക് മേ അവസ്ഥാവിധി അപ്പം കിയാണ്ടുവന്നെ മേ അവസ്ഥാവിധി സീലു ദിനാകിയും അപ്പം ആരാധനാ കരണോ വാഹന മധുര മരള വിത്ര ഡെങ്കു മർദ്ദന ഏക്കറാണ്ട് ബേ ബോവിന് തന്നിട്ട് വിനാശ കിരീം സന്താ സീലു ദിന എക്സിത്ത് എക്കുതുനുവിൻ ഗൗരവനില്ലാസ്.
1: ദക്കുണു ആസ്യാവേ ദീർഘത്തമ വാരിമാർഗമകേ കെനീം കടയത്തു സാർത്ഥകവ് അവസാന കരമേൻ ഒതുരു ബെദ് മഹായല വ്യാപൃതിയെ കിലോമീറ്റർ 47.7 ദിഗ് വാരി ഉമക് ജനത ഐതീട്ട് പത്കരത്തിമനവ ആസിയാ സംവർദ്ധന ബാങ്കുവെ ബൂലിദായകത്വേൻ മഹവേലി ജലസുരക്ഷിത ആയോജന വെടസ്റ്റാനെ അടുത്തേ ഇതിവനവ കിലോമീറ്റർ 240 ആസാര ദിക്കിൻ സമർപ്പിത് ഒതുരു ബെദ് മഹായല വ്യാപൃതിയ മകേൻ മഹാവാരി പദ് ദൊൽഹക് സഹ എലങ്ക പദ്ധതി 130 അയാത് വെവ് 1505 പോഷണ കിരീമട്ടായി സലസും കരുതി ബെന്നെ വ്യാപൃതിയൻ പൌൽ 25000 ഋജു പ്രതിലാഭ ഹിമിവനവ ഹെക്ടാർ 10600 വകാബേം ജലസഹ ബഹക്കാട് ദിക്കേദീം അശ്വതീമട്ട് എൻ ഹെക്കിയാവ് ലബനവ രാജ്യ പ്രദേശ ജനതാവ് മുഹൃദിന് ഹന്ദുനാനുഗാത് വക്കട് രോഗിയ ഔമകീരിമ സദഹ പെരിസിന്ധു പാടിയ ജലെ സപ്പെയ്മത് മെമ വ്യാപൃതിയെ അരമുണാ മെ സംബന്ധം തുരുത്തുരുകേനേന്ന് അപനിയോജിത് നജീത് മാതൃകേ
3: ഗിരിക്കുലു വിനിവിത് നവമങ് മതുകൊട്ട് നവലോകട്ട് ഉപകലാവസി ഇതുമായി മഹാവലി ഗീതേ എന്ന് എക്തറ പദപേരിയാക് അത് മഹാവലി യോജനാക്രമേറ്റ് ഇത്താമത്മ സുവിശേഷി ദിവസ ഉപതാന്നു അപേരാട്ടെ ദീർഘകാല തിസ്ക്രിയാത്മകുണു മഹാവലി മേ ഡെവന്ത് യോജനാക്രമേ കൂട്ടപ്രാപ്തി മുരുകഹകന്ദ ജലാശയത്തിനു ഏഹാട്ട ഗില്ല മഹായല വ്യാപൃതി വെടക്കട്ടിയത്തു മേ ദിനവല സാർത്ഥക സിദ്വമിൻ പവത്തിനോ വിശേഷം കിലോമീറ്റർ 240 ദുരട്ട് ഭൂമി
1: மிகவும் பந்தனாகாரே கெதவாச்சு கேட்டு பத்ர விசாரம் விளட்டு செக்கப்பிட்டு அத்தரங்குடி பார்த்து சேட்னு பிரதான பேலே பாத்தல கிராக்காரக்கின் சம்பந்த பாவட்டு மூலிக விமர்சன விருதி ஹெலிவதி பாவாயே அபராத பரீட்சத்தை பார்த்து பேந்து மிகவும் மகேஸ்வாத் அதிக நெடுதனும் துண்டே சித்தியர் சம்பந்த ஹந்துரா கண்டா சீலு சக்கரு அண்டு மினிமெரும் சோதனை அடுத்தே கிரியாவி ஆக்ஞா பணத்தை அட்டதே சஹா பொது தேப்பில பணத்தை அடுத்தே நடுபவன பாவாயே அபராத பரீட்சத்தை பார்த்து பேந்து தனும் துண்டே பந்தனாகார துளசிதுவிடு பத்ர விஜாவாரம் சஹா அனைகோத் நீதி விரோதி கிரா சம்பந்தேன் பந்தனாகார் அலிதாரின் வைத்து தொர்த்துருள்ள பாத்தின் பவட்ட செக்கிரன் ரந்தவியான் பிரிசுக்கிட்டு அதால் பாத்தால கிராவல் சம்பந்த பிரதான செக்கார் விக்சிதுக்கல பாரதேமாக மிக முக்கிய வாச்சு கேட்டு மூலிகை ஹேத்து வேதி பவட்டாய் அபராத பரீட்சணத்தை பார்த்து மேத்து அதுக்க நேற்று கருணு வார்த்தாக்கலே ஜோடி பாஸ்வர்தா மெம கலாக்காரி சிதுவேமிட்டு மூலிகாத்துவை லபாதியத்தே பாத்தால கிராவல் சம்பந்த பவட்ட செக்கப்பிட்டு ரந்தவாகின் சிட்டு சுரேஷ் புஷ்குமார் நஹோத் கட்டுவல்லி கப சுரேஷ் நெமத்தாய் கெட்டும துருதிக்கியாமின் பத்ராகாரிதாரின்ட்டு தொருத்துருள்ள பாத்தின் பவட்ட செக்கிரின் தவ துரதவியர் பிரிசுக்கிட்டு ஓட் பாரதி துவாள சிதுக்கிறதி வினவா ஏ சமக முழு பத்ராகாரே துலபு கலகாரி தத்துவயாக் மத்துவத்தி பவாயே அபராத பரீட்சணத்தை பார்த்து வைத்து அதுக்கு நேற்று தனும் துண்ணே எம் அவஸ்தாவேதி ரந்தவியாத தினக்கும் வியகிய பவாத் தவத்தி சாய் தினக்கு துவல் லெபு பவாத் வார்த்தாவுனா தத்துவ பாலே கிரிமசதா மிகமு போலீசிட்டு சஹா மிகமு அபராத கொட்டாசேட்டு பந்தரகால் இதாரின் துருத்துரு வார்த்தா கிரிமத் சமகாய் எம் எஸ் தானேட்டு போலீஸ் நிதாரின் பெமினத்தி வெண்ணே எய்தி போலீசிட்டு பந்தரகாரை துருட்டையாமட்டு அவஸ்தாவக் கிளம்பின் நதி பவது அதிக நேற்று துருத்துரு வார்த்தா கிருத்தி வினவா இன் நடுத்துரு பசுதினு கொலபின் பந்தரகார போலீஸ் நிதாரின் அசுண்டவதெனக்கு மிகமு பந்தரகாரிட்டு கென்வா கிணத்தி வினவா சித்திய சம்பந்தின் நிதாரின் எக்ஸதி சாயாக் ரந்தவியான் எக்கசியாத்திலிஸ் எக்கக் சஹா போலீஸ் விசேஷக்கார பலகாலிதாரி நவதினுகேன் பிரகாஷ் ஸ்டான்கர் கனிமிட்டு அபராத பரீட்சத்தை பார்த்து மேத்து கட்டியத்து கருத்தி வினவா தேகம்மான பன்சியாக் பீட்டுவீமே சிலோன் டி வில்லேஜ் ஜாதிக வடஸ்தான பேவன வீட்டு கிராத்மக வனவா நிதாஸ்திய வன வீட்டு தே நிஷ்பாதனிய கிலோகிராம் பில்லியன் ஹாரசிய தக்வா இரு நன்வமேன் அப்பனின் ஆதாயம் அமெரிக்கா டொல்ல பில்லியனு திகதம் பாக் தக்வா வெடிக்கிறீமாய் ரஜே அரமுட குடா தேவத்து அஷே டவிக்கரணிய குடா தேவத்து ஹிமியான்கே ஜீவன தத்துவ இயல் நன்வீம சஹா தே கர்மா தே திருசிர சங்வர்தனே வேகவத் கிரிமது அருமுனாக் வேத்தமெனவா தலு அஸ்வன சஹா பலதாய்தா வெடிக்கிறீம் வென்பு தே கர்மா தே சஞ்சார கர்மா தே சமக ஏகாபத்த கிரிமது அரமுனு உலட்டு எத்துலார் குட தேவத்து சதா ரக்ஷணாவரண கந்துன்வாதி மகா குடா தேவத்து ஹிமியாண்டு விஷ்ரம் வெட்டு கிரமியாக் ஹதுன்வாதி மிட்டு நியமித்தாய் வியாபுருத்தே பலபுவாதீரியாட்டதே மேவசிர துல திவின புரா தே பரீட்சை கொட்டாசு எக்கசி ஹத்திலி சத்தனமு அவனிவின பரிதே தே கம்பானு எக்கசி ஹத்திலி சத்தனாக் ஆரம்ப கிரிமாய் அருமுன ரத்னபுர நிவித்திகள் மெதிவின கொட்டாசி துல தே கம்பான துனாக் ஆரம்ப கிருணே பார்லிமின் துமாந்திரி நிலுஷா கமகே மகாத்மியகே பிரதானத்வேன் சாமானிய பிள்ளை விபாகியே பாசல் ஐதும் கருவான் சந்தா பாசுகம் சரசியமே தவத் வெடிப்பிலி விழாக் ஆரம்பவுனா தொருத்துரு சாத்திக்கிரியமே பத்திரிகாவு புத்கலியா பஞ்சிக்கிரியமே பார்த்து வேந்துவே வெப் அடவீட பிவிசு பாகத்த கிரகத்த ஹேகி பவாய் புத்கலியா பஞ்சிக்கிரியமே குமசாரி சென்றால் ஜகத் ஹேரத் மகதா சந்தான் கலி
0: மேதாசியனக்கொட்ட அப்பே பாசல் ஐதும் கருவன் சங்கியா அப்பே திபார்மேன் தோட்ட அப்ச சாமானிய பிள்ளை பாகி சந்தா யாதும் கரண தருவான் விஷால பிரமாணியா கப்பிங் விமசியம் கட்டித்து கரணவா மேவனக்கொட்ட சாமானிய தவசக்கட்ட எக்தின சேவாவத் சாமானிய சேவாவத் சா பாசல் ஐதும் கருவனு தத்துள்ள ஆசன் வசியன் திதாஸ் பன்சியாக் துந்தாக் வகை பிரமாணியகட்ட அப்பி தினபதா சேவாவன் சபேனோ எத்தக்கொட்ட பொடி கட்டுலுவாக் கேத்துவிலத்தின் அத்திரம விசேஷ பாசல் ஐதும் கருவன் சந்தா போம கெட்டி காலே கதி அப்பிட்ட தொருத்துரு சாதிக்கர்ண பத்திரிகாவல் அபாதிமி அவசியதாவே தேர்ந்திசா மேவின கொட்ட லுக்கு பிரிசா அப்பே டிபார்ட்மெண்ட் தொட்ட சஹா பிராதேசிக காரியாலயோட்ட சம்பந்த வேணும் நமுத் மே ஹமதினாட்டம தமுங்க தொருத்துரு சாதிக்கிரிமே லிபிய அப்பே டிபார்ட்மெண்ட்வே வெம்படுவியன் பாகத்த கருகான் புலுவனி அப்பே அப்ளிகேஷன் கட்ட யமுக் ஏ சந்தான் கர்ண துரகதன அங்கேம சந்தான் கர்ல ஈட்ட பாஸ் எத்தன்ட்டு லபின ஓடிபி ஏக்க நவத்த அதுல கராட்ட பாஸ்ஸே ஏ தருவான்கே தொருத்துரு சாதி கிரிமே லிபிய பாகத்த கிரிமே ஹக்கியாவ தியனக பிடிஎஃப் போமெட்டுக்கே பாகத்த கிரகான் புல்வாங்க இதைக்கொட்ட மே தொருத்துரு சாதி கிரிமே லிபிய மகின் அட்மிஷன் அசங்கரான் மகே பாகேட்டு பெணிசிரிமுடத் கிசிம் பாதாவாக்னே
1: විම්මල් වගාවට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව කෘෂිකාර්මික හා ගෝජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසනවා. ග්‍රාමීය ආර්ථික ඉහළ නැන්වීමයි මූලික අරමුණ වී තිබෙන්නේ.
4: ලංකාවේ ග්‍රාමීය ජනතාව බිම්මල් වගා සිදු කිරීම කරනවා. ඒ බිම්මල් වගාවන්ට එනවා ප්‍රමිහානි. අන්නේ හානි නිසා ඒ වගාවන්ට සිදු වෙන යම් පාඩු වීම. අන්නේ වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා මේ රක්ෂණ ක්‍රම වේදිය තුල. බිම්මල් පැකට් 250ක එකය සඳහා ඔවුන් 2000ක් වෙන රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මොහොතක යම් දිරිදහානියක් ආවා ක්‍රමිහානියක් අවොත් එහෙම ඔවුන්ට රුපියල් 22000ක් මුදලක් වන්දි වශයෙන් ලබා දීම සිදු කිරීම කරනවා. රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දීම පරමාර්ථය වන්නේ සෑම අවස්ථාවකම ග්‍රාමීය මට්ටමේ බිම්මල් වගා ගොවියා රැක බලා ගැනීම.
1: කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා වියේ සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මගින් මුල් ළමා වියේ රකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ආරම්භ කර තිබෙනවා. මුල් ළමා වියේ සංවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන් එම වැඩසටහනට එක්වුණා. විකසිත වන ළමා ලොවට හිරු කිරණින් සොඳුරු පවුල යන තේමාවෙන් එම වැඩමුළුව ලබන 20 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ වැඩමුළුව ඇමතුවා.
5: පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව අපි මේ වන විට සියලු කෙටුම්පත් සකස් කරමින් තිබෙනවා. මෙම විශේෂ ක්ෂේත්‍රයේ තවදුරටත් සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර පිළිබඳව පළාත් බදව පවතින වෙනස්කම් පිළිබඳව ඒ විෂයමාලා ප්‍රතිපත්ති ප්‍රඥප්ති ආදී සියල්ලම එකම රාමුවකට ගෙන ඒම එකම ප්‍රතිපත්තියක් මත පෙරපාසල් අධ්‍යාපනය පූර්ව ළමා විය සංවර්ධනය හා රැකවරණය සිදු කර ගැනීමේ ජාතික මෙහෙවර වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඒකරාශී කිරීම අපේ අරමුණක් බවට පත් වුණා.
1: කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය මොහොමඩ් බහිජ් මහතාද අදහස් පළ කළා.
6: පූර්ව ළමාපිය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කරගන්නකොට නොයෙකුත් කාරණා තියෙනවා සැලකිල්ලට ගත යුතු. විශේෂයෙන්ම ඒක පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බලන්න පුළුවන්, ඒ කියන්නේ පෝෂණය පැත්තෙන් බලන්න පුළුවන්, අධ්‍යාපනය පැත්තෙන් බලන්න පුළුවන්, රැකවරණය සංස්කෘතිය පැත්තෙන් බලන්න පුළුවන් අපිට, ඒ වගේම මනෝ සමාජීය පැත්තෙන් බලන්නත් පුළුවන්. මේ කුමන විෂයන් කුමන ආකාරයෙන් බෙදාගත්තත් අපේ දරුවා සතුටෙන් සිටින, ඒ වගේම සමබර පෞරුෂයක් සිටින මිනිසෙක් වෙන්න ඕන. මේ දරුවාගේ මේ ළමා කාලයේ කරන ආයෝජනය තමයි අනාගතයේදී ඔහුව හොඳ පුරවැසියෙක් බවට පත් කරගන්නේ. අපි ඒ නිසා තමයි කියන්නේ child is a father of man කියලා. ඒ කියන්නේ ළමයා මිනිසාගේ පියා කියලා. මේ අවුරුදු පහ තුළ හෝ ඊට වඩා එහා ගිය කාලය තුළ මේ ළමයා වෙනුවෙන් අපි කරන ආයෝජන. සමහර ආයෝජන අපිට පේන්නේ නැහැ. ඒවා ආධ්‍යාත්මික, එහෙම නැත්නම් emotional දේවල් වෙන්න පුළුවන්. හැමදේම අපිට පේන්නට නැති වුණාට ඒ නොපෙනෙන දේවල් අනාගතයේ පෙනෙන දේවල් බවට පරිවර්තනය වෙන්නට ඉඩකඩ තියෙනවා.
1: ග්‍රාමීය පාලම් 882ක් ඉදිකිරීමේ දෙවන්ත සංවර්ධන ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. පාලම් අධිරේදී රුපියල් බිලියන 1050ක් වැය කරමින් පාලම් 107ක් සංවර්ධනය කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජනතාව වැඩි පිරිසක් දෛනිකව ගමන් පහසුකම් සලසා ගන්නා පාලම් මේ යටතේ සංවර්ධනය කිරීම අරමුණ බවයි අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසන්නේ. සිව් අවුරුදු ව්‍යාපෘතියක් වන බෙය ඊයේ දිනේදී ආරම්භ වුණා. ඔරුගුඩ වත්ත කරබාතපුර දෙපයල පාලමේ ඉදිකිරීමද ආරම්භ වුණේ මෙම විශේෂ ව්‍යාපෘති යටතේ. නියෝජාබාතේ රඟගුණසේකර මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
7: මේ පාලම ගත්තහම අපිට අත්‍යවශ්‍ය කටයුත්තක්. මේක මෙතන ඉන්න පිරිසට හිටමෙට යන්න අවශ්‍ය වගේම ඇත්තරම මේක ලොකුම ප්‍රශ්නේ තමයි අපේ තියෙන වැහි වතුර කළමනාකරණය කරන්න කොහොමද කියලා. මොකද මේ පාලම බ්ලොක් වීම හරහා සැලකිතු ගම් වතුරක් වැහි වතුරකට අපි පීඩාවට පත් වෙන පිරිසක් ඉන්නවා. දැන් ජනතාව දැනුවත් කරන්න ඕනේ, ජනතාව පෙළගස්සන්න ඕනේ මේ ඇලමාර්ග ආරක්ෂා කිරීම සම්බන්ධ. මොකද මේ ඇලමාර්ග වලට ගොඩාක් දේවල් ගෙදර තියෙන කුණු කන්දල් ඔක්කොම ටික අපි මිනිස්සු විදිහට පුරුදු වෙලා තියෙනවා මේ වැතුරට දාන්න. ඒ වගේම ගෙදර තියෙන සමහර දේවල් ඔක්කොම මේ කාණු වලට හරවන්න පටන් අරගෙන තියෙනවා. මේවා අපේ සල්ලි. මොකද මේවට නැවත නැවත සල්ලි දාන එකෙන් තමයි ආයි දරුවෙකුට මොනවා හරි තව දෙයක් අපිට දෙන්න තියෙන දේ තමයි නතර වෙන්නේ. ඒක නිසා දැන් ජනතාව බලවත් වෙන්නත් ඕනේ.
1: බැංකු සේවාව ගොඩනං වා සේවකයන්ගේ ගැටලු විසඳීමට වත්මන් රජය වැඩපිළිවෙල් රැසක්‍රත්මක කරමින් සිට බව බැංකු සංකම් පෙන්වා දුන්නා. ඒ දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ජනපල වේගයේ බැංකු හා බූලි සංසදයේ කැඳුම්කරු සමීර් අල්විස් මහතා පෙන්වා දුන්නේ බැංකු ක්ෂේත්‍රය සක්‍රීය ගමනක් බවට පත්ව ඇති බවයි.
8: 2025 වර්ෂයේ කියන්නේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බැංකු හා මූල්‍ය ශේෂ ලාභදායිත්ව ලබාගත් වසර අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කරුවන්ට ණය ලබා දෙන්නත් අනිකුත් ශේෂවලට ණය ලබා දෙන්නත් අරමුදල ලබා දුන්නා. ඉතින් ඒ නිසා ඒ හරහා අපි දන්නවා බැංකු ශේෂයේ විශාල සක්‍රීය ගමනක් බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි මේකේ ප්‍රතිඵලය වුණේ ඇවිල්ලා අපේ රටේ ආර්ථික වර්ධන වේගය 5.1% අත්පත් කරගන්න පුළුවන් ලැබුණා. ඒ වගේම බැංකු ලාභදායිත්වයට පත් වුණා. අපේ ඉතිහාසයේ බැංකුවල මූල්‍ය අංශවල විශේෂයෙන්ම දේශපාලන මැදිහත් වීමකින් විශාල ලෙස වංචා දූෂණ ඉතිහාසයේ පැවතුණා. ඒ නිසා ඒ වෙන ක්‍රම ක්‍රියාවලිය වෙනුවට අදවන විට සුවාදීනව බැංකුවලට තම කටයුතු කරගෙන යන්න මූල්‍ය ශේෂය කරගෙන යන්න අවශ්‍ය පසුබිම ලැබිලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි විශේෂයෙන්ම අද වෙනකොට අපි බුද්ධි විඳින්න තිබෙන. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා බැංකු හා මූල්‍ය වෘත්තිකයන් විදියට ගිය වසරේ සමස්ත රාජ්‍ය බැංකුවලට ඉතිහාසයේ ලබා දුන්න වැඩිම ප්‍රසාද දීමනාව ලබා දීමට හැකියාව ලැබුණා.
1: සමස්ත ලංකා බැංකු සේවක සංගමේ ලේකම් සනීර අබේසිංහ මහතාද අදහස් පළ කළා.
9: ලංකා බැංකුව බදු පෙර ලාභය බිලියන 120ක්, මහජන බැංකුව බිලියන 64ක්, ජාතික දිරි බැංකුව බිලියන 59ක් වගේ විශාල ලාභදායිත්වයක් ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන්න හැකියාවක් ලැබුණා. ඒක ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් වෙලා ඉතාම කෙටි කාලය තුළ අපිට ලබා ගන්න පුළුවන් වෙච්ච ජයග්‍රහණයක්. බැංකු පද්ධතියට විශාල වශයෙන් බලපෑම් කරන්න පටන් අරගෙන තිබ්බා දේශපාලඥෝගේ පවුල්වල උදේපා බැංකු පද්ධතියට බලපෑම් කරන ස්වභාවයක් අපි දැක්කා. තමන්ගේ හිතවත්කම් වලට ලෝන් දෙන්න කටයුතු කරමින් සිටියා. අවසානයේ උනේ එවැනි ලෝන් පැහැර හරින ලද ණය බවට පත් වුණා. ජාතික ජනබලවේග ආණ්ඩුව විදියට මේ ගෙවිච්ච අවුරුදු දෙක ඇතුළත අපි ඒ ණය අය කරගන්න පටන් අරගෙන තිනවා. බඳවා ගැනීම් වලට, උසස් වීම් වලට, ස්ථාන මාරුවීම් වලට, දේශපාලන මැදිහත් වීම් කරමින් හිටියා. ජාතික ජනබලවේග ආණ්ඩුව ආවට පස්සේ අපි ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අතර කරලා තිනවා. ඒ නිසා බැංකුවලට සුවාදීනව කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. විශ්‍රාම වැටුපු ප්‍රශ්නය අවුරුදු 30ක් හංගන්නගේ තුවාලේ වගේ පෙළමින් සිටු ප්‍රශ්නයක්. අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විදියට ඇත්තට මේ අවුරුදු දෙක ඇතුළත සෑහෙන දුරට සාධනීය විසඳුමක් කරා ළඟා වෙලා තිබෙනවා. ගිය සතියේ ජනාධිපතිතුමා 12.5% වූ යෝජනාවට ලංකා බැංකුවේ අත්සන් කළා. ඒ ලංකා බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප තහවුරු කරා. ඒ වගේම ජාතික දිරිගැන්වීම් බැංකුවෙත් මහජන බැංකුවෙත් ඒ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් දීලා තියෙනවා. ඒක ඉතාම නුදුරේදී ක්‍රියාත්මක කරන්න කටයුතු කරයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා.
1: ශ්‍රී ලාංකික ව්‍යවසායිකවන් සහ කුඩා පරිමාණ ව්‍යවසායකින්ට බ්‍රිතාන්‍ය වෙළඳපොළට ප්‍රවේශ වීමට අත්වලක් සපයමින් අපනයන අත්පොත් සිංහල හා දෙමළ භාෂාවලින් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රී ට්‍රේඩ් ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මගින් එහි සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාත්‍යන්තර විරුද මධ්‍යස්ථානය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙම අත්පොත් එළිදක්වා තිබෙනවා. නියුච අබාත චතුරාගාමී සිංහ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වසරේ සිදු කළ මෙහෙයුම් වලින් රුපියල් බිලියන 90කට අධික විෂ භද්‍රව්‍ය සහ සැකකරුවන් 78 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අයිස් හෂීෂ් කුෂ් ගංජා මත්පිති සහ විදිස් දුම්වැටිද ඒ අතර වනවා. දිවිනිය වෙරළ හා බුදු කලාපය ආවරණය වන පරිදි මෙහෙයුම් සිදු කළ බවයි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර රුපියල් 133කට ආසන්න වටිනාකමකින් සමන්විත බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් සමග සැකකරුවෙක් පුදුකුඩේරි ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායයි වැටලීම සිදු කළේ. බ්‍රිතාන්‍ය නවයෝන් වී දරුවන්ට රාත්‍රී කාලයේදී සමාජ බාධ්‍ය භාවිතය සීමා කෙරෙන නව නීතියක් පැනවීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් තම ගෙනුම් සැකසුම් වෙනස් කිරීම මගින් ඒ ක්‍රියාත්මක නොකර සිටීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ. අවුරුදු 16 හා 17 වයසේ පසු ළමුන් සඳහා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 6 දක්වා එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි සැලසුම් වී තිබෙන්නේ. මේ අතර වසරකට දෙවරක් වෙලා වෙනස් කිරීම නැවැත්වීමට ඇමරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල 1960 වසරේ සිටයි එය ක්‍රියාත්මක වන්නේ. කෙසේ වෙතත් එම සම්ප්‍රදාය වෙනස් කරමින් 308ට 117ක් ලෙස පනත සම්මත වී තිබෙනවා. එය සෙනෙට් මණ්ඩලයේ වෙත යොමු කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේ නීතියක් බවට පත්වුවහොත් නොවැම්බර් මාසයේදී වේලාව සම්මත ආකාරයට වෙනස් කිරීමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අවසන් මහත් අරගෙන සුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤය සමත් වුණා. ඒ පංශු කණ්ඩායම 2-2 ලෙස පරාජය කරමින් තරගයේ 22 විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් ගෝල් 1-0 ලෙස පළමු අර්ධයේදී පෙරමුණ ගැනීමට සමත් වුණා. 58 විනාඩියේදී ස්පාඤ්ඤය තවත් ගෝලයක් වර්තා කළා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 2 අවසන් පුර තරගය එංගලන්තය හා අර්ජන්ටිනාව අතර පැවැත්වෙනවා.
10: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: ඩෙංගු අති භයානක වන විට රෝගීන්ගේ සංඛ්‍යාව 71,000 ඉක්මවයි. දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග මහයල ව්‍යාපෘතිය ජනතා අයිතියට. මේගමුව ගැටුමේ සුලබුල CID හෙළි කරයි. සිලෝන් ටී විලේජ් ගම්මාන 500 ඇරඹේ. සාමාන්‍ය පෙළසුන්ට විභාගයට කලින් ඔන්ලයින් ඔස්සේ හැඳුරුම්පත්. බිම්බල් වලටත් රක්ෂණයක්. බ්‍රිතාන්‍ය තරුණ ළමුන්ට තහනම් වන රාත්‍රී සමාජ මාධ්‍ය. මේනග ලක්කන්ද ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු 1 බලාපොරොත්තු වන්න. Then the inside story visheshangya.
11: Prashna karana puwathaka etta kathawa.
12: The inside story. The story behind the news.
13: Ratak samakami ratak wannata nam sampurna krithi biyutu nirnayakayan bohomai. Pasugeda ආර්ථික විද්‍යාව හා සාමය සඳහා වූ ආයතනයේ ප්‍රකාශිතපත් කළ 2026 ගෝලීය සාම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 67 වන ස්ථානයටත් දකුණු ආසියාවේ රටවල් අතරින් 2 ස්ථානයටත් පත් වුණා. අපි සාමකාමී රටක්. එය මේ පුංචි දිවයින ලැබුණු අති විශාල ජයග්‍රහණයක්. The Inside Story තුළින් අපි අද මේ ගැන කතා කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත චාමින්ද සමගින්.
12: The story behind the news.
13: 2026 සාම දර්ශකයට අනුව ලංකාව දෙවනි වන්නේ භූතානයට පමණයි. මොකද්ද මේ ප්‍රවණතාව?
14: ලෝකේ බොහෝ රටවල් මේ සාම දර්ශකයේ තමන්ගේ ස්ථානය මොකක්ද කියන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒක නිසා මේක ඇත්තටම අපිට විශ්වාස කළ හැකි ගෝලීය පිළිගත් මූලාශ්‍රයක්. මේකදී ඇත්තටම කාරණා ගණනාවක් සලකා බලනවා, විශේෂයෙන්ම රට තුළ තියෙන සමාජීය සහ දේශපාලන සුරක්ෂිතභාවය මොකද්ද, විශේෂ පුද්ගලික ආරක්ෂාව සම්බන්ධ තත්ත්වය මොකද්ද, දේශපාලන ස්ථාවරත්වය සම්බන්ධ තත්ත්වය, ඒ වගේම ගැටුම්, ඒ වගේම රටේ අපරාධ පිළිබඳ තත්ත්වය, ත්‍රස්තවාදය, මිලිටරීකරණය, මෙවැනි කාරණා ගණනාවක් සලකා බලනවා.
13: අපි මේ ලැබපු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
14: දැන් ශ්‍රී ලංකාව ඇත්තටම පහුගිය කාලය තුළදී මේ කාරණා සම්බන්ධයෙන් කිසියම් ප්‍රගතියක්, සැලකියුතු ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියන එක මේ දර්ශකයෙන් පෙන්නුම් කරනවා. මොකද මේ කලාපයේ අනිකුත් රාජ්‍යයන් එක ගත්තොත්, විශේෂයෙන්ම අපි දන්නවා ඉන්දියාවේ පහුගිය වර්ෂය තුළදී විශාල වශයෙන් සමාජ කැළඹිලි යම් ආකාරයකින් මහජන උද්ඝෝෂණ, ව්‍යාපාර විශාල වශයෙන් වර්ධනය වෙලා තිබුණා. ඒ වගේම අනිකුත් කලාපීය රටවල් සමග තියෙන සම්බන්ධතාවක් පැත්තෙන් ගත්තොත් ඒකත් වැදගත්. භූදේශපාලනික සම්බන්ධය ඉන්දියාව ඇත්තටම පකිස්තානය සහ බංග්ලාදේශය සමග තිබුණු ආතතිමය තත්ත්වයක්, බංග්ලාදේශයේ මෑතක ඇති වුණු කැණි විශේෂ දේශපාලන කැළඹිලිකාරී තත්ත්වය, එකත් එක්ක ඇති වුණු ආණ්ඩු මාරුව, ප්‍රචණ්ඩ ක්‍රියා නේපාලයේ, මේ ගොඩක් රටවල මේ තත්ත්වය තිබෙනවා. නමුත් මේට සාපේක්ෂව ශ්‍රී ලංකාව සැලකියුතු ප්‍රගතියක් ලබාගෙන තියෙනවා කියන එක මේ දර්ශකයෙන් පෙන්නුම් කරනවා.
13: ලෝක සාම දර්ශකයට අනුව ඉන්දියාව කලපේ 5 වන ස්ථානයේ පසුවන්නේ. ඇෆ්ගනිස්තානය කලපේ අවම සාමකාමීත්වය සහිත රට ලෙස නම් කර තිබෙනවා. ලංකාව සාමකාමීත්වයේ දෙවන තැන ලැබීම 2.3% ප්‍රගතියක්. 2022 අර්බුදයෙන් පස්සේ 2024 වසරේ සිට පහක ආර්ථික වර්ධනය සහ සාර්ථක ණයපතුම ගත කිරීම මෙම තත්වයට බෙහෙවින් දායක වෙලා තියෙනවා.
14: තොර ශ්‍රී ලංකාව මේ ප්‍රගතිය ලබා ගන්න ප්‍රධාන වශයෙන් හේතුලා තිබෙන්නේ විශ්ව 2024 අගභාගයේ කියන්නේ පහුගිය ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පස්සේ ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන ස්ථාවරත්වය. ඒ වගේම ගැටුම් පැත්තේ විශාල අඩුවීමක් අපිට පෙන්නුම් කරනවා. මොකද ලංකාවේ පහුගිය කාලේ විශාල වශයෙන් ගැටුම් තිබුණා. විශේෂයෙන්ම ආණ්ඩුව සහ මහජනයා අතර තිබුණු ගැටුම් තිබුණා. ඒ වගේම හැම දවසකම වගේ අපි දැක්කා කොමන හෝ උද්ඝෝෂණයක්, ඒ වගේම ඒවා මර්ධනය කරන ක්‍රියාමාර්ග අත්අඩංගුවට ගැනීම මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් දිනපතා වගේ වාර්තාවට යොගයක් තමයි අපි පහු කරේ. ඒ වගේම ආර්ථික අස්ථාවරත්වයක් මේකට විශාල වශයෙන් දායක වුණා. ඒ වගේම අපරාධවල වර්ධනය සහ ජනවාර්ගික කෝලාහලම ජනවාර්ගික සමගියත් මේක ප්‍රධාන සාධකයක් ඇත්තටම. ඉතින් මෙවැනි සාධක ගණනාවක් බලපෑවා ලංකාවේ සාමය පිළිබඳ සමාජයේ සාමය පිළිබඳ තත්ත්වය ඉතා විශාල වශයෙන් බිඳ වැටේ.
13: රටක් මේ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගන්නට නම් මොනවද කරන්න ඕනේ?
14: මේක දිගටම පවත්වාගෙන යන නම් මම හිතන වැදගත්ම කාරණේ සාමකාමී රාජ්‍ය ශ්‍රී ලංකාව කියන ඒ ස්ථානය ආරක්ෂා කරගන්න වුණොත් ඒක අපේ ආර්ථික සහ දේශපාලන වර්ධනයටත් ඉවහල් වෙනවා. ඒක නිසා මේක ඇත්තටම අපි රටක් වශයෙන් ලැබුණු විශාල ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය ඉස්සරහට අරගෙන යන නම් මම හිතනවා මේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික ස්ථාවරත්වය එවැනිම ජනමාර්ගික සාමය කියන කාරණාවලට ප්‍රමුඛ අවධානය යොමු වෙන්න අවශ්‍යයි කියලා ඒ වගේම ආණ්ඩු කරන්නේ ඇත්තෙන් විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව ගෙන යන මේ ආණ්ඩුකරණය පිළිබඳ ක්‍රියාවලින් නීති සහ සාමය ආරක්ෂා කර ගැනීම මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂ අවධානය යොමු කරොත් අපිට මේ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන්.
13: රටක් දවසින් දවස දියුණුව කරා ගමන් කරනවා කියන්නේම ඒ රටේ බෙසෙන ජනතාව ලද භාග්‍යයක්. එවන් රටක් තවත් දියුණුව කරා රැගෙන යන්න ඔබ සතු වගකීම් සම්භාරයට වග වෙනවා නම් හෙට දවසේ තවත් සුබදායී වනු ඇති.
12: The inside story. The story behind the news.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
7: FM 93.5 FM 93.7 ලකන Radio ITN
8: දවල් 12යි විනාඩි 30යි
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
10: මහජන හිස පැන දූ කිරුළයි
9: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
11: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat

0: ಲುಕಯ್ಯ ಮಾರೆ ವಿಡನೆ ಊಣೆ ದೊಟ್ಟಿಗೆ ವಾಣೆ ಮಾಡಿ ಮೆಮರಿ ಲೋಸ್ ಕೀಳ
1: ಮೆಮರಿ ಲೋಸ್ ಕೌದು ಡುಕ್ತ ಯಾರು ಸುನ್ನದು
2: ತ್ಯಾಗನ್
3: Evening Drive with Chomit and Charu.
4: Sama anugrahaya.
5: Mama nande maram relax.
6: Anam manangala vaduna neda. Me expert hariyadam harine.
7: Onam sandhi vedanavakata prabalama vidyanukula visanduma otoshiri active class.
8: Tatpare tatpare update pina kalika patterenma vistara hoyana ba.
9: Saastare dannayai soostare dannayai ekama tanaka pitch karnawa.
8: Cyber Gen. මේ නෙක්ස්ට් ජෙන් එකයි සයිබර් ජෙන්
10: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
11: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
12: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙ

0: කරන්නද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: රටවල් 12යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

දවල් වෙලා තියෙන්නේ දවල් 12:41 දැන් වෙලාව. හාට් බීට් එක ආයි මම මේ පැත්තට ආවා. කටිය මොකද කරන්නේ? නිදිද? නැත්නම් වැඩ කරනවද හොගාලා? කම්මැලි කමේ නේද හිටියේ? මේ කච කචේ එන්නේ කොයි වෙලේටද කියලා බල බල නේද හිටියේ? මම දන්නවා ඉතින්. දවල් 12:41 කියලා කියන්නේ අපිට තව වෙලාව තියෙනවා. හැබැයි තව චූටි වෙලාවක් තියෙන්නේ. කොමරික බග් නැහැ. දැන් ප්‍රවෘත්ති වෙලාවේ මට මැසේජ් කරපු කටිය මතක් කරන්න තියෙනවා. එතකොට මැසේජ් එකක් දාන්න කියලා මට මතක් කරන්න තියෙනවා. සින්දු අහන්න යන්න තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. මුලින්ම WhatsApp එකට මැසේජ් එකක් දාන්න කියලා ඉන්නකෝ නේද? දැන් නම්බරේ හොයන කටිය ඉන්නානේ. ආර පලංගක තියෙනවා 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 WhatsApp එකට මැසේජ් එකක් එවන්න මේ පැත්තට. කාටෙක් එකතු කරගන්න තාමත් ආර පලංගකම තියෙනවා. ඒ වගේම අපිට මැසේජ් කරපු කාටියව ටක් ටක් ගාලා එකතු කරගමු බලන්න. ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනව මඩපාති නම් තමරාණි ශානී චේතනා එතකොට තේජ අවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තිනව නැසන සින්දුවකට අපිට සින්දුවක් දෙන්නයි කියලා හලාවතින් තමයි මැසේජ් එක එවලා තින්නේ. කරුණාපාල ඇන් සහන් රශ්මිදුව ලීලා මොනිස්ට දුව මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අකේ අපිව සින්දුකට එකතු කරගන්න ඕ කියලා දාලා තියෙනවා. හැබැයි කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා නම් නැහැ. එතකොට කොහොමද මම මේක කියන්නේ? සුනිල් අයියෝ විශේෂයෙන් එකතු කරගන්න කියලා නම් කියලා තියෙනවා. ඒ මොකද? කොහොමද ඉතින් ඔයාව මම එකතු කරගන්න සුනිල් අයියත් එක්ක ඉතින් නම නැහැනේ. අපිත් ලස්සන සින්දුවක් දෙන්නේ කියලා මැසේජ් එකක් දාලා තිනවා. අනුෂ තමයි මැසේජ් එක දාලා තින්නේ. මහත්ය ජූට් එතකොට අයියා පුතා මිනෝල් දුව දිසනි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තින්නේ. ඕකේ. ඊට පස්සේ ඉවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න රාණි දිල්හානි රේෂා රත්නායක මම අවිස්සා වෙල්ලෙන් රේනු කියලා තියෙනවා. සුබ දවසක් චාරු කියලා අන්තිමට කියලා තියෙනවා. සුබ දවසක් වාරි මොකද මාව යවන්නද හදන්නේ රේනු? ඊට පස්සේ හබ්බිට හැගෙන ඉන්න අතරේ ඔන්න එකතු කරගන්නවා නිහාල්, එතකොට නිසාන්ත, වසන්ත, තරුෂ, නදීෂ, වීරසිංහ, කවීෂා, ලලිතා මේ හැමෝම එකතු කරගන්න. එයාමට දාලා තියෙන මම නදීෂ නෙවෙයි, මම නදීෂ කියලා. මට වැරදිලා මම නදීෂ කියලා කිව්වද? ගැනගෙන ඉපානි මිනිසුන්ට වැරදින්නේ. අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා සුරංග බේකරියේ කටිය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුරංග අයියා, සංජීව අයියා, හරිශ්චන්ද්‍ර අයියා, මිහිරංග මාලි යන කටිය එකතු කරගන්න. පණිවිඩය කරන මම සුපුන් හිරුෂාන් කියලා තමයි ඔන්න මැසේජ් එකේ තියෙන්නේ. ඕකේ, ඔය කටිය එකතු කරගන්නවා. මම ලස්සන සින්දුවක් තෝරගෙන තිනවා. අපි එදාම ඒක අහලා මේ පැතරෙමු. දවල් 12:44 වෙලාව. අපිට තව කතා කරන්න වෙලාව ඇති. මේ පැතරේ නම් මතක කරගන්න එපා. 0.7 0.3 93.5 93.7 අට පුළුවන්කම තියෙනවා. හත් බීට් එක එකතු වෙන්න.

0: ප්‍රියදින බලා රාත්‍රී හතට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
2: FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
3: දවල් 12 විනාඩි 52යි
4: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චින් එකේ බයික් එකේ වයිනේද ගමන
6: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියයි ප්‍රීමියම් රේන්ජ් නේ
5: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
6: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරේට් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියයි ග්‍රිප් X5 සහ සුමිට්ස් 5 සියයි තරෝඩි සුවර්ස්
3: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5 FM 93.7 ලක්හඬ.

දවල් 12 විනාඩි 54යි වෙලාව. හාට් බීට් අහගෙන ඉඳලා දැන් අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එනං ඉතින් මම යන්නද? චෙරියෝ කියලා අපිට අද ඉතින් යන්න වෙනවා. දවසක ඉතින් මේ හැමදේම දාලා අපිට යන්න වෙනවනේ පැටියෝ. ඒක කියන්න තමයි වෙන්නේ. මං ගියාට පස්සේ දැන් ෂා මියනවා. අර පුළුවන් එකේ ඉඳන් හවස 4 වෙනකම් වා. උදසෙන් ටිකක් අහන්න එහෙනම්. යන කලින් මට කීප දෙනෙක් මැසේජ් කරලා තියෙනවා ඒ කට්ටියව ටක්කාලා ඔන්න ගොඩ කරගෙන මගේ බස් එකට බදාගෙන මම යන්න හදන්නේ. අපි දෙන්නා කියලා තියෙනවා. පින්නවලින් ඡන්දි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අසල් සින්දුකට ආව එකතු කරගන්න. සෙතු නෙතු හස්බන්ඩ් සමි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඒත් එක්කම කරවනැල්ල පැත්තට යන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ තරහ වුණත් එහෙම. කරවනැල්ලෙන් ප්‍රභාත් ස්ටිකර් එකේ කොල සෙට් එකම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම මොරටුව පැත්තට එහෙනම් යමුකෝ. එහෙ ගිනෝ ෂනායා මේ වෙලාවේ අන ෂනායාවවත් එකතු කරගන්න. සම්පත් චමින්ද නිරෝෂන් ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එහෙනම් ඉතින් අදට හාට් බීට් එක මං ගිහින් ඉන්නයි පරිස්සමින් සතුටින් ඉන්න. අද සුබ දවසක්. මම චාරු.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ජලජීවි වගා නිෂ්පාදනය වැඩි කිරීමෙන් ඔබට ගොස් විද්‍යාත්මකව තහවුරු කළ සෞඛ්‍ය සම්පන්න හා පරිසර හිතකාමී කර්මාන්තයක් බවට ඒපත් වීතු බව දිවරහා ජල සම්පත් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කොලිත කබල් ජින්දාස මහතා සඳහන් කළා. ශ්‍රී ලංකාවේ සහ ටැන්සානියාවේ ජලජීවි වගා ක්ෂේත්‍රයේ දැන්වීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ චීනය ඩොලර් බිලියන 2 එකබද ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද නියමිතයි. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද දෙවර අමාත්‍යාංශයෙන් දීපැත්තුණා. ලබන වසරේ සිට වසර තුනක කාලයක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඇමරිකාවේ එල්ල කළ ප්‍රහාරවලින් ඉරාන ජාතිකයන් 260 දෙනෙකු තුවාල ලබා ඇති බව එරටේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එයින් 220 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 18ට අඩු 5 වන බවයි ඉරාන බලධාරීන් පවසන්නේ. සිද්ධෙන් පුද්ගලයාද දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේපල හරිද වර්තාවේ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. මේනක ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

පසරු එකපහුව වෙලා විනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබදාවලක්. අද ජූලි මාසේ 15 වෙනිදා අපි බදාදාවක මුණ ගැහෙන්නේ. එක පුංචි කටුවක් ඇනුණා කියලා ඔයා රෝසමල් ලොකෝටම වෛර කරන කෙනෙක්ද? එහෙම නැත්නම් එක හිණයක් හැබැයි උනේ නැහැ කියලා වගේ හිතේ තියෙන හැම හිණයක්ම අත්හැරලා දාපු කෙනෙක්ද? එකක් අසාර්ථකුණු නිසා සියලු උත්සාහයන් අසාර්ථක වෙයි කියලා හිතලා ඒ හීන පසුපස හඹා නොයනවා කියන එක අපිට හරි කියලා කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙක් ඔයාව පාවල දුන්නා කියලා හැම මිත්‍රයෙක් මෙහෙම වෙයි කියලා හිතලා ඔයා ආදරයක් විශ්වාස නොකරන එක, මිත්‍රකම් විශ්වාස නොකරන එක, යමක් වැරදිලා ගියා කියලා සතුටෙන් ඉන්න තියෙන සියලුම අවස්ථාවන් නැති වෙයි කියලා බය වෙලා පැත්තකට වෙලා ඉන්න එක අපිට හරි කියලා කියන්න බෑ යාළුවා. ඒක නිසා විශ්වාස කරන හැම වෙලාවකම තවත් අවස්ථාවක්, තවත් මිත්‍රත්වයක්, තවත් ආදරයක් වගේම තවත් අලුත් ශක්තියක් මේ ලෝකේ තියෙනවා කියලා. එක අවස්ථාවක හැමදේම නැති වෙලා යන්නේ නැහැ කියන දේ මතක් කරන්නයි මට උවමනාව තියෙන්නේ. හැම අවසානයකටම අලුත් ආරම්භයක් තියෙනවා කියන එක හැම වෙලාවකම හිතේ තියාගන්න. කිසිම දෙයක් සදාටම නැති වෙලා යන්නේ නැහැ කාටවත්. ඒක අලුත් ආරම්භයක් වෙන්න පුළුවන් නැවතීමක් කියන්නේ. ඒක නිසා අලුත් ශක්තියකින්, අලුත් බලාපොරොත්තුකින් ජීවිතය ඉස්සරහට යන්න.

එකයි විනාඩියක 11 කියන්නේ අහගෙන ඉන්නේ ඔල් ටයිම් වෙට්ස් විත් චාමි 0.7 0.3 93 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN.
1: දවල් එකයි වෙනට 17යි.
2: මම නම් දැන් මාරම රිලැක්ස්.
3: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
6: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
5: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
6: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
7: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න.
8: Even in driving, Chamit and Chan.

0: Radio ITN.
1: පස්සරු එකපහ වෙලා විනාඩි 19යි වෙලාව. 0703935 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙනකන් කියලා තියෙන ගොඩාක් කලාව තියෙනවා, පැය 3ක්ම තියෙනවානේ. පුළුවන් වෙලාවක හැක් වෙලාවක මම මැසේජ් එකක් එවන්නම් ජාමි කියලා හිත හිතදෝ ඉන්නේ. ආ කමන්නේ. හතර ටිකට් කරලා වුවහම මට වෙලාව නැත්නම් මම නොකිය තමයි යන්නේ. ඒක නිසා කලින්ම මට මැසේජ් එකක් එවල් ටිකට්ම අහගෙන ඉන්න. කොයි වෙලාවක හරි මං කියනවා. නොකිය ඉන්නේ නැහැ. හරි. ඒ අතරේ ලක්කඩ Facebook page එකට පොඩ්ඩක් තියාද? ඒ පැත්ත පොඩ්ඩක් සැරිසරුවද? ඕපදුප පොඩ්ඩක් බලවද? ගේන තන්දම්ම ගෙහෙලා බලන්න මම ඔයගොල්ලන් ඕපදුප හොයන්න පොළඹවනවා. අද ලක්කඩ Facebook page එක අපි post එකක් තියෙන ඕල් ටයිම් බෙට්ස් එක චාමියක like එකක් දාලා comment එකක් දාලා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් program එක ගැන වට හිතන දෙයක් තියෙනවා නම් comment එකක් විතර දාගෙන යන්න බලන්න. messages ටික කියවන්නද? මොකද කියන්නේ? පටහන් ගන්න. හරි. ඔයාලා කියන දෙයක් තමයි තින්නේ. සුබ දවසක් ශාමේ චන්දි වගේ තමයි පළවෙනි මැසේජ් එක මම දකින්නේ. ලස්සන සින්දුවකට පුතාලයි හස්බන්ඩ් වයි එකතු කරගන්න කියලා තේනවා. ඒ කියන්නේ සිතු නැතෝ සමීව එකතු කරගන්න කියලා නේ ඔය කෙටියම කියන්නේ. අද නම් ටිකේවලා නෑ. හැබැයි මං කිව්වා. ලස්සන හින්දි සින්දුවක් දෙන්න ශාමේ. දොම්පෙන්නේ දෙක තමයි හැම මැසේජ් එකක් එවන්නේ. මම ලස්සන හින්දි සින්දුවක් අහන්න දීලා මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඉස්සරහට තහන්න දෙනවා. අහගෙන ඉන්න ඕනේ හොඳ. චාමි මැනික කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. මැනිකගෙන් මං අහලා කියන්න මට වෙන්න බෑනේ. ඔයා අතත ලස්සන ගී මල් පොකුරක් අරගෙන ආවා නේද කියලා අහලා තියෙනවා. ඒකනම් ඔව්. බොයකට අපිටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා සුමන තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. යාළු ඔක්කොමලව එකතු කරගන්න. ඊට පස්සේ අපි තවාගෙන ඉන්නවා කියන්නේ බරුදල් පොලින්. ලහිරු නතාලේ ශ්‍රහණේ ශනාරා දුමින්ද ශනාල් සයුරි මිරොන් එස් එල් ප්‍රනාන්දු අලව එකතු කරගත් ඔන්නේ පැත්තෙන්. හයි, අපි දවසම අහගෙන ඉන්නේ කියලා දකුණු කොරියාවේ රුමේෂ් ඔයා මට මැසේජ් එකක් එවට ස්තුතියි. අත දින උපන්දිනය සමරන මගේ ආදරණීය තිරිණි නිමේෂාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා තියෙනවා. ආදරණීය දිනූක තමයි මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා තිරිණි. තිරිණ ගොඩාක් ලැබේවා. දිනුක ඔක්කොම ටික හන්දේ නේ දිනුක. ඔය හිතේ සතුටින් ඉඳී තිරිණ ගොඩාක් හම්බ වෙනවන්න

0: del Superman.
1: FM 93.5, FM 93.7, La Cana, Radio ITN.
2: දවල්ලකයේ වනාඩි 25.
3: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්. දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දෝ.
4: මේ ඔයාට ආරංචි නැද්ද? අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
5: ඒරුමක් නෑනේ අයිසේ. ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ.
4: අම්මා ඉන්නවා කියන්නේ. කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
5: ඒවයි ඒවයි බේන් කියලා.
1: සතියේ දිනවල රාත්‍රී 9ට ITN බලන්න. සම්වරය.
2: එකයි වෙනාටේ 26යි 0.7 0.93 93.5 93.7 එවන මැසේජ් එකක් බලන්න.

0: Anda Radio ITN
1: එකයි වෙනාඩ 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Overtime beats with

අවලකයේ වෙනාටේ 35යි වෙලාව. අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. හාකෝ. SKD ගවර්න්මන්ට් එකෙන් මේ මැසේජ් එක. මාෂා දෙලහනේ, කවල් දේශාන්ත, ධම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගී, කාන්ති, චාන්තනී, හර්ෂණී මේ හැමෝම අද වැඩද? ඒ හැමෝටම වෙනස් සින්දුවක් දෙන්න එපැයි කොහොමද? Hi my sis. Hi my bro. ගලවන්න බෑ උත්තර දෙන්න නේද අනේ. චානු, ඔයාගේ මැසේජ් එක රත් උටින්. හරි, අපි සින්දුවක් අහමු. Thank you අදත් මැසේජ් එක කෙවට. සුබ දවසක් ශාමී. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න අවිස්සාවෙලෙන් සන්ධ්‍ය. ඊට පස්සේ මං යනවා ග්ලෝබල් ඇපරල් එකේ අනෝමා, ජයන්ති, ලතා ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න. මොකද ඉතින් ඔය පැත්තේ තත්ත්වය, සෙසිරයි දැන් යාලෝනාද නැත්නම් මොකද උනේ, අස්සලා ගියාවද? මට කියන්න බලන්න ඔය පැත්තේ තොරතුරු. මෙහෙට නම් ගිරිස්මේ මේ වෙලාවේ. හවස් වෙනකොට වහිද දන්නේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. අපි වැඩ කරන ගමන් වහගෙන ඉන්නේ අචල වගේ මැසේජ් එක. පල්ලෙ මුල්ලෙන් නේද? හරි, අපි සින්දුවක් අහමු. සුබ දවසක් ශාමිතුව. එහෙම ඉතින් ආදරෙන් කතා කරන්න දෙන්නයි නේ මට. එක්කෙනෙක් ජයේ මාමා, එක්කෙනෙක් රසල් මහත්තයා. එයා වෙකුතු කරගන්න. නොනමානිල් දුවල දෙන්න සුසාන, සොරේනි පුතා, සුලලිත, ජේකබ්, ඔබේද, නේතන්, චෝඩි දෝ, තීර්ෂ ඇතුළු ලක්කඩාන හැමෝටම සිද්ධුවක් අහන්න දෙන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ මිස්ටර් සුපුන් මොකද කියන්නේ මහියංගනේ? තුන්තිස් පැයේ මැතිරෙන පෙම්සෙත් සුතුර, ප්‍රේමිය නොබයි මගේ හද සිතියම් උතුර. ලස්සන යනේ, ඔය ලස්සන පෝස්ට් ඔය ලැබරානේ, ඔයවත් එකතු කරගන්න. ඊට පස්සේ මහරගම සත්තට මහන් ඉන්න කවුද? ඔපෙන් ෆැෂන් එකේ යාළුවෝ ටික. යමං සක්සුදක්සය දරගත්ත ඇත්තටම අපි වහන් ඉන්නවා කියලා නේ. විමල සේන, තැන්ක් යූ. ඩිලංක නදේශන්, රසික, චරිතු, පසිදු, චමෝද, ගයන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, හාය් කොහොමද? අනුර ඉන්නවා, ශාන්ති ඉන්නවා, කුමාරී, නිරෝෂා, හර්ෂණී, සුභා, දිනෝෂා, කමනි, චන්ද්‍රානි, ඉරේෂා, නයනී, දෙල්ව, චිත්‍ර, ඔයාලවත් එකතු කරගන්නම්. තඩිය සද වැඩි කරන්න.

0: ලකන්ඩ රඩියෝ ITN
1: පස්සරු එකයේ විනාඩී 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: හැමෝම එකම රේස් එක තුවාදී ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන?
4: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ.
3: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
4: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් X5 සහ සුම් X5 සියල් තරෝලි සුවර්ස්.
2: පටස් කාල අතට සල්ලි පල්ලිය ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලිය ගුරුගේ රන් අය.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: ලකන්ද රේඩියෝ ITN ඕවර් ටයිම් බීට්ස් විත් චාමි
5: එකයි වෙනාටේ 43යි වෙලාවත් කිව් නැත්තම් බලයි මං කෝ කියලා. එකයි හැම කිව්වේ. මෙසේ දවහාල මං ආයෙන්නම්.

හිතෙන් වචනටක කිය කියන්නේ හිටේ මන්දන්න ඕන එකයි විනාඩි 48 වෙලාව ඔල්ටයිම් බේට්සෙත් චාමී අහගින්නක මං ලක්කන ෆස්බුක් පේජයට ගෙහෙල්ලා අපි පෝස්ට් එක බලලා ලයික් කරලා ෂෙයා කරන්නත් පුළුවන් මතු ශංක මොකද්ද මේ කියන්නේ කොහෙන්ද කියලා නෑ මැසේජ් එක හැබැයි පෝස්ට් එකක් එවලා තියෙනවා හෙන අකුණු ඇවිදිල්ල හිරවෙද්දී පපුතුරේ මරාගෙන මැරණ එක නෙවෙයි බං උත්තරේ ඒකරි ලස්සනයිනේ අද කාලට ගැලපෙනවා ස්තුතියි අපිත් එක්ක ෂෙයා කරගත්තට ජීවිතයේ සෑම දුක්බර මොහොතක්ම හෙට දින හොඳ දෙයකට සූදානම් වීමක් හෝ යහපතක් සිදුවෙන බව අඟවනවා කියලා සරච්චන්ද්‍ර ඩයස් ගලේකඩ රයිගමෙන් අපිට මැසේජයක් ඉදිරියට වෙලා තියෙනවා. ඒ කතාවත් ඇත්ත. මම ඔබලට ගොඩාක්ම ස්තුතිවන්ත වෙන්නේ මැසේජ් එකක් එවනකොට මේ වගේ කාගැරි හිතක් හැදෙන්න ධනාත්මක දෙයක් එවන්න ඔගොල්ලෝ පෙළඹිලා ඉන්නෝ. ඒක මට සතුටක්. ඒ හැමෝම ඒ උත්සාහ ගන්න ගැන මට සතුටක් තියෙනවා ඇත්තටම. සුවදායක සුබර වාසනාවන්ත දවසක් වේවා. වෙනදා වගේ ඔබගේ හඬ ඇසෙන මානයේ සිට අහගෙන ඉන්නවා කියලා තියෙන කොට්ටව වීරක්කොඩි බේකරි එකේ යාළුවෝ ටික මේ මැසේජ් එක වෙලා තියෙන ජයමාම ඔයානේ. ලොකු බොස් පොල් ඉන්නවා, පොඩි බොස් වර්ණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, මතු ශංක, ජගත් ඔයාලව එකතු කරගන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලන්නයි යන්නේ. අපි යන්නේ මඩ පාත පැත්තට. ඒ කියන්නේ පිළියන්දල පැත්ත නේද? සුබෝධි වැඩිටි සංගමයේ පොඩි හිටියන් එකතු කරගන්න කියලා තියන්නේ. අනිවාර්යෙන් ඉලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජාතිස්ස සෝමදාස කර්ණදාස ජයසේර සිරිකුමාර ලක්ෂ්මන් ඔයාලව එකතු කරගන්න. ඊට පස්සේ මහියංගනේ නේහා කොහොමද ඔයාට? කියනවා දෙපාරක් හිතන්නේ නැතිව අත්හැරලා දාන්න. වාසියට ලංගුණු මිනිස්සු, මුල මතක නැති මිනිස්සු, ඒ වගේම කාලෙන් කාලෙට වෙනස් වෙන මිනිස්සු අත්හැරලා දාන්න. වාත් එක ගයේ කතාවට නේහා thank you. ඊට පස්සේ මේ මොකද මේ කියන්නේ? සුබ දහවලක් වේවා. අපිත් වහකෙනයි ඉන්නේ. වරදින්නේ නැහැ ප්‍රත්‍යක්ෂයි. දෙකට වහගෙන ඉන්න. චිකුණමලේ පහේ කනේ පුංචි බණ්ඩ පවුල හැමෝම එකතු කරගන්නවා. තව එක මැසේජ් එකක් බලාගෙන අපි සින්දුවක් අහන්නේ. අනුරගම අනුලාවති ඔහගේ මැසේජ් එක. මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂික, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර. මේ දවස් ටිකේ අවසනේ බෙදින්නේ අමෙලියා. මං ඒ බැලුවා ඔයා මොකද මේ නිහඬ කියලා. හැබැයි මේ නිහඬ බව බෙදින්න මට මේ මැසේජ් එකේ වරිස්තු උදී ඉක්මනට සනීප වෙන්න ඕනේ. හරිද? මොන්ටිසෝරි යන්නත් තියනවානේ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අස්වැසුම දීබඩා අද්දිනේදී ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට බැරකෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. පළමු අදිනට අදාළව පවුල් 112,812කට ප්‍රතිලාභ හිමි වෙනවා. දෙවන අදිරේ පවුල් 211,646කට ප්‍රතිලාභ හිමි වෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ. ඒ අනුව අද්දිනේදීම ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. ඉරානයට එරෙහි තවත් ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකා හමුදාව සඳහන් කළා. හෝමුස් සමුද්‍ර සන්ධි ආසන කලාපයේ ස්ථාන ගණ්ඩාවක් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙනවා. ඇමරිකා මෙහෙයුම් හේතුවෙන් හෝමුස් තවදුරටත් වසා තබන බවයි ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ මැද පෙරදි කලාපයේ පිහිටේ ඇමරිකා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව දැනුම් දෙමින් ජෝර්දානය පෙන්වා දුන්නේ ඉරාන බැලස්ටික් මිසල කිහිපයක් ව්‍යර්ථ කළ බවයි. මේරගල කඩ ප්‍රවෘති පස්වරු තුනට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்த வாக கியன ரேடியோ
1: தன்னவாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විදිල්ල ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එද හතර වෙනකම්.

දවස දෙකයි වෙනාඩිය 11යි වෙලාව. ඕල් ටයිම් බෙඩ්ස් එක චාමි අපි අපේ දෙවෙනි පැයේ ඉන්නේ. ඒක නේ තව එක පැයක් තියෙනවා. පස්සේ මැසේජ් එකක් යවන්නම්කො කියලාද හිතුවේ. ඕමින්ද? මම පටන් ගන්නේ දිම කිව්වා. මැසේජ් එකක් එවලා තියන්න. ඊට පස්සේ මං කියවන වෙලාව වෙනකන් අහගෙන ඉන්න. හරිද? නැත්තම් අන්තිම මොහොතේ වුවහම මට ඊයේත් මැසේජස් කීපයක් හෙට මෙට වෙලා තියෙනවා. පස්සේ තමයි දැක්කේ. හයි මාත් අහගෙන ඉන්නවා කියලා සිරි කුමාරවමට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නම් ඕන. සොඳුරු පතනින් හදවත් සනසන චාමි. ඔයා ලක්කන්ට රටට සම්පතක් කියලා තියෙනවා. ඔයාට විතරයි ඒක තේරුනේ. අදත් ලස්සන සිදුරි ගක්කාම හොරනෙන්න මහින්ද කුමාර හොරන කීරිගලින් මාලා තමයන්ති උදාරා ගකනේ වඳුරබ මහ පොටුබනින් ඉසරු මතුෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජයන්ති කටබුරාවෙන් දෙනැට මාෂ දෙනියායෙන් සුසන්ත බෝස්සෙන් සුදත් සෙල්ලව එකතු කරගන්න. කැනෝ මෙහෙම දෙයක්. සමහර මිනිස්සු හොයන්නෙම එක එක තන් ලස්සන. ඒත් සමහර මිනිසුන්මයි කරන්නේ ඒ මුළු ලොවම ලස්සන. හදවතින් ලස්සන ලෝකේ ලස්සන කරන්නෙක් වෙන්න. ඔව්, ඔයා ලස්සන මනුස්සයෙක්. මමම ලියපු පෝස්ට් එකක් මටම එවලා තියෙනවා නේ. යසයි යසයි. ඊට පස්සේ මේ මැසේජ් එක මහත්වේ රූපසේන සහ සුනන්දනි ඔයා මැසේජ් එකක් කියලා තියෙන්නේ. අපේ කාව්‍යව මතක් කරලා තියෙනවා. කාව්‍යයි හොඳේ. තව මාස කීපයක් ගියාට පස්සේ ඇයි. හයි චාමි, අපිවත් සින්දුවකට එකතු කරගන්න යමේ ප්‍රඩක්ට්ස් වාතුවෙන් සමන්ත වාගේ මැසේජ් එකට ස්තුතියි. චාමි, අපි හොරන පටකොඩ සිරෝෂන් ගාමට් එකෙන් ඉතින් මොකද කියන්නේ? සින්දුව කාටද ඕනේ? ලීනා ඉන්නවා, සුමනා, ලතා, පියුමී, ශ්‍රියානේ, නිරෝෂා, දෙලානි, ජීවක්කවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තිබුණේ. සිසිරය දැන් ෂේප්, අපිත් එක්ක යට තරහ වෙලා ඉන්න බෑ කියලා අනුමා ග්ලෝබල් ඇපරල් එකෙන් මට රිප්ලයි එකක් එවලා තියෙනවා. සිසිරය, ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඔයාට තරහ වෙලා ඉන්න බෑ කියලා. ඔයා මොකද කියන්නේ? ඔය දිගටම තරහ වෙලා ඉන්නවද? කෙලි චොට්ටක් අවස්සනක් මට හිතුණා. තරහ වෙන්න එපා හොඳයි ඉතින් මං එහෙම කිව්වට. Hello, good afternoon, Chami. මමත් එකතු වුණා ඔයාගේ වැඩසටහනේ ලස්සන සින්දු ටිකක් අහන්න කියලා තියෙනවා. බහරෙන් වලින් චන්දනකේ හැන්නද ඔයාගේ මැසේජ් එක ජපානෙන් පොඩි දුව තෙල්ෂිව එකතු කරගන්නවා. තංගල්ල පැත්තෙන් ඉන්න බිරිඳ ශාම ජෝන් ඔයාවත් එකතු කරගන්නම්. ශාමි, ලක්කන අහන ගමන් ඉන්නේ ඇහලියකොට බුළු ගහ පිටිය වාසන ස්ටෝස් එකේ ටීම් එක හැමෝම එකතු කරගන්න. සුබදාව ලක්ෂා, මේ ලස්සන සින්දුවක් අහමු. මීගුර නදේකා හදේ කොතනක හෝ හිඳී ඔබ නිධානු නිධාමෙන් සින්දු අහන්න ඕන කියලා තියෙනවා. අපි ඊළඟ පැය අහන්න ට්‍රයි එකක් දෙමු හොඳේ. මට මතක් කරන්න මම සින්දු ප්ලේ කළේ නැත්තම් හොඳේ. ගෙදර වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්න. ඉතින් ගෙදර වැඩ ටික සිද්ධ වෙනවද? ජාල ඇන් ඉරෝෂණී පවුලයාත් එක්ක හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. එහෙමනම් අපි සින්දුවක් අහමුද කියව ඇතිනේ. වෙලාව හොයනවානේ. 2:14. ඒකත් මං කියන කම් වෙන්න.

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 22යි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසවරු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0112 774 424 0112 775 493 අමතන්න.

හවස දෙකයි වෙනට විසි හතරයි වෙලාව. බෙන්ඩුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනූතුනයි පහයි අනූතුනයි හත අපේ මැසේජ් නම්බර් එක. ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. අවිසාවෙලෙන් රේනු කවුද ඉන්න කියන්නකු බලන්න. රාණි ඉන්නවා දෙල්හානි රේෂා රත්නායක පබලු එකතු කරගන්න හරින. ඊට පස්සේ චාමිනෝනේ අයි බොහෝ වේවා. ඉතින් හොඳින් නේද කියලා රංචි අයත් ෂාරි මැසේජ් එකක් එවලා තියෙනවා. රෑවෙද්දි තනිවෙද්දි ජීවිතය ගැන කල්පනා වෙද්දි හිතේ තියෙන දුක සතුට කියාගන්න කෙනෙක් නැති වෙද්දි මං හෙන පවුක් නේද කියලා මට මෙහිතෙද්දි ඔළුව විකාර වෙනව නේද? ඒත් ඉවසලා දරාගෙන පිටිට පේන හිනාවලා ඉන්නවා. වෙන මොනව කරන්නද? එහෙමයි පිටරට ජීවිතය කියලා ඔය පෝස්ට් එකක් එවලා තියෙනවා. එහෙමද ඉතින් හිතන්න එපා නේද? බලාපොරොත්තුවක් ඇතිවනේ පිටට යන්න ඇත්තේ. එතකොට ඒ අරමුණු වෙනුවෙන් ඔයාට වැඩ කරන්න සිද්ධ වෙනවා. ඔයා ඒක දැනගෙන ගියවක නොදැන ගියා නෙමෙයිනේ. ඒක නිසා කරන්න වෙන හැම වැඩක්ම ඔයා හිතේ සතුටෙන් කරන්න. ඔයාගේ අනාගත සාර්ථක ඉලක්කයක් වෙනුවෙන් මේ හැමදේම කරන්නේ මහන්සි වෙන්න කියලා හිතලා වැඩ කරන්න. ඔයාගේ ටාගට් එක දකින්නකො. ඔයාට වෙන්න ඕනේ කවුද කියලා හිතන්නකො. ඒ අවසාන ප්‍රතිඵලය දකින්න පුළුවන් වෙන විදිහට මේ වෙලාවේ හිත කඩා ගන්නේ නැතුව වැඩ කරන්න ඕනේ. එහෙම තමයි පිටට අයවට මත දෙන්න තියෙන උපදේශේ. හරි නේද? අල්ලගෙන යන් ජීවිතය හොව. වර්ජිනියා මොරටියෝ මැසේජ් එකක් එවලා තියෙනවා. ධනාත්මක කතාව. කියනවා 1:49 හැබැයි ඉතින් මේ මැසේජ් එක දාලා තියෙනවා. මම දැන් කිව්වට කමක් නැහැ නේ. ඉතින් දැන් හරි කිව්වනේ නේද? ඉතාලිය පැත්තට යන්. කොමන්දුව කියලා හලා තියෙනවා. ඔයත් දැන් දුවේ කියන පටන් ගත්තද මෙන්ඩිස් මහත්තයා? කාරේ නැහැ දැන් මේ මැසේජ් එක දැක්කේ. ඔයාව එකතු කරගන්න මට ඊර්ෂ්‍යා හිතුණානේ. ජයමාමයි රසල් මහත්මයයි විතරයි මට දුවේ කියන්නේ කිව්වම. ආටි තුන තක්කල මහත් එකතු වෙන්න ඕනේ ඒගොඩට කියලා. හරි. සෝන මහත්මිය ඊයෝගේ මැසේජ් එක කිව්වේ නැහැ කියලා නෝක්කොඩවත් තිබ්බට මම මැසේජ් එක කිව්වා කියලා මම දිවුරා ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. හරි. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලමු. තඩෝ වැල්ලවායෙන් එකටක් නෙගටිව් වරේ පෝස්ට් එක. ඒක නිසා මම එක කියන්නේ නෑ කියලා තියෙනවා. එහෙම හිතන්න හොඳ නෑනේ. නෑ කියලා හිතන්න හොඳ නෑ. හරිද? ඒක නිසා මම එක කියන්නේ තරහ වෙන්න එපා. චාමේ සුබ දවසක් ඔයාට. ඔයා අද හරි සතුටින් කියලා හසරි සම්පත් ඇලියර මුල්ට මැසේජ් එකක් එවලා තියෙනවා. මට සෑහෙන ඔලුවක් උමයි. ඒක නිසා මම එක තේරෙයි කියලා හොඳට ඉනාලා ප්‍රෝග්‍රෑම් එක කරනවා. දැන් ඉතින් තේරුණානේ. හරි, මොකද ඔලිටින පෝස්ට් එක කියලා බලමු. රවට්ටන ආදර කතා පස්සේ වාසියට එන යාළුවෝ පස්සේ දුවල මහන්සි වුණාට පස්සේ කාගෙන්වත් මුකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැතිව තමන්ගේ පාඩුවේ තනියම ඉන්න පුරුදුණු දවසට දැනෙන නිදහස ඒක හරියට මහා වරක් ඔළුවෙන් බිමර තිබ්බා වගේ. ලෝකෙන්න වටිනාම කෙනා වෙන කවුරුවත් නෙවෙයි තමන්මයි කියලා තේරෙන්න ජීවිතේ ගොඩක් දේවල් නැති වෙන්නම ඕනේ. නැති වෙන්නම දෙයක් නැහැ. අපිට පුළුවන් සාමාන්‍යයෙන් එක අත්දැකීමක් දෙකක් ලැබෙනකොට මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න නේද? හැමදාම හැම මිනිස්සයෙක්ම හැමෝටම රැවටෙන්නේ නැහැ. එක තැනකදී මොලේ පෑදෙනවා. එතනින් එහාට කොහොමඩවත් රැවටෙන්නේ නැහැ. හැබැයි රැවටුණා වගේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අනිත් අය රවට්ටන්නේ. කාට හරි වැටුණාද? හිත රිදුණාද? සෝරි එහෙනම්. 2:28

0: Anda Radio ITN
1: හවස දෙකයි විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: ආදරණ හිස පැන දූ කිරුළයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හරියට සින්දු ඉවරයි. දහනකට සම වැදලා වගේ නේ හිටියේ. මට තේරුණා අහගෙන ඉන්න විදිහට. අවස දෙකයි විනාඩි 36යි.
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහ හරියට හරියට
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: සුපිරි වෙට් ඇන්ඩ් ඩ්‍රයි ග්‍රිප් නිසා මයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් ග්‍රිප් X5 සහ සුම් X5
7: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: La Khanda, Radio ITN.
1: දැකයි විනාඩි 46 වෙන වෙලාව. දැන් හැමදාම මම ඩෝමා ගැන කියනවනේ. දැන් ඔයාලමට කියන්න බලන්න ඩෝමා ගැන මොනවද දන්නේ? හා මොනවද දන්නේ? මම දැනගන්න ඕනේ ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන. එක්කෙනෙක් කියන්න බලන්න. හරි. සිංගල් ෆේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කාරණාව හරි. ඊට පස්සේ තව කෙනෙක් කියන්න බලන්න. දාරිතාවයේ පැට බෝතල් 1-2 අතර ප්‍රමාණය. ඒකත් හරි. එතකොට කෑම වර්ග හදන්න වගේම බෙහෙත් වර්ගවලට තුමනා වෙන රටකචෝ කචෝ සූර්යකන්ත වටක අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්. හරියට දැන් ඔය ලස්සන මතක තියෙන්නේ නේ? එතකොට කාටද මතක මිල? මිල තමයි මතක තියෙන්නේ නැති. මිල වෙන රුපියල් 88000 කොන එකම මතක් කරා. වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් මේකත් කියන්න 0117976979 කෝල් එකක් අරගෙන ඔයාට ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන තව වැඩි විස්තර හොයාගන්න පුළුවන්. හරිද? ඒකත් ඉවරයි. ඊට පස්සේ අපි බලමු මැසේජස් ටික. 0703939537 අපි මැසේජ් නම්බර් එක. ගොඩ තවසකින් මැසේජ් එකක් එවලා තියෙන්නේ කන්දේවල නිරේෂා දුව අංජලී පුතා හසරල්ව එකතු කරගන්නම් සූදී වැඩින්දා ලක් මැසේජ් එකක් එවන්න බැරි වුණාට අද කොහොම හරි වෙලාව හොයාගෙන මට මැසේජ් එකක් එවුවද හේමන්ත ටෙක්ස්ටයිල් එකෙන් අහන් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා තන්තටන් කවුද ඉන්නේ කියලා බලමුද විමල සේන ඉන්ද්‍රජීත් අචන්ත යසරත්න සම්පත් කන්නාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාවරන් ජනකගේ නත්තිගාමිනි කුමාරේ ශිමාලේ ජනකේ සජානී සන්ධ්‍යා කුෂානිවත් එකතු කරගත්තා. ඊට පස්සේ චාමිනන්ගේ සුබ දවසක් වේවා මාවත් එකතු කරගන්න යටයන්තුටෙන් ශිවන්ති තමයි මැසේජ් එක වෙලා තියන්නේ. අපි සින්දුවක් අහමු. සුබම සුබ දහවලක් ලස්සන සින්දුවක් දෙන්න කිතුල්ගල ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලා කිතුල්ගලින් මාලිනී තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. මාලිනී මහත්මිය මම ලස්සන සින්දුවක් ලෑස්ති කළා නේ. දුවලෙන්න. මේ ලස්සන සින්දුව අහලා මං එන්නම් කොහේ මාත. හවස 2:00 වෙනාඩි 42.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: How is the decay? Venade Hatalis Pai.

0: La Khanda Radio ITN
1: හවස දෙකයි විනාඩි 52යි වෙලාව. සින්දුවක් අහන්න දෙනවද මම කතා කරනවද කියලා හිතුව ගමන් මම ඊට කතා කරනවා නේද? අය වැඩිදුර හිතන්න ගියේ නෑ. Empire Saloon සහ Kolamba Trading International's කණ්ඩායම් වල කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මම ඊට දැනුවත් කිරීමක් කියලා. චතුරංග සුරංග චම්පික නිරෝධ අලම එකතු කරගන්න. ඊට පස්සේ චාමි මටත් ලස්සන සිද්ධාක් ඕනේ මහියංගනේ අභයපුර ලංකා මහත්තයා කුමාර පුතා චාමික හයි දුවතන් කැම්පස් එයා හන්සි පාලු එයා නැතුව කියලා තියෙනවා. එහෙම තමයි ඉතින් මේ දරුවෝ අපි යාලට කන්න බොන්න දෙලා උගන්නලා ඒගොල්ලෝ ඉතින් පියාපත් සවි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ වැඩ ටික කරගන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න. ගල්පාතෝ චිකිඩි ගාමන්ටගේ යාළුවෝ ටිකව මම මතක විදිහට එකතු කරගත්තා ගෙවුණු පැයේදී. වාහෝ ලස්සනම ලස්සන සින්දු කියලා වර්ජිනියා මට ආයි මැසේජ් එකක් දාලා තියෙනවා. තැන්ක්යූ. මේ කවුද මේ? චාමි අක්කා හැමදාම ඔයාව අහන හෙටි මුල්ල මයුර සැලුන් එකේ ආදරණීය ශාන්ම ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා තියෙනවා. මතුමන්ති තමයි මං හිතන්නේ මට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ආදරේ ලස්සනම තැන තමයි මිත්‍රත්වයට එහා ආදරයට මෙහා තියෙන තැන. කියන්නේ කොහද? කොහද නෙවෙයි කොහේද? දුකිත නාතර කතාවක් මං හිතන්නේ මෙතන තියෙන්නේ. මම සංගයකින් එක කියන්න ඕනේ අපිත් අපිට කොච්චර ආදරේ වුණත් අපිට කවදාවත් අපේ වෙන්න බෑ කියලා. ඒ මැසේජ් එකේ තියෙනවා. මොකද මොකද මේ? මොකද? සතුටෙන් ඉන්න දෙයක් හිමිනම් හිමි වෙනවාමයි අහිමිනම් ඒක හිමි වෙන්නේ තමයි. හරිද? ජීව්ස් ෆරීඩා දීප්ති සිල්වා ශ්‍රීන් ඩයස් නිරෝ ගෑනි සිල්වා චන්ද්‍රානී මාරසිංහ රොසට් කමගේ ඔයාලා වැකතු කරගන්නවා. ස්තූතියි මැසේජ් එකක් ගැව්වට. ඊට පස්සේ අදත් අපේ රස බිඳිනවා චාමි ගෑනු ළමයගේ ලස්සනම ලස්සන කටහඬත් ඒ මනරම්ගී එකතුවත් ඒ අගේ ඇති අදහස් මාලාවත් කියලා දුලිප් සමරසිංහ මහත්මයාගේ මැසේජ් එක නිව්සීලන්ඩ් වලින් ඔයාවත එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක් චාමි. අද මගේ මතුමක්කා රශ්මිගේ උපන්දිනය කියලා තියෙනවා. රශ්මි ඔයා අහගෙන නම් එන්න. අපි වට ආතරෙන් ප්‍රාර්ථනා කරනවා නිතොත් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. ආදරණීය සුබ පැතුම් තාතා ෂෙල්ටන්, එයා ලංකා ගුවන් නියාමක පොඩි අයියා අංජුල, ශානිකා, අසංකා, සචිනී පවුල හැමෝම මතකතු කරගන්න කියලා. පිළියන්තරින් අනුෂ්ක තමයි මට මැසේජ් එක කරලා තියෙන්නේ. සතුටෙන් ඉන්න ඕනේ නේද? පෝස්ට් එකක් එවලා තියෙනවා. ඔබට ඔබේ සැබෑ මිතුරන් සහ පවුලේ අය කවුරුන්දයි නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඔබේ රැකියාව අහිමි වෙලා දැඩි ලෙස රෝගාතුර වී හෝ දුෂ්කරම කාලයක් පසු කරන්න එවිට ඔබට සියල්ල පැහැදිලිව පෙනෙනු ඇත කියලයි පෝස්ට් එකේ තියෙන්නේ. එච්චර දෙයක් වෙන්න ඕනේ පොඩ්ඩක් නිකන් නේද? හරි මගේ හම් බලන්න මොකද කියලාවත් අහන්න කීයෙන් කීයද නේද? මොද වැඩේ කියලා කියන අය කී දෙනෙක් ඉන්නද හිත යටි? ඕවා ඉතින් හිත හිතා ඉන්න බෑනේ. එහෙම මොකද ඉතින් හරි අමාරු. ඒක නිසා ඔයාට ඔයා ඉන්නව නම් පවුලේ අය ඉන්නව

0: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපෙන් පෙන්නා.
1: දැන් මිනිස්සු මරන්නේ දිනෝදා කිදිරියෙම පාන්දරවල වෙඩි තියලා.
2: මේ දැන් බැංකු කඩන්නේ මහාදවල්.
1: නෝ, කම් ඔන්. මොනවද මේ බෑග් එකේ?
3: මේ බෑග් එකේ මොකක්ද ඇඳුම් තියෙන්නේ?
1: තනු මෙතන. තිර බෑග් එක මෙතන.
2: දැන් දැන්
3: මරන්න හදනෝනේ අප්පා. තාපෙන් පෙන්නා. ඉතරෙන් දකුණට නේද?
4: මල්ලිගේ ගෙදරටද?
3: නෑ, අපේ බෝඩිමට.
4: අපේ මොනාහරි කාලයන් ගෙදර ගිහිල්ලා.
3: ආ, මට කන්න ඕනේ, මං කාලේ ඉන්නේ. අපි ගෙදර යමු.
5: අපි ගෙදර ගිහිල්ලා පාන් කෑල්ලක් කාලා යමු.
3: පාන්?
5: ඔව්. දැන් පරිප්පු කාලා නේ.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මුහුණුපොත ඔස්සේ ප්‍රසිද්ධ කර වාහන අලෙවි කිරීමෙන් පසු දෙවත ඒවා සොරකම් කළ බව කියන සැකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 40ක් ගෙවා මිලදීගත් වෑන් රථයක් ගිනිය විරගත් පිරිසක් විසින් කොල්ලකෑ බවට පොලිස්පති සහන බැදිරියට පැමිණිල්ලක් ලැබී තිබුණා. එය අනුව සිදු කළ විභාෂණයේදී හෙළිවැත්තේ මෙම සිද්ධියට දස දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි. යක්කල ප්‍රදේශයේදී එක් සැකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇමරිකා ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 32කු මියගොස් ඇති බව ඉරානය ප්‍රකාශ කළා. තවත් 260ක් තුවාල ලබා තිබෙනවා. දකුණු දිග ඉරානයට එල්ල වූ මිසල ප්‍රහාරවලින් ආරක්ෂක අංශ සාමාජිකයන් 7 දෙනෙකු මියගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. බහරේනය, කුවේටය සහ ජෝර්දානය පිහිටි ඇමරිකා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය බලකාය පවසනවා. මීරගලකඩ ප්‍රවෘත්ති පස්වරු 4ට
2: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් දොර

මොලි කෙවල් වගේ හිත්වලට ආදරේ කරන්නේ පරිස්සමෙන්. මොකද යන්න කිව්වහම යන්නම යන්නම වෙනවා.

0: දේවල්ලෙක්ක නෙවෙයි දැනෙන දේවල්ලෙක්ක ජීවත්වෙන්න. සතියේ දිනවල දවල් එකේද හවස හතර වෙනකන්
1: All Time Beats with Chami.

It's it, Chami. හවස තුන පහු වෙලා විනාඩි 12 වෙලාව ඕල් ටයිම් බෙට් සෙට් චාමි අපි අපේ අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ. මැසේජ් එකක් යවන තාම වෙලාව තියෙනවා 07:03 93.5 අපේ මැසේජ් නම්බර් එක. මෙච්චර වෙලා කියවේ වට්ස්ඇප් මැසේජස් ටික. එතකොට ටෙක්ස්ට් මැසේජස් එවපු අපි කලුයිද කියලා අහලා තියෙනවනේ සමහර මැසේජස් වල. පේන්නේ දැක්කනම් කියන්නෙත් නෑ. බලමු කාගෙද මැසේජස් කියලා නේද? ඔච්චර හාල වට්ටම් කියන්න ඕනේ. මැසේජ් එක කිව්වනම් ඉවරනේ නේද? මැසේජස් වලින් ටෙක්ස්ට් මැසේජ් පළවෙනි එක වෙලා තියෙන්නේ අලව්වෙන් උපාලි ඔයාගේ මැසේජ් එක. පද්මිනි, උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්තේ, ඉන්ද්‍රලතා, දෙමුතු එකතු කරගන්න කියලා මැසේජ් එක තියෙනවා. සුබ දවසක් මමත් එන්නවා කෑගල්ල මේ දිනිය ගමේ උපනන්ද ඔයාගේ මැසේජ් එක. හයි කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. අකට 10:10 ඔයාගේ නමක් නැහැ. ඊට පස්සේ සුබ දවසක් ශාමී, අපිට සින්දුවක් දෙන්න කියලා ගයාත්මී මොර්ටින් එපු මැසේජ් එක. සුබ දවසක් සතුටින් ඉන්න කියලා මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. දුමින්ද වෙන්න ඕනේ ඔයාව එකතු කරගන්න. පින්නවලින් කලුම් ඔයාව එකතු කරගන්න. අලියනාතාගාරේ වැඩද ඔයා? ඔයාවත් එකතු කරගන්න ඕනද? නිලවහර, රෝහිණී ෆැෂන් එකේ බට්ටි, චම්දේ, දීපානි, ගංගා, පුෂ්පා, රෝසිත, රෝසි, නයෝමි එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු කියලා තියෙනවා. චාමි කොහොමද? අතත් මට සිද්ධාක් ඕනේ. මැද මහනුවරින් ගාමිණී අටත් සිද්ධාක් ගන්න දෙනවා අනිවාර්යෙන්. මේ මැසේජ් එක වසන්ත කුමාරේ අම්පොලින් නේද? ගම්පොලින් ග අකුර වෙනම තියෙනවා. එතකොට මට දැක්කේ වම්බැල මොකද්ද මේ ගම කියලා. එකතු කරගන්න හඳ ස්තුතියි චාමි, ඔයාට ස්තුතියි. කවදාවත් අපේ කුණු කෝඩේට නොදා වන්නාකමක් දුන්නා නම් ඒ ඔයා විතරමයි කියලා තියෙනවා නොවරින් සංජීව. ඉතින් මදයි සනසෙන්න නේද? අසනීපෙන්දී නිග්මිට සනීප වෙන්න සෙන්දුව කහමුද? හරි එහෙනම් අහමුකෝ. 9:14

0: FM 93.7 Lakana Radio ITN
1: Havasa tunai venade da atai
2: Mama nande maram relax
3: anam manangala waduna neda me expert hariyadama harine
4: onama sandivedanawakata prabalama vidyanukula visaduma otushiri active plus
5: tappare tappare update dena kalika pattarenma vistara hoyana ba
6: saastare danna ayai soostare danna ayai ekkama tanaka pitch karnawa
5: Cybergen මේ next gen එකයි Cybergen
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
8: සම අනුග්‍රහය අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
9: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
10: ලකන මොමලින් ඉස්සල්
8: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
11: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
12: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාද සුන්නද
11: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත් අතපය විඩ කරන්නේ අය මට
12: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
13: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
14: Evening drive with Chamit and Charu.
8: Sama anugrahaya.
14: Marksman samuha vyapare vithin genwa api taharana dan navanimavakin ena Domaso entry VK team yantrika sadambar himikaru ekuwanna. Adumama thanna 01117 679 579.
2: Rajya Bankuka surakshitabhavaya ihalama rakawarne samagin sthavara tempadu sadaha ihalama poliya RDB Bankuen.
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 9:21යි වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි

0: 93.5 FM 93.7 La Khanda Radio ITN
1: ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මනුස්සේ

0: Behmat, khala.
1: All die. Beats with Chami.
0: Saturday dinner, Daval ek enda, khatera banana.
2: Sanchala hita kiti kewna, tembara vadana to. Dinga klang when mat hituna.
1: All die. Beats with Chami.
0: Ek, tani karma appaya. හවස 3 විනාඩි 22යි තත්පර 22යි. පිටට වෙලාවට කතා කරන්න 0.6 0.3 93.5 93.7 එවලා තියෙන text messages ටිකනේ මන් තාම බලවල ඉන්නේ නේද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව ගලතරෙන් මහත්තයා නන්දන පුතා ගානත් දුව මින්දුවදී දුව සශිනී කියලා මැසේජ් එක එවලා තියෙන ගීතික අපි හැමෝටම අහන ලස්සන සින්දුවක් ලෑස්ස කරලා තියෙන්නේ මාතරෙන් චන්ද්‍රානේ චාමි හැමදාම සමන් දෙනවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක විශිෂ්ටයි කියලා තියෙනවා ගහට පොත්ත වගේ බැදලා ඉන්නවා කියලා තියෙනවා බලන්නක ඉතින් ඒ අතරේ චන්ද්‍රානි මහත්මිය ස්තුතියි වගේ කමෙන්ට් එකට හොඳ හයියකේ මම කළුතර ඉරේෂා ලස්සන සින්දුවක් ඕනේ දූල දෙන්නා ඉමාන්ෂා ඉමාන් ශිවත් එකතු කරගන්න කියලා තියෙනවා මාතාතරේ ආදරේ කියලා තියෙනවා ඒකයි මම එහෙම කිව්වේ හරිද ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු සුබ දේවා චාමි අදත් අපිවත් එක්ක බයන් කොට අපිට ලස්සන සින්දුවක් දෙන්න දීපා දුව චතෝ පුත මදෝ මහත්තයා සුදත් දුක අසන සිත නිවන සාවියේ කියලා තියෙන්නේ මාව හාවෙක් කරලා එපාර අනේ බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකක් ඊට පස්සේ හයියකේ රිකෙල්ලා ගස්කඩින් සංචිකා වගේ මැසේජ් එක අම්මා ශ්‍රියානේ නංගේ ෂෙහාදේ සදෙව් ලොකු මල්ලි අනුෂ්ක චුටි මල්ලි වයේ සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා සෑහන දේවල් කියලා තියෙනවා මැසේජ් එකේ හරි හරි සංජික කමන්න අපි සින්දුවක් ගාමු මේ මැසේජ් එක කිව්ව නැත්තම් තරහයි කියලා තියෙනවා කිව්වනේ ඉතින් හරිද තරහ වෙන්න ඔටු නෑ ඊට පස්ස අපි රත්නපුරේ රත්න පැත්තට යනවා ඒ පැත්තේ ඉන්නේ රත්නපුරේ තමලා කුමාරි ඔයාටත් සින්දුවක් අහන්න ඕන නා නේද එන්න එන්න එන්න අපි සින්දුවක් අහමු සින්දුවක් අහන්න යන්නේ හවස 3 විනාඩි 24යි

හවස 3 විනාඩි 27 වෙලාව රිකෙල්ලා ගස්කඩින් උපේක්ෂා නේද? මට සිහිනයක තනි වෙලා සින්දුව දෙන්න පුළුවන් දක්කි. අනේ ප්ලීස් අක්කි. කියලා කියන්න ඕනේ නැහැ. මම සින්දුව අහන්න දෙනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 3යි වෙනාඩ 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
1: සුප සන්ධාවක් අපේ චාමිනංගට තරණය ගල්ට අද කාලගුණ යහපත් කියලා තියෙන එහෙනම් ඉතින් අපිට වැස්සත් කමන්න ඔයාලා හොඳින්න විලගම සෙනගම්ලත් මහත්මයාගේ මැසේජ් එක සෙනුරිය සයුරේ චාරිකා විශ්මිත සශික සඳරුවන් සමග යාපමල්ලිව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ අලව්පුර අපරලගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න අලව්‍ය දර්ශනී කුමාර්තුංගෝ

සවන්දේ කොහොමද අපි සිතුව කාමු. ඊට පස්සේ මොකද මේ තියෙන්නේ? අද උපන් දිනයක් සමරනවා පොල්ගහවෙල පරාක්‍රම බහු මහාවිද්‍යාලයේ 89 ඕලෙවල් 92 ඒලෙවල් චන්දන ගුණවර්ධන ඔහට මිදුත් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන් දිනයක් වේවා කියලා විශ්‍රාම විදුහල්පති මාරුකතරේ සරත සමින් වහන්සේ ඇතුළු විශ්‍රාම ගුරු මෝපියවරු සහෝදර සහෝදරියන් එක්ක ජර්මනියේ සුපර්ණා සමතරා සොයිරිය, ජපානයේ බන්දාර අතුරුගිරිය, සෞදියේ සිසිර ඉලොක්වත්ත මේ හැමෝම එකතු කරගන්න කියලා තුෂාරි තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඉදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන් දිනයක් වේවා කියලා අපි ආතරින් ආශිර්වාද කරනවා. හරි, ඊට පස්සේ හයි ජාමී සුබ දවසක් අපේ අඹමල්ලේ මාලිගාමුන්ටකෙන් කියලා තියෙන මැසේජ් එක බලන්න ආවම අපිට සින්දුවක් ඕනේ. ගීතා චම්මි චතුරිකා රංගික මිනි ශිරෝමි මාලි චුටි ලකනන හැමෝමත් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා ඒ මැසේජ් එකේ තිබුණා. සුබ දහවලක් කියවට දැන් ඉතින් හැන්ද ඇතු වේගෙන ඇවිල්ලා තියෙනවා. ග්‍රේන් ඩේවිස්, සුරංග, ජිංගල්, රොක්මල්, ඩේමියන්, නුවන්, නිරෝ, ක්ලමෙට්, රවි, ඉසුරු සහ ප්‍රියන්ත උදයකුමාර එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකට. ඔගොල්ලෝ තමයි වෙනස්ම මැසේජ් එකක් කියවන්නේ. මම නිකන් දෙසරක් තුන්සරක් හිතලා තමයි මැසේජ් එක කියන්නේ. කොහෙන් මොනවා තියෙද කියලා හිතාගන්න බෑ. තුනයි වෙනාදේ 33යි.

0: 고해 노길 어찌로 하는 대학 내 맘매 하우스도 나 위나리드 사다이
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 01176 479

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: විජය තුන පහ හරියට හරියද
3: අසත ගුණට උයන්න විජය තුන පහ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN
6: හවස 3යි වෙනාඩට 6යි වෙලාව ලක්කඩ Facebook page එක අද අපි post එකක් දෙනවා. ඒකට likes දාන්න comments දාන්න කියලා මං කියුවානේ. ඒක නිසා මට යුතුයකමක් තියෙනවා නේද? ඒ පැත්තට ඇවිල්ලා චුට්ටක් බලන්න කවුද comments දාලා තියෙන්නේ කියලා නේද? ඒක නිසා අපි බලමු. සමීර දේශම් ඔයා වාතරෙන් එකතු කරගන්නවා. සුමනා ගුණතිලක තරවන් සමය වාටක් ස්තුති ආදරේ පුණු කමෙන්ට් එකට. තරුෂි බස්නායක thank you. ප්‍රේමසිරි බන්ගමෝගේ කුරුණෑගලින් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. අලවතු ගොඩට කනුවෙන්න සරසද එක්ස්ප්‍රස් යාළුවෝ ටිකත් මතක් කරනවා. හොඳ අංජන ජයතිලක අපි තින්නවෝ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. සිරි කුමාර කොහොමද? සුබතව ලක්ෂාමි අපි අදත් අහනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කරුණායක HF එකෙන් විශ්ව විහංග පියල්ජේ thank you ෂාන් ඔයවත් එකතු කරගන්න සුබතව ලක්කේවා බුලත් සිංහලෙන් දහර ඔයාගේ කමෙන්ට් එක එස්එල් ෆර්නාන්ඩෝ thank you අසංක ෆර්නාන්ඩෝ ඔයවත් ආදරෙන් මතක් කරන හොඳ ඒ අතරේ නම් නුකේ වෙච්ච කවුරු හරි ඉන්නවද කියලා බලමු කසන්නා ගහවත්ත දුලිප් සමරසිංහ මහින්ද කුමාර දෙලිනි දයාරන්න ලොක්කම ලොව මතක් කරා thank you. ඊට පස්සේ අපි ආයෙමත් හමු නොවෙනා සිංදුව නෙමෙයි මං යනවා WhatsApp messages ටික බලන්න. චාමි සුබ සන්ධ්‍යාවක් ඔයා අහගෙනමයි ඒත මැසේජ් එක දැනුයි දැම්මේ කියලා තියෙනවා. ලස්සන සිංදු වගේම ඔයාගේ හැම කතාවක්ම කියලා තුෂාරා ස්තුතියි හලාවතින් ඔයාගේ මැසේජ් එකට. හදේ කොතැනක සිංදුව මං කිව්වන මට අමතකුනොත් මතක් කරන්න කියලා. හරි දැන් මතක් කරගත්තා. මේ සිංදුවෙන් පස්සේ ඒ සිංදුව හන්න දෙන්නම්. සවදා සක්ෂාමි පොරබාව ව්‍යානා ක්‍රියේෂන් එකෙන් බොස්සෙනවත් තිලක් කුමාර සුසන්ත සුරේෂ් රුක්මන් අංජලි හෂෙන් කවිදු බණ්ඩාර ඇතුළු ලක්කඩහන හැමෝම එකතු කරගන්න කියලායි කියන්නේ. ඊට පස්සේ දෙන්නා කියලා මැසේජ් එකක් කියලා තියෙනවා. දිනේෂ් නෙමෙයි තීක්ෂණගේ සින්දුවක් කියලා තියෙනවා. බලමු සින්දුව අහන්න ලැබෙයි කියලා මං කියන්න. 3:46

0: තුනයි විනාඩිය 49.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Lakhana Radio ITN.
1: දැන් ඉතින් හරි නේද? මේ ගොඩ නදීක ඔයාට හනෝනේ කිව සින්දුවත් අහන්න දුන්නා. එහලගම ගම්මානේ වටුමඩුවේ සුදා අයියා චුටි අක්කා වල එකතු කරගන්න පොල්ගහවල දුම්රියපල සනා කේටස් එකේ කමල් හසන් ප්‍රසාද්ත් එකතු කරගන්න සුරේකරේනු හසදරා සාගර ඔයාලවත් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ ෂාහා හයි කොහමද? කොහෙද කියලා නෑ හැබැයි මැසේජ් එකේ අපි සින්දුව අහමු. ෂා මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කොරියාවෙන් කසුන් ඔයාගේ මැසේජ් එක මට පොඩ්ඩක් අහනවා ඇහෙන අඩු වුණා. චුට්ටක් ඉඳ බලන්න මොකද වුණේ කියලා. ඇහෙනවනේ මාව සාමාන්‍ය විදියට ලස්සනට ඇහෙනවනේ. එහෙනම් කවන්න. ඊට පස්සේ මොකද්ද මේ මැසේජ් එක කියලා බලමු. ඔබ හඬ දෙසවන් වැකුණ දිනේ සෙනෙහෙන් බැඳුනා මගේ ලොවේ දෙතනක තනි වී හිඳින පැය ඔබ ගැනමයි මතකය රැඳුනේ කියලා චන්දි මහවත්ත ඔය ලස්සන කවියක් හදවලා දෙනවා පස්සයාල ලස්සන සිද්ධාක් අහමු. Thank you. ඕල් ටයිම් කරන මනෝජී මගේ මැසේජ් එකට ලස්සන සිද්ධාක් ඕනේ කියලා තියෙනවා. වසන්ත තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ නේ. අපි ලස්සන සින්දුවක් අහමු. චාමි මම මාතරින් චන්දිමා අපි සින්දුවක් දෙන්නම් ඔයාටත් අහන්න. ඊට පස්සේ කවුද මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා බලමු. සින්දුවක් ඕනේ චාමි. නම කොතනද තියෙන්නේ මේ මැසේජ් එකේ? අකට 256 නම්ම පස්සේ හොයාගෙන ගියාද හිමීට මේ මැසේජ් එක දිග නිසා. එහෙම ඉතින් මේක පාට මැසේජ් එකේ තියෙන හැලිය අතර නම හොයාගන්න අමාරුයි මට. මැසේජ් එක කියවනව නම් ඉක්මන් කරන්න. ඊට පස්සේ හිතරෙද්ද ගන්නප මං කිව්ව නෑ කියලා. හෙට වෙනකම් බලන් ඉන්න වෙයි. හසතුනයි විනාදේ.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Hasara, oyake message ekak vitarai man hitanne mata kiyanne ithuru wala tiyenne. ඔයාව පිටකොටට එකතු කරගන්නව ලස්සන සෙද්ව ගන්න ඕනේ කියලා තමයි තියන්නේ. ඊට පස්සේ ආයෙ මට මැසේජ් එකක් කරලා තිබුණා නේද? අක්කේ තීක්ෂණ අයියාගේ song එක දෙන්න ගොවන්නේ කියලා. මට බෑ යන්නේ. මොකද වා කරන්නේ? මං ගිහින් නැවෙත් ඉන්නද? එහෙනම් මොකද කරන්නේ? කාගරි හිතක් රිද්දලා යනවද? හිත සතුට කරලා යනවද කියලායි මම මේ කල්පනා කළේ. හිත සතුටින් තියලා යන්නන්නේ. චලවන. ආයෙ මත් හෙට දවල් එකට එන්නම්. Messages ko dhaakke wada thank you. Parisuma de innaani. Mama chame ka manojani. Subha dawasak. Gihin enna.

0: සහනෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා තාක්ෂණයේ වෙන්ම මානව සහ ආයතනික සූදානම සකස් කිරීමේ සාකච්ඡා ආරම්භ වුණා. සෑම ශ්‍රී ලාංකිකුටම සමාන අවස්ථා හා වඩාත් ගුණාත්මක තිරසර ඩිජිටල් අනාගතයක් උදා කරදී මයි රජයේ අරමුණ. සේවා ජනතාව වෙත ළඟා කරදීමට සුදුසු මානව සම්පතක් සහ ශක්තිමත් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමද මූලික අවශ්‍යතාවක්. ඒ අනුව ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සංවර්ධන හවුල්කරුවන්ගේ සමාරම්භක සාකච්ඡාව සාර්ථකව පැවැත්තුණා. ඒ ඩියෝජා මාත්‍ය එරංග වීරත් සහ එක්සත් ජාතීන්ගේ දේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රිය ෆැන්චේ මහතාගේ සම සභාපතිත්වයෙන් ඉරානයේ යළි සාකච්ඡාවලට නොවන්නේ නම් ලබන සතියේදී ඉරානයේ පාලම් සහ විදුලි බලාකාරවලට පහර දෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. ඒ ෆොක්ස් නිවුස් සමග සමුක සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය අප්‍රේල් මාසයේදීද ඇමරිකා ජනාධිපතිවරයා ඉරානයේ පාලම් හා විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබෙනවා. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

ඉස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 574

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
5: ලකන්ඩ රේඩියෝ ITN

0: குறை வினாடி நாமோடமா சுப சந்தியா வாக்சாரம்
1: சுப சந்தியாவா காமதா
0: குட் ஈவினிங்
1: මැසේජ්
0: කරන්න ප්‍රශ්න අහන්න ඒවට උත්තර හොයන්න දේවල් නම් තියෙනවද මේ හැම දෙයක් එක්කම එකතු වෙන්න පුළුවන්කම තියෙනවා අවසහය හමාර වෙන කලින්
1: ඔයා මොකද්ද ඔය ප්‍රශ්නයක් කිව්වේ
0: අද ප්‍රශ්නයක් තියෙනවා දැන් මහනවද තව ටිකකින් අහනවද මුලින්ම දානවද ප්‍රශ්නයක්
1: FB එකේ කට්ටිය දැකලා ඇති සමහර
0: විට ඔව් FB එකේ දැකලා තිනේ කට්ටිය දැකලා ඇති සමහර
1: විට එහෙනම් අපි දැම්ම නොකියයිමු
0: දැම්ම නොකියයිමු ඉස්සෙල්ලාම FB එකට යන්නකෝ
1: හා
0: යන්න රක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා බලන්න අපේ ප්‍රශ්නේ මොකද්ද කියලා
1: ඔව් ඒකනේ දැන් අපිට කියයි ප්‍රශ්න නැතුවට මේ මිනිස්සු ප්‍රශ්න
0: අපිට අද වැටිච්ච ප්‍රශ්නෙ මෙන්න මේකයි කියලා. ලේසි ප්‍රශ්නයක්. හරිම ඊසි. වැඩි අමාරුවට ලොකුවට හිතන්න දෙයක් නැහැ.
1: හැබැයි අපි බලනවා කවුද මේකට හරි උත්තරේ දාන්න කියලා නේ.
0: අනිවාර්යයෙන්ම බලනවා. ඔයාලට WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන්. අපේ ප්‍රශ්නෙට මම ඔන්න ඔය කියලා දාන්න.
1: ඔන්න ඔය කියලා දාමුනේ.
0: දැන් මේ ඉඳලා වැඩේ පටන් ගන්න ඕනේ
1: ඒක. ලොකුකන් දාන්න පානේ ඔයා.
0: ඔයාට වා සංඛ්‍යාවක්.
1: හහ.
0: චාරු කියන්නේ සංඛ්‍යාවක්.
1: ඕකේ.
0: හරිද? එතකොට
1: විසඳ ගන්න බැරි සංඛ්‍යාවක් කියලා
0: කියනවා. ඔයා විසඳ ගන්න අමාරුයි චාරු කියන සංඛ්‍යාව. හැබැයි මේ සංඛ්‍යාව විසඳ ගන්න පුළුවන්.
1: ඕකේ.
0: ඔයාට පුළුවන් දැන් මෙන්න මේ සංඛ්‍යාව. චාරු කියන සංඛ්‍යාව 3න් ගුණ කරන්න.
1: Right.
0: Right. 3න් ගුණ කරලා
1: හහ
0: ඒකට 7ක් එකතු කරාට පස්සේ
1: ඕකේ.
0: උත්තරය වෙනවා 25ක්.
1: හා උත්තරේ 25යි.
0: එතකොට චාරු කියන්නේ කීයද?
1: චාරු කියන්නේ කීයද?
0: හා හා. චාරුගේ අගය කීයද? 750ක්වත් වටින්නේ නැහැ. ඒ වුණාට මේ ප්‍රශ්නෙට අදාළව ඔයාලට පුළුවන් උත්තරයක් දෙන්න.
1: කමන්නේ කමන්නේ.
0: අගයක් දෙන්න.
1: රයිට් ඕකේ.
0: අඩු ගානේ බොරුවට හරි අගයක් ලැබෙනවා කියන්නේ.
1: හා හා.
0: ඒකත් වටිනවනේ.
1: ඔව්.
0: රයිට් එවනම් මැසේජ් කරන්න අපිට පුළුවන්කම තියෙන අපේ නම්බර් එකට.
1: WhatsApp message.

0: Lakhanda Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මනම්මනම් ගාලා වදුණා නේද මිස්ටර් හරියටම හරිනේ
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතු
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: Anda Radio ITN.
1: Mudalali?
2: Alona.
1: Mata paripu 500යි ලුණු කිලෝ එකයි. අක්කේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මේවත ඔබට ආමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
2: පිටේ දාන්න ඔක්කොටම.
1: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: Cool drive
0: Vic Vita. Lock on. Evening drive.

0: හවස 4යි විනාඩි 20යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ඔයා හිතන විදියට චාරු
1: හරි
0: ඔයා හිතන්නේ ෆ්‍රිජ් එක ඇතුළ තෙතමනේ තියනවද වියලීද කියලා
1: තෙතමනේ තියනවා
0: ෆ්‍රිජ් එක ඇතුළ වියලීද නැත්නම් තෙතමනේ තියනවද
1: තෙතමනේ තියනවානේ
0: තෙතමනේ තියනවා රයිට්
1: ඒ අයිස් කැඩ තිනවනේ
0: ඔයා දක්ෂ ලෙස පිළිතුරු ලබා දුන්නා
1: එතකොට
0: AC කාමරයක් ඇතුලේ
1: ඕකේ
0: තෙතමනේ තියනවද වියලීද
1: වියලීනේ
0: එතකොට ෆ්‍රිජ් එක ඇතුලේ එහෙමුනේ කොහොමද
1: අයිස් තියවලා
0: ඇතුලෙන් දාලා තියන්නකෝ බලන්න මොකද එන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්.
1: මම බැලුවා මේ කොහෙන් ආපු ප්‍රශ්නයක්ද මේ ඔළුවට කඩන් වැටුනේ කියලා.
0: ෆ්‍රිජ් එක ඇතුලේ දාලා තියන්න තෙතර එද්දක් කියන්නේ ටී-ෂර්ට් එකේම නෙමෙයි.
1: ඔය
0: සර්වියට් එකක් වගේ එකක් තෙමලා තුලෙන් දාලා තියාම. හා ෆ්‍රිජ් එක ඇතුලේ අපිට හිතුණාට තෙතමනේ තියනවා වගේ කියලා.
1: රයිට්.
0: ෆ්‍රිජ් එක ඇතුලේ වියලි.
1: හා
0: ඉතින් ඒ නිසා තමයි දැන් අර අපි කියන්නේ වියලි බව වැඩි නිසා තමයි.
1: ඔව්.
0: ඒ වයි තියෙන ජල වාෂ්ප.
1: හා
0: අර එලියට එන්නේ වතුර බින්දු විදියට. ඇතුලේ තියෙන තෙතමනේ තමයි ජල වාෂ්ප විදියට එළියට එන්නේ. දැන් AC කාමරයක නැත්නම් අපි වාහනයක යනකොට
1: ඔව්
0: AC දාගෙන ගිහිල්ලා නතර කරාට පස්සේ ටිකක් වෙලා
1: හහ
0: පොඩ්ඩක් යටින් ඉවිල බලන්නකෝ වාහනේ යටට ඉවිල බලන්නකෝ වතුර වැටෙනවානේ. ඒ වැටෙන්නේ අපි ඇතුලේ තියෙන ජල වාෂ්ප යාල එළියට අදලා ගන්න.
1: හරි.
0: ඒතර වාහනේ ඇතුලේ වියලි.
1: හා.
0: ඒතකොට අපේ ඇඟේ තියෙන ඒ අපි ඉන්න වටපිටාවේ තියෙන ජල බිඳු තමයි.
1: ඕකේ.
0: ඇදලා අරගෙන ඒ විදිහට එළියට දාන්නේ.
1: හා.
0: AC කරන්න නම් AC වෙන්න නැත්තම් කූල් වෙන්න.
1: ඔව්.
0: ඒ විදිහට තමයි වෙන්නේ.
1: හා.
0: ඒ නිසා දැන් AC එකක් ඇතුළේ ඉන්නකොට ඒකනේ අපිට කියන්නේ වතුර බොන්න කියලා.
1: ඔව්.
0: අපේ ඇඟ වියලෙනවා.
1: ඔව්.
0: එතකොට
1: සම වේලෙනවා.
0: එතකොට AC කාමරයක් ඇතුලේ තෙතමනේ තියෙන විදියක්
1: නැහැ.
0: නෑනේ.
1: හරි.
0: අපේ ඇතුලේ තියෙන තෙතමනේ ඇඟ ඇතුලේ තියෙන තෙතමනේ ඇදලා අරගෙන එළියට දාන වැඩක් වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ වතුර බොන්න කියලා. ෆ්‍රිජ් එක ඇතුලෙත් එහෙමයි. ෆ්‍රිජ් එක ඇතුලෙත් අපිට පෙනුමට අපිට නිකන් හිතුණාට තෙතමනයක් ඇති වගේ කියලා.
1: හා.
0: ෆ්‍රිජ් එක ඇතුලත් වියලි.
1: හා.
0: ඒක අර පරීක්ෂණෙන් ඒක බලා ගන්න පුළුවන්.
1: ඕකේ.
0: සර්වියට් එකක් තෙමලා ඇතුලට.
1: දැන් ඉතින් අද සර්වියට් එකක් තෙමලා දාන්නත් එපැයි.
0: අම්මගේ බැනුමාර වැඩක් වෙන්නේ.
1: ඔබන්න ගිහලා සර්වියට් එකක්.
0: ඒක අද තිබුණා.
1: නෑ මේ චම්පි.
0: සර්වියට් එක කො.
1: ආ ෆ්‍රිජ් එකේ
0: දැම්මා.
1: ආ ෆ්‍රිජ් එකේ කියලා තමයි කියන්නේ. හරි.
0: රයිට් අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන 100%ක්ම අපේ රටේ કૃතිම රසකාරක වර්ණකාරක මේ දේවල් නැතුව පිරිසිදු ඔයා ගන්න වස විසනති කැම වේලකට ඕන කරන නිෂ්පාදන බෙලතික තමයි අපිට විජය නමත් එක හඳුන්වා දෙන්නේ.
1: ඉතින් විජය කියලා කිව්වම ඔයා දන්නවා අතිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අදටපත් වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසය රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමර අරගෙන යන්න තොන විජේ නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් අරත් පුළුවන්කම තියෙනවා කැම ටික හදා ගන්නකොට රසට වගේම ගුරට හදා ගන්න විජේ නිෂ්පාදන එකතු කර ගන්න ළගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් වට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම තමයි වගාබි මේ සරුසාරවත් වගාබිමක් බවට පත් කරන්න ඔයාලට ඕන කරන වතුර ටික සපය ගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකත් එක්ක පුළුවන්කම තියෙනවා. වගාබිම ඕන කරන වතුර ටික විදුලි බිලට තිත තියලා එකතු කර ගන්න පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකත් එක්ක.
1: ඉතින් අපේ ගොවි මහතුන්ට අපි කියලා තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න කියලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කර ගන්න හතයි එකයි හත්සේ කොළහයි හත්සේ කොළහයි එක බිඳුවයි හතයි එකයි හත්සේ කොළහයි හත්සේ කොළහයකට කොල් එකක් දෙන්න.
0: එවගේම ඩෝමා නිෂ්පාදන පෙළක් තියෙනවා ඔබට මිලදී ගන්න. යන්ත්‍ර උපකරණ ගන්නකොට අපි තාක්ෂණයෙන් ඉස්සරහට ගෙපු යන්ත්‍ර උපකරණ තමයි ගන්න බලන්නේ. ඉතින් අන්නේ විශ්වාසය ඔබට මාක්ස් පෙන් හෝල්ඩින්ස් අරන් අවිලා තියෙනවා. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණයත් එක්ක එකතු වුණු නිෂ්පාදන පෙළක් යන්ත්‍ර පෙළක් ඔබට හඳුන්වා දෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ස් සමාගම ඩෝමා නමින්.
1: 0117979579 කෝල් එකක් දීලා ආඩ බලංකම දෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: අවස 4 විනාඩි 25 වෙලාවයි විනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ආඩ පුළුවන් මැසේජ් එකක් එවන්න.
1: 0703935937 තමයි අපේ WhatsApp message number එක. අර බලංකම දින කට්ටිය එකතු කරගෙන මේ පැත්තට එන්නේ. ඒ වගේම අපේ Facebook එකට ගියොත් අර බලංකම දින අපි post එකක් දාලා තිනවා ලක්කඩ අපේ official Facebook page එකට ගියාම අර බලුවන් අපේ ප්‍රශ්නට උත්තරේ comment එකක් දාගෙන යන්න.

0: Dance of the Lotharing.
1: හැ මේකම රේසිකතු අති ඔයා ෆුල් චිල්ලකෙ බයිකෙ වනද ගමන
2: කලබල වෙන්න පා මගේ බයිකගේ ටයස් සියත් ප්‍රමියම් රේෂ්ණ
1: වංගුනත් වෙත් පරක් වුණත් ශුවද
2: නැතුව සුපරි වෙටන් ්‍රයික් ්‍රිප් නිසා සිරාම කෝනරෙට මයිනතු එක්්‍රා මයිල්යන්න පුළුව නොනැති උපරිම මයිලජිකත් සහ එක්්‍රා ෝඩිනිරි පෝමන්ස එකක් දෙෙන සුපිරි ප්‍රමියම් ලොක එකක් සිය ්‍රිපක් සහ සුම්මෙක් ෆයි සිය රෝඩිස්.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: අවස 4යි විනාඩි 33යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපි යන්න හදන්නේ අපිව මහගෙන මේ වෙලාවේ යන කට්ටියක් ඉන්නවා යාලා මතක් කරන්න සිද්ධවකට එකතු කරගන්න කියලා දුලි මැසේජ් කළා තියෙනවා යාවත් මේ වෙලාව මතක් කරනවා ඊට පස්සේ අරුණ ශාන්ත උදාරතුළු කට්ටියමත් මතක් කරනවා ඒ අතරේ තව කෙනෙක් ඉන්නවා එයාගේ කාර් එක හැම වෙලාවෙම හෙන්නේ ලක්කට තමයි
1: ඕකේ
0: ගොඩක් කලාවට අපිට මැසේජ් කරන්න අපි ශානු බ්‍රෝ ඔයාව එකතු කරගන්නවා එයාගේ ළඟ ළඟ මෙනවා වෙඩින් එක එයාට කොහොමද අපි කියන්නේ ආරිෂ් කරන්නේ දැම්ම ඕනේ නැහැ නේද තව කල් තියෙනවා යාට දැන් ඉතින් ඉන්නේ මංගල සිහියේ
1: මංගල සීනු නාද වෙලා
0: මංගල සීනු නාද කර කර යන්නේ කොයි වෙලෙත් ශානු ඇතුළු එයාගේ ෆැමිලි එක හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එතකොට නංගි මේ හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා ශානු ඇඩ්වර්ටයිසින්

0: අවස 4යි විනාඩි 37යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත අද සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා

0: හතරයි විනාඩි 40යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වාගේ තියෙන ඕනම සන්ධි වේදනාවකට මොකක් හරි ස්ථීර විසඳුමක් තියෙන්න ඕන. හැමදාම ওই ප්‍රශ්නේ හැමදාම විඳවන්න බෑ.
1: හා අර හිරිදෙනව මෙහෙරිදෙනව.
0: ඔව් මට හරි කොන්දේ අමාරුයි. මට කොන්දේ අමාරුවක් තියෙනවා.
1: හා හා
0: වේදනාවක්.
1: ඕක ඔය දැන් වයසක් නැති කෙනෙක් කිව්වහම ටිකක් නේද?
0: ඔව් ඒ කියන්නේ අපි වගේ අය කියනකොටත් හා හා කිතියන අයටත් තියෙනවා කියන්නේ ඉතින් බරපතල ප්‍රශ්නයක් නේ.
1: මං හිතුවා ඔයා තේරුම් අරගෙනවත් කිව්වද කියලා.
0: කියන්නේ ඒක නිසා මේකට මොකක් හරි ස්ථීර සාර විසඳුමක් තියෙන්න ඕන.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන වැඩේ කොට දාගන්න. ඔය හැමදාම වේදනාව විඳ විඳ මේක අර හිඟන්නගේ තුවාලේ වගේ තියාගෙන ඉන්න බෑ මේක. මොකක් හරි විසඳුමක් වෙන්න ඕන මේකට. අන්න ඒ නිසා තමයි කියන්නේ ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් අරගෙන වැඩේ කොට දාගන්න කියලා.
1: ඉතින් ඔනවාගේ දීර්ඝකාලීන සන්ධි වේදනාව ඔනවාට සුව කරගන්න පුළුවන්කම තියෙනවා. දීර්ඝකාලීන සුවයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ ඔයගේ සන්ධි වේදනාවන් වලට ඔන්න ප්‍රබලම ක්‍රියාකාරී විසඳුම දැන් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන් ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. සිරසියක් ස්වභාවික අම්ද්‍රව්‍ය භාවිතා කරලා කරපු නිෂ්පාදනයක් වගේම දැන් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ ආයුර්ද දෙපාර්තමේන්තුවේ සහතිකයක් තියෙන නිෂ්පාදනයක්. ඒ නිසා දැන් වයස් ભેදයක් නැහැ. අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට විශ්වාසයෙන් බයක් සැකයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද හොඳ වෙලා හෙට ආයෙත් එන සන්ධි වේදනාවල් නෙවෙයි. දැන් ඔයාලට දීර්ඝකාලීන සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මිල රුපියල් 1920යි වෙන්නේ. ඔයාලට දීර්ඝකාලීන සහනයක් ලබා ගන්න පුළුවන් නම් 1920කට ඒක තමයි වටින්නේ. ඉතින් ආඩ පුලංකම තියෙන දිවයිනපුරාම ෆාමසිස් වලින් සුපිරි වෙලෙන්සල් වලින් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න ඕන කතා කරන්න තවස්සාව තියෙනවා 0706030 0706030 කියන නම්බකෙන් ආඩ පුලං ෆැඩ් නායතනය සම්බන්ධ කරගන්න.
0: ගොබිසත ඔබේ වාසනාව අරගෙන එනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබේ වාසනාව විතරක් නෙමෙයි රටේ වාසනාවටත් ඔබ ගන්න ගොවිසත ලොතරැය්‍ය ඉවහල් වෙනවා. රුපියල් 40ක් වැය කරලා ගන්න ලොතරැය්‍ය රටේ වාසනාවටත් ඉවහල් වෙනවා. නිසා ඔබ අනිවාර්යෙන්ම ගොවිසතල තරයක් අදාරගෙන යන්න. වාසනාව ගෙදර අරංගියා වගේ තමයි.
1: අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහගය ලබා දීමට වගේම ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසතල තරයය. ඉතින් ඒ කියු විදිහටම මේ හරහා වාට පුලංකම තියෙන ඔයාව ජයග්‍රහකයක් කරගන්න ගබම්ම ගොවි ජනතාවරත් එකෙන් සතක් සලසන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔයාට පුළුවන් ඔයාගේ හිණත් හැබෑ කරගන්න.
0: හතරයි විනාඩි 42යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ස්ථාවර තැන්පතුවක් දාන්නවා බලාගෙන ඉන්නවනම් මේ දවස්වල පොලිය ඉහළ යාමත් එක්ක කොතෙන්ටද යන්නේ කොතෙන්ටද යන්නේ කියලා අහුවෙන්න නම් එපා එක එක වංචාකාර තැන් වලට.
1: වාගේ
0: මුදලට අපි දෙනවා මෙච්චර මුදලක්
1: මෙතන
0: ආයෝජනය කරන්න ඔයාලට බැංකුවක දැම්මට වැඩිය අපි දෙනවා ලොකු ගාණක්.
1: දෙගුණයක් තෙගුණයක් දෙනවා.
0: එහෙම කියලා කියන්නේ අන්තිමට සල්ලිත් නැහැ.
1: පොලියත්
0: නැහැ. මිනිස්සුත් නැහැ. ආයතනෙත් නැහැ හොයාගන්න. ඒ නිසා ඒ වගේ වලට අහු වෙන්න එපා. යන්න RDB බැංකුවට වට හොඳ පොලියක් වගේම මුදලට ස්ථාවර බවක් ඒ වගේම ආරක්ෂාවක් ලැබෙනවා කියන එක අමතක කරන්න එපා.
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුව. ඉතින් ඔයාලට කිව්ව විදිහටම පුලංකම තියෙන විශ්වාසයෙන් ඔයාලට අවශ්‍ය කරන සේවාව ලබා ගන්න. දිවයිනේ පුරාම ශාඛා 272ක් තියෙන RDB නමින්. ඉතින් ඔයාලට ස්ථාවර තැන්පතුර අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා ගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ ළඟම තියෙන RDB ශාඛාවට යන්න.

0: හතරයි විනාඩි 45 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76 3

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: හැමෝම එකම රේසික තුවාදී ඔයා ෆුල් චිල් එකෙන් බයික් එකේ වයි නේද ගමන?
3: කලබල වෙන්න එපා. මගේ බයික් එකේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ.
2: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද?
3: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් වයි නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන්. නොනැවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුම් X5 සියට් ද රෝඩිස් වර්ස්
0: රීදා Live, beat, it, mix winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: Cool drive එකට
3: ලක්කන ඊවෙනින් drive.

0: හතරයි විනාඩි 52යි වෙලාව චාරු දැන් ඉවිනින් ඩ්‍රයිව හගෙන ඉන්න වෙලාව සමහර ප්‍රශ්න තියෙනවා චාරු මේ අපි ඒවා පොඩියට තියෙන කාලේ විසඳ ගන්න අපි උත්සාහ කරන්නේ
1: හරි
0: ඒක ටිකක් ඒක ගණන් ගන්න
1: ඕක හිතන්නවත් දෙයක්ද
0: චර නෑ ඕක මොකද ඕක
1: හරි ඔක මගහැරිලා යයි
0: සිම්බල් යසරල යක ඕක චර ලොකෝට හිතන්න එපා
1: රයිට්
0: එහෙම කියලා ඉන්නවා
1: ඕවා දෙන ප්‍රශ්න
0: ඕවා දෙන ප්‍රශ්න විතරයි ලොකු ප්‍රශ්න තියෙනවා දැන් අර චූටියට තිබ්බ ප්‍රශ්න ටික ටික ලොකු වෙනකොට
1: රයිට්
0: ඒක ලොකු වෙලා ලොකු ප්‍රශ්නයක් වේගෙන එනකොට ඒත් එච්චර හිතන්නේ අවන්නේ ඕක මගහැරෑයි
1: මොකද
0: කරන්නේ ඇඩ්වයිස් ගන්න තියෙන ඔක්කොගෙම ඇඩ්වයිස් ගන්න
1: ඔකට
0: උපහරණයක් ඉස්සර කියලා දෙන
1: මොකද්ද
0: කඩන්න තියන දේ
1: අම්මේ
0: මේකෙන් කපන්න එපා
1: මොකද්ද
0: හද්ද
1: අයියෝ කයිවේ දිව අග තිනවා
0: දාන්න තුක් ගාලා
1: මොකද පොරවෙන්
0: පොරවෙන් කපන්න තියන දේ නියපොත්තෙන් කඩන්න එපා එහෙමද නේද විශාල විනාශයක් වෙනකොට මම මේ කියන්න ගියේ මොකක්ද දන්නවද දැන් ඩෙන්ගු ගැන අපි ඩෙන්ගු මේ එන්න පුළුවන් දැන් ඉස්සරහට එහෙම කියලා අපි මේ මමම කිව්වා මගේ කට කැඩෙනකන් කිව්වා
1: දැන් කැඩිලා
0: දැන් කැඩිලා කට
1: දැන් ඔය තීන චුට්ටෙන් තමයි ඒත් කියන්නේ
0: ඒ තියෙන ටික එල්ලගෙන මේ කියන්නේ
1: හරි
0: කට කැඩෙනකන් කිව්වා අපි
1: ඔව් අපි කියන දේ බලහන්නේ නැහනේ
0: අර ඉස්සර වහිනකොට දැන් ඔය පායලා වහිනවා
1: ඔව්
0: දැන් ඉස්සරහට මේක අර්බුදේ එන්නේ ඩෙන්ගු පැතිරෙන්න පුළුවන් ඒ නිසා නිවාසවට වටපිටාව පිරිසිදුව තියාගන්න ඔයගේ කතන්දර ගොඩක් අපි කිව්වා
1: හා
0: ඇහුවේ නැහැ
1: ඔව්
0: ඇහුවෙම නැහැ
1: දැන් මොකද කරන්නේ
0: දැන් ඔන්න ප්‍රශ්න ලොකු වෙලා තියෙන්නේ
1: රයිට්
0: 49 50 වෙන්නකම් ජීවිත නැති වෙන්න පටන් ගන්න තියෙනවා.
1: ඉතින්
0: මේවත් එක්ක ගියාට පස්සේ 70,000 ඉක්මවලා තියෙනවා දැන්. ඩෙන්ගු රෝගීන්ගේ සංඛ්‍යාව. බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දැන් අර නියපොත්තෙන් කඩන් තිබ්බේක පොරුවෙන් කපන මට්ටමට ඇවිල්ලා
1: තියෙන්නේ.
0: ඒ නිසා මේ දැන් හරි මේක අපි විසඳ ගන්න ඔබේ සැලකිලිමත් බව අතිශයින වැදගත් කියන එක අපි මේ වෙලාවෙත් මතක් කරනවා.
1: අපි නිතර කියන්නේ ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්න, ඔයාගේ පවුලයාගේ ආරක්ෂාව ගැන හිතන්න. හිඳ වටපිටාව සුද්ධ කරගන්න පුළුවන් උපරිමේ හැමෝම දායක වෙන්න ඕනේ මේ වෙලාවේ. කෙනෙක් විතරක් ඕන කමින් මේ දෙකල හරියන්නේ. අපි හැම වෙලෙම කියන්නේ හැමෝම දායක වෙලා ඔයා ඉන්න තැන ඔයාගේ වටපිටාව වෙන්න පුළුවන් මේ හැමතැනම සුද්ධ පවිත්‍ර කරගන්න. එහෙම වුණොත් තමයි අපිට මේක පාලනයක් කරගෙන අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
0: විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන අතරේ අනුග්‍රාහක බෞතුන්
1: පිටගින්නවනේ
0: මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන කෑම වේල රස ගන්නවන වගේම තේ එකක් කෝපි එකක් හදාගෙන බොනකොට මතක් වෙන්න ඕන නම තමයි විජය නිෂ්පාදන කියන්නේ. ඒ වගේම ආඩ පුළුවන්කම තියෙනවා ගිස්තාවර තන්පතුවට දැන් හොඳම වටිනාකමක් ලබා ගන්න RDB බැංකුවත් එක්ක.
1: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ආඩ පුළුවන්කම තියෙනවා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය අතේක ස්ථාවර තැන්පතුවක් ඔයා දාගන්නව නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න. ඒ නිසා යන්න ළඟම තියෙන RDB ශාඛාවට වැඩි විස්තර දැනගන්න.
0: එක්සෑම් එකක් තියෙනවා.
1: රයිට්.
0: හරිද? එක්සෑම් එකට අපි ගිහිල්ලා හොඳට පාස් වෙලා ඊළඟ පියවරට යනවා.
1: ඔව්.
0: ඔහොමම අපි ඉගෙන ගන්න කැමති, ඉගෙන ගන්න ආසාව තියෙන අය තමන්ගේ අධ්‍යාපනයෙන් උඩට යන්න ට්‍රයි කරනවානේ.
1: ඔව්.
0: සමහර වෙලාවට වයස කියන එක බලන්නෙත් නැහැ. කොච්චර වයස ගියත් ඉගෙන ගන්න ආස මනුස්සය
1: ඉගෙන ගන්නවා.
0: තමන්ගේ ඉගෙන ගැනීම කරනවා. එක්සෑම් ලියලිය උඩට යනවා.
1: මොනා හරි දෙයක් ඉගෙන ගන්නවා.
0: ඔව්. සමහර වෙලාවට මේවෙන් අපිට එළියෙන් බලන් ඉන්න කෙනෙක්ට ඉදෙන බලන මේ
1: කරන්න පුළුවන් මොනාද කියලා.
0: මේ මනුස්සයා දැන් අවුරුදු 45ක් විතර වෙලා. තවත් ඩිග්‍රි ගන්න යනවා මොන එකකටද? MA එක කරන්න යනවා කියලා මොකකටද මේක කරන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්.
1: නෑ
0: මේ මනුස්සයාගේ ප්‍රයෝජනේ දන්නවා. ඒකේ වටිනාකම දන්නවා. ඒක නොතේරෙන මැටිගොඩවලට ඇඩිය එක වටිනා දෙයක් කියලා තේරෙන මනුස්සු ඉන්නවා.
1: ඒ නිසා තමයි එයා කොච්චර වයස වුණත් එයාගේ වයස ඉලක්කමක් කරගෙන ඉස්සරහට
0: යන්නේ. ඉතින් එතකොට ලොකුවටම බලපාන ප්‍රශ්නයක් තමයි සල්ලි කියන එක, මුදල් කියන එක. ඉතින් ඒක එතකොට විසඳගන්නේ කොහොමද මුදල් ප්‍රශ්නේ කියලා කල්පනා කරන අයට ගෙදර තියෙන රන් භාණ්ඩයක් හරි ෆොකස් කරලා වැඩේ ගොඩ දාගන්න ට්‍රයි කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඔබේ අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් වෙනුවෙන් මුදල් හදිසි අවශ්‍යතාවයකට හොඳම පිළියම, හොඳම විසඳුම තමයි රන් භාණ්ඩයක් සඳහා ඉහළම මුදලක් ලබා දෙන, ඉහළම වටිනාකමක් ලබා දෙන පල්ලියකුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: ගනුදෙනුවයි රත්තරන් පල්ලියකුරුගේ රන් අය මැදිස්ථානයේ කොට එකතු වෙන පුලංකම තියෙනවා. දෙවිනු පුරාම ශාකා 24ක් තියෙනවා පල්ලියකුරුගේ රන් අය නමින්. ඉතින් 40 වසරක විශ්වාසනීය සේවයත් එක්ක ඔයාට පුලංකම තියෙනවා රන් පවුමට උපරිම මුදල ලබා ගන්න. වගේම ලක්ෂයටම පොලිය වෙන රුපියල් 480ක් විතරයි. ඉතින් ඒ වගේම ඔයාට කියන්න ඕනේ දැන් ඔයා තියෙන රන් භාණ්ඩය ඒරා ගන්නවට මාස 14කට වඩා වැඩි කාලයක් ලැබෙන නිසා ඔන්න බයක් සැකයක් නැතුව ඔයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. වගේ මේ රම් භාණ්ඩය කිසිම කරදරයක් නැතුව අර බේර ගන්නත් පුළුවන්කම තිනවා. ඉතින් සතිය දවස් 7ම විවෘතයි. ඔන්නාට යන්න පුළුවන්කම තිනවා පල්ලියගුරුගේ රන් අය සේවාවත් එකතු වෙන ළඟම තියෙන පල්ලියගුරුගේ රන් අය ශාඛාවට.
0: ෆෝන් නම්බර් එකත් මතක් කරමුද?
1: හා 011-250-97-76 011-250-97-76 කියන නම්බරකට කෝල් එකක් දීලාට පුළුවන්කම තියෙනවා පල්ලියගුරුගේ රන් අය සේවාව සම්බන්ධ කරගන්න.

0: හවසපහයි විනාඩි 8යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
0: සුබ සන්ධ්‍යාවක් අපි දෙවෙනි පැයට ඉන්නවා. මේ පැයට පුරුදු විදියටම කලින් පැය වගේම අපි දෙන්නම ඉන්නවානේ.
1: අපි කියවිලා තියෙනවා.
0: මේ විදියටම තියෙනවා. අඩුවක් නැතුව තියෙනවා.
1: ඒව අඩුව වෙන්නේ නැහැ.
0: මේව අඩු කරන්න ආ හිතුවට.
1: ඒව අඩු වෙන්නේ නැහැනේ.
0: ඒව හිතුවිලි විතරයි.
1: ඔව්.
0: පුළුවන් නම් කරලා බලන්න.
1: හැබැයි අපි දවසට තේරෙයි.
0: අන්න ඒකයි. එතකොට කල්යයි. තේරෙයි කල්යයි.
1: ඕකේ. අර කියන්නේ අපිව දාලා ගියොත්.
0: ඕනේ.
1: පොඩ්ඩක් ඇති මාව මොකක් හරි කරලා හරි මං ඉවර කතා
0: කරලා මං කියන්න හැදුවේ දැන් අපි සමහර දේවල් වලදී අපි තරඟ කරනවා.
1: හරි.
0: දිනන්නම ට්‍රයි කරනවා.
1: ඔව්.
0: හැබැයි අපිට තේරෙනවා මේ වැඩේ දිනන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්.
1: හා.
0: මෙයත් එක්ක මේ මැච් එක ගහලා
1: ගේමක් නෑ මට.
0: ගේමක් නෑ මට දිනන්න පුළුවන්.
1: ඕකේ.
0: හැබැයි වැඩක් නෑ.
1: හා.
0: ප්‍රයෝජනයක් නෑ. මං ඒ වැඩේට මහන්සි වෙන එකේ
1: හා තේරුමක් නෑ.
0: තේරුමක් නෑ. මට දිනන්න පුළුවන්.
1: රයිට්. ඒ නිසා තේරුමක් නෑ.
0: තේරුමක් නෑ. සිංහයා කියන්නේ සාමාන්‍යයෙන්
1: හරි
0: එයාට දිනන්න පුළුවන් වුණාට
1: ඕකේ
0: එයා පලක් නැති දේවල් වලට සටන් කරන්න යන්නේ නැති සතෙක්.
1: මම ඔක Facebook එකේ දැක්කා
0: වීඩියෝ එක.
1: හා
0: එයා පලක් නැති දේවල් වෙනුවෙන් සටන් කරන්න යන්නේ නැති කෙනෙක් කියලා කියනවා. කියන්නේ එයාට ගොදුරක් පහසුවෙන්ම ගන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ඒකට එහෙම ඒක එයාට වැඩක් නැත්තා.
1: අනිත් අය වගේ දුවගෙන ගිහිල්ලා ලෑස්ති වෙලා
0: එහෙම සටන් කරලා එහෙම ගන්න තරම් දෙයක්ද කියලා හිතනවා.
1: ඒ නිසා එයා ඒවට යන්නේ.
0: එහෙම දේවල් මග හරිනවා. එයාට හිතුණා තින් මම මේ සටනින් දිනුවා තින් මට ඒක මගේ අභිමානයට හොඳයි. මගේ ප්‍රෞඩත්වයට හොඳයි.
1: රයිට්.
0: එහෙමනම් යනවා.
1: මම වගේ.
0: ඔව්.
1: ඒක කිසිසේත් අදාළ වෙන්නේ නැහැ කියලා මට තේරුණා.
0: සෑ. කොහෙන් අර ගලප ගන්න කොනක් තියනවා නම් Tamanට කියලා.
1: ඇයි?
0: නෑ හොඳයි මං
1: කියන්නේ.
0: එහෙම හරි ට්‍රයි කරන්නේ අර සමහර මිනිස්සු ඉන්නවනේ.
1: හා.
0: කවුරුවත් ප්‍රොමෝෂන් කරන්නේ නැත්නම් ඒක තමන් හරි කරගෙන.
1: ඒකනේ.
0: මම මෙහෙමයි
1: මම මෙහෙමයි.
0: එකේ කියන්නේ යනවා. ඒකත් හොඳ කැම්පේන් එකක්.
1: ඒ ජාතිය කෙනෙක් මම.
0: එහෙම වෙන්න ඕන. සාරලා අපිව ගණන් ගන්නෑ අපි වගයන්නේ.
1: ඕකේ.
0: අපි ගැන කියන්නේ නැහැ කවුරුවත්.
1: ඇයි ඉතින් බල බල ඉන්නේ මේ මං වගේ වෙන්නකෝ.
0: අපිම කියා ගන්න වෙලාවට.
1: මං හරි ලස්සනයි.
0: දැන් ඒක තමයි මං කිව්වේ.
1: ඕකේ.
0: ඒ නිසා මේ අපි සහභාගීත්වයේ පමණක් වැඩගත් කියලා ඉස්සර අපිට කියලා දුන්නාට.
1: හරි.
0: සිංහයම නැහැ.
1: රයිට්.
0: සිංහයම සහභාගීත්වයේ පමණක් වැඩගත් කියලා.
1: එහෙම යන්නේ නැහැ.
0: එහෙම ඒවට යන්නේ
1: නැහැ. හා
0: හා. යාගේ අභිමානේ තියන්නේ ආ. මට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් මට මේකෙන් ගෞරවයක් තියෙනවා නම්
1: ඕකේ.
0: දිනලා
1: මගේ තත්ත්වයට හොඳ නම්
0: දිනන්න එකේ මට තත්ත්වයට හොඳ නම්
1: රයිට්.
0: විතරයි වැඩක් තියෙනවා නම් විතරයි.
1: එහෙනම් මම නැගිටින්නේ.
0: ඒ තැන් වලට යන්න.
1: හරයි.
0: එනිසා දිනන්න පුළුවන් වුණත්
1: හා හා
0: වැඩක් නැති තැන් වල.
1: ඔව්.
0: ඔයා වුණා තරඟ කරන්න යන්නේ.
1: ඒ පා නේද?
0: තේරුවක් නැහැ. තේරුවක් නැහැ ඊට වැඩිය හොඳයි අභිමානෙ තියාගෙන ඉන්න එක.
1: හා හා.
0: මහන්සි වෙලා නිකන් ඒ මහන්සි අපතේ යනවට වැඩිය.
1: ඕකේ. ඒක තව දෙයකට යොදව ගන්න එක හොඳයි.
0: ඒක වැදගත් දෙයකට යොදව ගන්න.
1: හා
0: හා. රයිට්. පහයි විනාඩි 11යි වෙලා විවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැය ඉන්නේ. මැසේජ් එකක් එවන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි මේ වෙලාවේ මැසේජ් කරපාවයි ඉක්මනට මතක් කරමු.
1: පවන් ඉන්න ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන් ඒත් එකම කුලාන් හම්බන්තුරින් දැන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න කමාන් චමිත් චාරු සුබ සන්ධ්‍යාවක් අපිට සින්දුවක් දෙන්නේ කියලා. දැරණිය ගල ඉඳන් අපිත් එක්ක එකතු වෙනවා සීන ගම්ලත් පත්මලතා. එතකොට යශ්වේන්ද්‍ර සමග කොරියාවේ නවන්තවත් එකතු කරගන්න කියලා තියෙනවා. එච්කේඩි ගාමන්ට් එකේ හැමෝම මේ වෙලාවේ සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මාෂා දිල්හානි කමල්. එතකොට දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රංගි කාන්ති චාන්දනී හර්ෂි මේ කට්ටිය වගේම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. මම සංකල්ප කියලා තිනවා කෑගල්ල ඉඳන් තමයි මැසේජ් එක දාලා තින්නේ. ඔයාවත් එකතු කරගන්න කොටෝ විරකොඩි බේකරියේ හැමෝම මේ වෙලාවේ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජය මම ඔයාවත් එකතු කරගන්නවා.
0: එවගේම සිතුම් සම්පත් අරුණ ඇතුළු කට්ටිය මනිටම මැසේජ් කරන සිදුවකට එකතු කරගන්න යාලගේ කොන්ක්‍රීට් වර්ක්ෂොප් එකේ වැඩ කරන ගමන්. එවගේම වාසනා මැසේජ් කරලා තියෙනවා මාතරින් යාගේ සැලොන් එකේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. ඉඳුනිල් එවගේම සම්පත් අනුෂ්ක ඇතුළු කට්ටිය මමාව නැල්ලි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා. අපේ නම් එකට ඔයාගේ මැසේජ් එක එවන්න 07 03 93 5 97 අපේ WhatsApp නම් එක. ප්‍රශ්නෙකුත් අහලා තියෙන්නේ.
1: හහ්.
0: Facebook page එකට ගියාට පස්සේ ඒක බලන්න පුළුවන්.
1: ලක්කද අපේ Facebook page එකට යන්න ගිහිල්ලා ඒකටත් comment එකක් දාන අමතක කරන්න එපා.
0: මම ඒක අහුවේ මෙන්න මෙහෙමයි.
1: Okay.
0: මම ගණනක් නැත්තම් චාරු ගණනක්.
1: හරි.
0: ඔයා තුන් ගුණයකින් වැඩි කරනවා.
1: Okay.
0: තුන් ගුණයකින් වැඩි කරලා ඔයාට හතක් එකතු කරනවා.
1: හහ්.
0: ගණනේ උත්තරය
1: 25.
0: එතකොට මං අහන්නේ ඔයාගේ ගණන ඔයාගේ අගේ කීයද?
1: මම කවුද?
0: ඔයාගේ අගේ කීයද? චාරු වැඩි කරනවා 3න්.
1: ඔකේ.
0: එකතු කරනවා 7ක්.
1: හා.
0: උත්තරේ 25යි.
1: හරි.
0: චාරු කීයද? අගය.
1: කියන්න බලන්න.
0: අගේ වටිනාකම කීයද? 7.50යි.

0: Lakhanda Radio ITN.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අඩකුඹුරේ
2: රළුමාවතී නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness within සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.

0: අවසභයි විනාඩි 24යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාව අපි ඩොමා නිෂ්පාදන ගැන ඩොමා නිෂ්පාදන ගැන මතක් කරන්න ඕන තමන්ගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බලාගෙන ඉන්න අයට තමන්ගේ කියලා බිස්නස් එකක් ගොඩදා ගන්න කියලා ප්ලෑන් කරගෙන ඉන්න අයට
1: ඔන්න
0: දැන් පුළුවන්කම තියෙනවා ඔයාගේ නිෂ්පාදනය මොකක් වුණත් ඒ නිෂ්පාදනය නවීන තාක්ෂණයෙන් එන යන්ත්‍ර සූත්‍ර මාර්ගයෙන් ඉස්සරහට අරගෙන යන්න
1: අන්න
0: එකට ඩොමා නිෂ්පාදන පෙළක්ම හඳුන්වා දීලා තියෙනවා ඇඹරුම් කර්මාන්තයෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක කරන්න නම් බලාපොරොත්තුව තියෙන්නේ ඩොමා ඇඹරුම් යන්ත්‍ර තියෙනවා පොල්තෙල් හිඳින කර්මාන්තය කරන්න බලාගෙන ඉන්නවා නම් කීය ගියත් කමක් නැහැ හොඳ පිරිසුදු පොල්තෙල් ටිකක් ගන්නවා කියලා කියන මිනිස්සුන්ට
1: ඔයාලට
0: පුළුවන් දැන් පොල්තෙල් ටිකක් ඉඳලා දෙන්න හොඳ නිෂ්පාදනයක් විදියට මිල වැඩි වුණත් හොඳ දේ ගන්න බලනවා මිනිස්සු.
1: ඒ
0: නිසා ගන්න පොල්තෙල් ඉඳින යන්ත්‍රයක් ඩොමා නමින් ඊට පස්සේ සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඒ පැත්තෙන් තියෙන මැෂින් ගණනාවක්.
1: දැන් ඩොමා කළුවැටි වත් කිරීමේ යන්ත්‍ර කැනුළු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහ ලැසුරුම් කිරීමේ යන්ත්‍ර උන සහ නිෂ්පාදනයට අවශ්‍ය කරන සහ ලැසුරුම් මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒකටත් අවශ්‍ය කරන යන්ත්‍ර ටික අර ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් ඒකට යනන හොඳම දන තමයි නොම්බර 30 ගැලහෙන පාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව කියලා කියන්නේ. වැඩිදුර විස්තර දැනගන්න අර කතා කරන්නත් අවස්ථාව තියෙනවා 0117979 579 0117979 579 කෝල් එකක් දෙන්න.
0: ඔයා දැන් සමහර වෙලාවට අපි කඩේකට ගියාට පස්සේ
1: අපි
0: බඩු ගන්න ගියාම කලබලේට එක එක නිෂ්පාදන අරගෙන අපේ කූඩේට දාගන්නවා. කැෂියර් එකට ඇවිල්ලා බිල් කරලා අපි බඩු ටික ෂොපින් එකට දාලා දුන්නට පස්සේ ඒක අරගෙන එනවා.
1: හරි.
0: ඇවිල්ලා ගෙදර ඇවිල්ලවත් සමහර වෙලාවට අපි කන බොන දේවල් වල දේවල් මොනවාද ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා අපි බලන්නේ නැහැ. දැන් ඉස්සර නම් අපි දන්නේම නැහැ. දැන් අර සමහර ප්‍රොඩක්ට් වල සීනි නිෂ්පාද කොච්චරද? ලුණු කොච්චරද?
1: මේක
0: අධික සීනිද?
1: එහෙම
0: කියලා අර ග්‍රීන්, yellow marks වලින් අපිට පෙන්නලා දෙනවා.
1: ඒව
0: හරි දැන් තියෙනවා ටිකක්. පොඩ්ඩක් හරි ඒව බලනවා.
1: ඉස්සර
0: නම් එහෙමවත් බැලුවේ නැහැ.
1: හැබැයි
0: දැනටත් එහෙම ඒ දේවල් අපිට නම් අර ඇස ගැටෙන නිසා සමහර වෙලාවට දැක්කට අපි ගොඩක් වෙලාවට අපේ මේ ප්‍රොඩක්ට් එකේ තියෙන ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි බලන්නේ නැහැ. නිෂ්පාදකයා මොනවද මේක සම්බන්ධව කියලා තියෙන්නේ.
1: අවශ්‍යතාවයට ගන්නවා.
0: ඔව් බිස්කට් පැකට් එකක් අපි ගන්නවා.
1: මේ
0: බිස්කට් පැකට් එක 6 දෙනෙක්ට කන්න තියෙන බිස්කට් පැකට් එකක්.
1: එක්කෙනෙක් කනවා
0: කියලා තියෙනවා.
1: නිෂ්පාදකයා
0: ගහලා තියෙනවා. හැබැයි ගෙදර ගෙනihin පොඩි ළමයට දෙනවා පැකට් එකම කනවා.
1: රයිට්.
0: එතකොට යාගේ ඇඟට මේකේ තියෙන සීනි ප්‍රමාණයන් එතකොට අනිකුත් දේවල් කොච්චර
1: වැඩියෙන් යනවද?
0: වැඩියෙන් යනවද?
1: ඒව
0: ගැන හිතන්නේ අපි කතා කරන්නේවත් නැහැ දන්නේ නැහැ සමහර වෙලාවට. සමහර නිෂ්පාදනවල ගහලා තියෙනවා අවුරුදු 3ට වඩා අඩු දරුවන්ට දෙන්න එපා කියලා.
1: හරි. හැබැයි
0: ඒකත් නිෂ්පාදකයා සමහර වෙලාවට පොඩ්ඩක් කපටි වෙලා. ඒක ගහලා තියෙන්නේ අපිට හොයන්න බැරි තැනක.
1: කුරුමිනි අඩුවලින්.
0: මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න කවුරු හරි ආවොත්
1: මේ
0: ගහලා තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්.
1: ඒ විදිහට හදනවා.
0: ගහලා තියෙන්නේ කියලා යාගේ ඇඟ බේරිල්ලට ගහලා තියෙනවා.
1: හැබැයි
0: මේක පරිභෝෂණය කරන කෙනාට කණ්ණාඩියක් දාගෙන ඇවිල්ලා අත්කාචිකුත් අරගෙන ඇවිල්ලා
1: හොයන්න
0: වෙන්නේ. එහෙම තත්ත්වයකට සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා.
1: දැන් ඔක කියව ඉන්නේ නැහැ ඉතින් අපි ගත්තාම නේද?
0: කියව ඉන්නේ නැහැ.
1: රයිට්. ඉතින්
0: අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක.
1: ඔව්. ඒ
0: නිසා ඉතින් අපි ඒ වුණාට අඩුම තරමේ කල්ලිකුත් වීමේ දිනේවත් නිෂ්පාදිත දිනේවත් සමහර වෙලාවට බලනද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
1: කල්පනා
0: කරලා බලන්න. ඉතින් ඒ නිසා දැන් ওই යෝගට් එහෙම සමහර වෙලාවට තියෙනවා. ගොඩක් ඒ කියන්නේ මිල අඩුවෙන්
1: වෙළඳ
0: පොලේ සාමාන්‍ය යන මිලට වඩා සෑහෙන අඩුවෙන් තියෙන කඩවල තියෙනවා.
1: ඩිස්කවුන්ට්. ඕකේ.
0: කියන්නේ පහක් ගන්නකොට පහක් නොමිලේ.
1: හා.
0: ඊට පස්සේ සමහර තැන්වල ඒ කියන්නේ රුපියල් 70.80 යෝගට් එක 45යි 50ට එහෙම තියෙන තැන් තියෙනවා.
1: ඕකේ.
0: එහෙම තියෙන වෙලාවට මොකද මේකට හේතුව කියලා කවුරුහරි පොඩ්ඩක් කල්පනා කරලා හොයලා බැලුවොදී
1: සමහරට
0: ඒවා එක්ස්පයර් වෙන ලඟ වෙලා තියෙන්නේ.
1: එක්කෝ විකිණෙන්නේ නැහැ.
0: ඔව් විකිණෙන්නේ නැති ප්‍රොඩක්ට් එකක් වෙන බලයි. නැත්නම් එක්ස්පයර් වෙන ලඟ ගොඩක් වෙලාවට
1: එක්ස්පයර්
0: වෙන ලඟ වෙච්ච නිෂ්පාදන. කියන්නේ දැන්
1: ක්වික් සේල් කරලා දානවනේ.
0: ඔව් ජූලි මාසේ 20 වෙනිදා තමයි එක්ස්පයර් වෙන්න තියෙන්නේ.
1: මේක
0: ප්‍රොඩක්ට් එක වෙළඳ පොලට දාලා තියෙන්නේ ජූනි මාසේ 20. ජූලි 20 න් ඉවරයි.
1: දැන්
0: අද ජූලි 15 නම්.
1: ඔන්න
0: දැන් දඩ බඩ ගාලා
1: දානෝ සේල්.
0: කලබලයට සෙල් කරනවා මේවා මේ ලොකු ඩිස්කවුන්ට් එක.
1: ක්වික් සේල් කියයි ෆ්ලෑෂ් සේල් කියයි ඔයගේ නම් වලින් දානවා.
0: නම් වලින් දානවා. ඒ නම් එක්ක තියෙන ඇතුලේ කතාව මොකද්ද කියලා පොඩ්ඩක්
1: හිතලා බලන්න.
0: හිතලා බලන්න ඕන හොයලා බලන්න ඕන. එතකොට අපිට ලෙඩ නොවි කනබොන දේවල් ටික ගන්න පුළුවන්.
1: ඔව්.
0: ලෙඩ නොවී කනබොන දේවල් ටික අරගන්න නම් හොඳම ප්‍රොඩක්ට් එකක් තමයි විජේ නිෂ්පාදන කියන්නේ. අන්දලා දෙන්නේ නෑ යාලා එක එක දේවල්.
1: ඔව්.
0: මේවා ලංකාවේ අපේම කුළුබඩු වලින් නිෂ්පාදනය කරන හොඳම ප්‍රොඩක්ට්ස් අපයට හඳුන්වා දෙන විජේ නිෂ්පාදන. අරගෙන ගිහිල්ලා වගේ කැම වලට බය නැතුව එකතු කරගන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: විජේ නිෂ්පාදන කියලා කිව්වහම ඉතින් අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් නිහලයි. හදිතිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නිෂ්පාදන අපි අතරපත් වෙන්නේ. ඉතින් වාගේ ගෙදර අයට කැම දෙනකොට, වාගේ ළඟම අයට කැම දෙනකොට ඔයා විශ්වාසයෙන් ගන්න ඕන නිෂ්පාදනයක් තමයි විජේ කියලා කියන්නේ. මොකද රසට වගේම ගුණට ප්‍රමිතියට හදාගන්න පුළුවන් නිෂ්පාදන රසක් විජේ නමින් අපිට හඳුනා දීලා තියෙනවා. විජේ නිවහනින් ආට පුළංකම තියෙනවා. අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව ළඟම වෙලෙන්සලෙන් සුපිරි වෙලෙන්සලෙන් මිලදී ගන්න.
0: හවස 5:30 වෙලාව.

0: සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවයේ බත්රමුල්ල වික්‍රමසිංහපුර පිහිටි ප්‍රධාන කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතාවන් සඳහා මාසික කුලී පදනම මත අවුරුදු දෙකක කොන්ත්‍රාත් කාලයක් සඳහා දිත්ව වායු සමීකරණ සහිත ආසන 12/2010 වර්ෂයේ හෝ ඊට පසු නිෂ්පාදිත වෑන් රථ දෙකක් රියදුරු හා ඉන්ධන සහිතව සේවයේ යෙදවීම වෙනුවෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබේ. 2026 ජූලි මාස 27 වනදා පසු දෙකට පෙර සභාපති ප්‍රසම්පාදන කමිටුව සීමා සහිත ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්රමුල්ල යන ලිපිනයට මුද්‍රා තබන ලද මිල ගණන් ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනවිත් භාරතීය හැක. වැඩි විස්තර සඳහා 0174 472 0175 493 අමතන්න.
1: හවස 5:34 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: විජය තුන පහකාරිය දෙහනියද
4: අසත ගුණට උයන්න විජය තුන පහ
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවය ක්‍රිමිරාජ

0: La Khanda Radio ITN Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rekavarane Samagin Sthavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඒව.

0: අවස පහයි විනාඩි 40යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ රැකියා කරන ස්ථානය තුල උනත්
1: හහා
0: අපි මොන රැකියාව කරත් සමහර වෙලාවට අපිට එක එක විදිහේ ආබාධයන් අපිට ඇති වෙන්න පුළුවන් සෞඛ්‍යම වශයෙන් ඒවා ඉතින් කියලා එන වෙන දේවල්
1: නෙමෙයි
0: අපි නොහිතා අපි
1: ඒ වෙලාවට එන දේවල්
0: ඔව් අපි යම් යම් ඉරියව් නිසා එක දිගට අපි වාඩි වෙලා වැඩ කරන එකත් එක්ක එහෙම නැත්නම් අපි බයික් එකක නම් යන්නේ එක දිගට බයික් පැද්දට පස්සේ එන කොන්දේ අමාරු තියෙනවා සන්ධි වේදනාවන් තියෙනවා මේ වගේ තමන්ගේ ජොබ් එකත් එක්ක තමන්ට ආවේනික සන්ධි වේදනාවනුත් තියෙනවා ජොබ් එකට ආවේනික එක එක වැඩ තියෙන වගේ ජොබ් එකට අනුව තියෙන සන්ධි වේදනාවනුත් තියෙනවා හා නැද්ද
1: හරි කියන බාර උදාහරණ එක
0: උදාහරණ එක
1: රයිට්
0: ඩ්‍රයිවිං රැකියාවක් කරන
1: ඔව්
0: රියදුරු මහත්මෙක් අපි ගමුකෝ
1: හරි
0: එයා හැම වෙලාවෙම අර ගියර් එකේ
1: හා
0: එහෙද කරනවා ෆස්ට් එකට සෙකන්ඩ් එකට තර්ඩ් එකට මාරු කර කර
1: ගෑන් හරි
0: එයා යනවනේ එතකොට ඔය මිනිස්සයා දවසකට කී පාරක් නම් ඔය ගියර් එක එහෙට මෙහෙට
1: කරනවද
0: ඉතින් එතකොට එයාගේ උරයිසේ වේදනාවක් කාලයක් යනකොට එන්නේ නැද්ද?
1: ඔව්.
0: හා නැද්ද?
1: අතේ මෙන්න මෙතන
0: මෙතන එන්නේ නැද්ද? හා කියනවා මෙතන එන්නේ නැද්ද? ආ දැක්කනේ.
1: පේන්නේ නෑ නේද?
0: පේන්නේ නෑ. රයිට්. ඉතින් ඒක නිසා තමන්ගේ ජොබ් එකට ආවෙනික සන්ධි වේදනාවක් තියෙනවා.
1: රයිට්.
0: ඕනම තරකට ඕනම විදියට හරියන ප්‍රතිකාරය තමයි ඔතෝ ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් කියන්නේ. මේක හොඳ ඇක්ටිව් ප්‍රතිකාරයක්.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ මේක අරගෙන ළඟ තියාගන්න. වෙද මහත්තයෙක් ගෙදර ඉන්නවා වගේ තමයි.
1: ඔව්. ඔතෝ ෂිල්ඩ් ඇක්ටිව් ප්ලස් එක ආට දැන් වයස් ભેදයක් නැහැ. අවුරුදු 18ට වැඩි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් හොඳම සන්නිවේදනා නාසිකයන්.
0: සන්නිවේදනය කරන්න බැරි වුණාමත් සන්ධිවේදනාවක් එනවා.
1: අම්මෝ.
0: මොකද කොඳු පොළු පාරක් හැම කොන්දර
1: වැදෙනවා. ඒක තමයි පොඩ්ඩක් මේක හරි විදිහට ලස්සනට කියන්න ඕන වුණා මට.
0: කියනවා හැදෙන්න.
1: ඉතින් දීර්ඝකාලීන සන්ධිවේදනාවෙන් පීඩාව විඳිනවා වෙන්න පුළුවන්. ඒකට දීර්ඝකාලීන සුවයක් ඔයාලට ගන්න පුළුවන් එකම තියෙන ඔතෝ ෂිල් ඇක්ටිව් ප්ලස් එක පාවිච්චි කරොත්. සිරසිය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි ඔතෝ ෂිල් ඇක්ටිව් ප්ලස් ඔන්න නිෂ්පාදනය කළා තියෙන්නේ. ඒ වගේම තමයි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතික කළා තියෙන නිසා ඔයාලට බයක් සැකක් නැතුව ඔයාගේ සන්ධිවේදනාවන් සදහටම සුව කරගන්න ඔන්න chance එක ලැබිලා තියෙනවා. දෙවිනපුරා තියෙන ෆාමසි සුපිරි වෙනසල් වලින් ආට පුලංකම තියෙනවා ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් මිලදී ගන්න.
0: හවස 5 විනාඩි 43යි අපි ප්‍රවෘත්ති සිරස්තලහන්න යන්නත් තියෙනවා.
1: හා.
0: ජෝඩු දාලයන් එන සිරස්තලහන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජනකත වූ දකුණු ආසියාවේ දෙගම උමන් මග 71000 ඉක්ම වූ ඩෙන්ගු රෝගීන් සීටී හෙලිකල බිගඹුවේ ඛේද වාචකය ට්‍රම්ප් ගේ තර්ජනය
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 767 679.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: හෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කාන ඒව.

0: හවස 5 විනාඩි 52යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: කවුද ඉන්නේ සිද්ධාක් අහන්න මැසේජ් කරපුවා මේ ප්‍රශ්නෙට උත්තර දීපු අය කවුද ඉන්නේ බලන්න ඉක්මනට. කවුද බලන්න ඉන්නේ කවුද?
1: මුලින්ම ආන ඕනි කවද?
0: මට මුලින්ම කවුරුත් ඕනේ උත්තර දීපු අය කවුද කියන්න.
1: උත්තර අපිට විශ්මී එවල තියෙනවා. ඒත් එක්කම මදු ෂේර් පස්සේ දිනේෂ් වවත් එකතු කරගන්න ගමන් එයාත් උත්තරේ එවල තියෙනවා. ඉෂානොත් අපිට උත්තරේ එවල තියෙනවා.
0: උත්තරේ තමයි උත්තරේ 6 නේ.
1: හා. දිවා කිව්වේ නැති නිසා මං කිව්වේ නැහැ.
0: උත්තරේ 6.
1: 6 කියලා තමයි හැමෝම අපිට දාලා තියෙන්නේ.
0: රුපියල් වලින් ගත්තොත් රුපියල් 6ක් වගේ තමයි චාර්ජ් වෙන්නේ.
1: අයියෝ. එහෙමයි කියලා මම සැලෙනවද දැන්?
0: දැන් අපි කිව්වේ චාරු ඉන්නවා.
1: හරි.
0: එයාට යම්මගයක් තියෙනවා. එයාගේ 3න් වැඩි කරනවා.
1: ඕකේ.
0: එයාගේට 7ක් එකතු කරනවා.
1: හරි.
0: එකතු කරාම උත්තරේ 25යි.
1: හහ්.
0: චාරුගේ අගේ කීයද?
1: 6යි.
0: 6. 6 වලට 18යි. 18ට 7ක් එකතු කරාම 25යි.
1: හරි. එහෙනම් හරි.
0: ඔන්නෝ මම ගාන හදාගත්තේ. මොනිකා පොඩ්ඩක් ඔය නිකන් කල්පනා කරන්න.
1: ඔව් මම මේ කීප දෙනෙක් විතරයි කිය ගොඩක් අය අපිට ඉතින් 6 කියලා මැසේජ් එකක් දාලා තිනවා.
0: කල්පනා කරලා බලන්න පොඩි උත්තරයක් හොයාගන්න කියලා මැසේජ් එකක් දාන්න කියලා තමයි අපි උත්තරේ දැනගෙනම.
1: හහ්.
0: ප්‍රශ්නේ ඇහුවේ.
1: ඔව් පොඩ්ඩක් ඉතින් නේද.
0: රයිට් තව කවුද ඉන්නේ ඉක්මනට මතක් කරමු. සිද්ධා කන්න මැසේජ්
1: කරපන්. අම්පාරින් තෂිනි මාව එකතු කරගන්න මේ වෙලාව වෙලසන සිද්ධා කරේ. ඒත් එක මෙලන් ගාමන්ට් එකේ කුෂානි මැසේජ් එකක් දාලා තියෙන බාගමන්ට් එකේ හැමෝමයි වැඩ කරන තැන හැමෝමයි එකතු කරගෙන ලසන සිද්ධාක් දෙන්නේ කියලා. තුෂාර කෑගල්ලෙන් එකතු වෙනවා. ඔයවත් එකතු කරගන්න ගම. දිලෝෂාවත් එකතු කරගන්නවා. නිකිනි වැඩ කරන තැන හැමෝමත් එක ලසන සිද්ධාක් දෙන්නේ කියලා කියනවා. හයි අකේ අයියේ අපිටත් ලසන සිද්ධාක් දෙන්නේ කියලා අහිංසා මැසේජ් එකක් දාලා තිනවා.
0: එවගේම අපි මතක් කරන ඕන කැම වේල රසකන්ව ගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්න 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ඔබට ඕන කරන නිෂ්පාදන ටික අරගෙන ඉන්නේ විජේ නමත් එක්ක. ඉතින් ඒ නිසා තේකොළ ගන්නකොට තේකුඩු ගන්නකොට ඒ වගේම කෝපි මේ හැම දෙයක්ම රසවත්ව ගන්න පුළුවන්කම තියෙනවා. ස්වභාවික රසය රැකෙන විදිහට නිෂ්පාදනය කරපු විජේ නිෂ්පාදනත් එක්ක.

0: අවසහය විනාඩි 14යි.
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

0: දිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සංගදීතර සංගදීතර
2: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: රයිට් ඊවෙනින් ඩ්‍රයිව් අහගෙන අපි ඉන්න අතරේ මතක් කරන ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට මුදල් හදිස්සියකට සමහර වෙලාවට අපිට සල්ලි ඕන වෙන්නේ අපි නොහිතාම. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න තියෙන හොඳම දෙයක් තමයි අපි ගාව තියෙන රත්තරම් බඩුවක් උකස් කරලා මුදලක් හොයාගන්නවා කියන එක. ඉතින් ඒකත් අරගෙන රත්තරම් බඩු උකස් කරන තැනකට ගියාට පස්සේ ඒකටත් 17 කතන්දර කියලා. ඒකට අවන මුදල දෙන්නේ නැතුව වෙන මුදලක් අපිට දුන්නට පස්සේ අපිට වැඩක් නැහැ එකින්. ඒ නිසා ඔබේ රත්තරම් බඩුවට අවශ්‍ය කරන ඔබට අවශ්‍ය කරන නියම වටිනාකම ලබා දෙන තැනක් තමයි පල්ලිය ගුරුගේ රන් අය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසයෙන් යන්න කියලා. ලොකු මුදලක් ඔයාගේ රත්රන් බඩුවට ගන්න පුළුවන් වගේම වැඩි මුදලක් ලබා දෙනවා වගේම බේරා ගැනීමටත් ඔයාට පහසු කාලයක් ලබා දීලා තියෙනවා මාස 14ක්. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවන් රැසක් එක්ක තමයි පල්ලිය ගුරුගේ රන් අය එක ගනුදෙනු කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ.
4: දැන් ඔයාට එහෙම රස්තියාදුවක් නැතුව ඉක්මනින් අතට සල්ලි ගන්න වගේම රන් පවුමට උපරිම මුදල දෙන තැන තමයි ඔයාට තියෙන්නේ ළඟම තියෙන පල්ලිය ගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. දැන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි වෙන්නේ. ඉතින් ඔයාට විශ්වාසෙන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දිවයින පුරාම ශාකා 24ක් තියෙනව විහිදිලා ළඟම තියෙන ශාකාවට ගියත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පල්ලිය ගුරුගේ රන් අය සේවාව ගැන තවදුරටත් විස්තර දැනගන්න. ඉතින් සතිය දින 7ම විවෘතයි. එනිසා ඔයාට බයක් සැකක් නැතුව ගිහින් සේවාවන් ඔන ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසයෙන් ලබා ගන්න පුළුවන් එකම තැන තමයි පාලිය ගුරුගේ රන් අය සේවාව.
3: ඒ වගේම තමයි ගොවිසතල තරයක් ඔබ ගන්නවා කියන්නේ වාසනාව ගෙදර අරන් යනවා වගේ වැඩක්. ඉතින් ඔබේ වාසනාව කොයි වෙලාවක කොතෙන්දී ඔබට ළඟා වේද කියන්න බෑ. ඒ නිසා අදවස ගෙදර යද්දී අනිවාර්යෙන්ම ගොවිසතල තරයක් අරගෙන යන්න අමතක කරන්න එපා. එමනම් අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: FM 93.5, FM 93.7, La Kana. Radio ITN.
1: Pataskala Atatasali, Pali Gurge Ranaya, Ran Paumat Uprimudala Apin, Lakshetama Poly Rupial Harsi Asuak Mitarai, Bera Ganimata Masada Hatarkat Medikaliak, Hatalis Vasaraka Vishwasaya, Ganu Denuai Rataran, Pali Gurge Ranaya.
2: Right, evening drive එක අපිට යන්න වෙලාව ලඟ වෙලා තියෙනවා. යන්න කලින් මතක් කරන්න ඕන, ඔයා ගෙදර යනකොට ඔයාගේ දන හිස් රිදෙනවා නම්, එතකොට වැලමිට සන්ධිය රිදෙනවා නම්, බෙල්ල රිදෙනවා නම්, මේ එක එක තැන්වල වේදනාවන් වලට මොකද්ද කරන්න කියලා කල්පනා කර කර නම් ගෙදර යන්නේ. දැන් ඔයා අරගෙන යන්න ඕතෝ ෂීල්ඩ් එකක්. ඕතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකක් ගන්නවා කියන්නේ ඔයාට වේද මහත්තයෙක් ගෙදර ඉන්නවා වගේ. මොකද මෙයා අසනීප කියන ඒවා හැමෝටම තියෙන අවුරුදු 18 ඉඳලා ඕන කෙනෙක්ට, වැඩිහිටියන්ට, තරුණයන්ට, මේ ඕනම කෙනෙක්ට තියෙන අසනීප තත්ත්වයන් තමයි මේ සන්ධි වේදනාවන් කියන්නේ. ඉතින් මේවයින් බේරෙන්න අපි මොනවා හරි දෙයක් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඒකට හරිම ප්‍රතිකාරයක් ගන්න ඔයාට ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක අරගෙන වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියලා.
3: ඉතින් ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ 100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන ප්‍රොඩක්ට් එකක්. ඒ වගේම තමයි හොන ආයුර්ද දෙපාර්තමේන්තුව සහතික කරලා තියෙන නිසා දැන් ඔයාගේ ඕනම සන්ධි වේදනාවකට දීර්ඝකාලීන සුවයක් ඔයාට ගන්න පුළුවන්කම තියෙන ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එකෙන්. ඔයා ගෙදර හිටියත්, ඔයා වැඩ කරන තැන හිටියත් ඔයාට පුළුවන් ගෙදරත් තියෙන්න ඕන දෙයක්, බෑග් එකේ හැම වෙලෙම දාගෙන යන්න ඕන දෙයක් තමයි ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් එක කියලා කියන්නේ. රුපියල් 1920කට ඔයාට පුළුවන්කම තියෙන දීර්ඝකාලීන සුවයක් ලබා ගන්න. ඉතින් ලඟම තියෙන ෆාමසි එකෙන් එහෙම නැත්නම් සුපිරි වෙළඳසල් වලින් ඔන්න මිලදී ගන්නකොට ඔතෝ ෂීල්ඩ් ඇක්ටිව් ප්ලස් කියලාම මිලදී ගන්න.
2: ඒ වගේම තමයි විජේ නිෂ්පාදන කැම වේල රස ගන්වන අපේ ගෙදර මුළු තැන්ගේ නැතුවම බැරි නිෂ්පාදන පෙළ තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ඉතින් විජේ නිෂ්පාදනත් එක්ක අද රැයට කැම වේල හදන්න දැන් ලෑස්ති වෙන්න. එහෙනම් ඉතින් අදට අපි යනවා ආයමත් හෙට හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින්. ගිහින් නම් සුබ දවසක්. මම චමිත්.
3: ගිහින් නම් ආඩ සුබ දවසක්. මම චාරු. ඉවිනින් ඩ්‍රයිව් චමිත් and චාරු.

0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176979

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: настала.
1: උතුරුමැද ජනතාවගේ පිපාසය දෙවන දකුණු ආසියාවේ දෙගම උමන් බග ජනායතියට දල්ලෙන් දල්ලන රටක් හදන සිලොන්ටි විලේජ් ගම්මාන 500 ඇරඹේ. මේගමුව ඛේදවාචකය පාතල අපරාධකරුවන්ගේ සංවිධානාත්මක ක්‍රියාවක් බව CID කියයි. රෝගීන් 71,000ක්ම වූ අති භයානක වන ඩෙංගු. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුරෙන් දෙකේ බහුතරයෙන් හැකි බව ප්‍රතිභා කියයි. එයා බස් කඩුදෙරුවට විය ගිය කපිලගේ බිරිඳට විවෘත වරෙත්තු. ජනපති ට්‍රම්ප්ගේ තර්ජනය. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ තේගම්මාන 500ක් පිට වීමේ සිලුන්ටි විලේජ් ජාතික වැඩසටහන බේවන විට ක්‍රියාත්මක වනවා. 2030 වන විට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් බිලියන 400ක් දක්වා ඉහළ නන්වමින් අපරැණ ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.5ක් දක්වා වැඩි කිරීමයි රජයේ අරමුණ. කුඩා තේ වතු

0: තේවත හිමියන්ට විශ්වවිද්‍යාල ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙවසර තුල දිවිනි පුරා තේ පරීක්ෂක කොට්ටාස 144ම ආවරණය වන පරිදි තේ ගම්බාන 144ක් ආරම්භ කිරීමයි අරමුණ. රත්නපුර දිවිතිගල මැතිවඩ කොට්ටාසය තුල තේ ගම්බාන තුනක් ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලූෂා ගබගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මේ අතර සිලෝන් ටී විලේජ් මහනුවර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ගම්පොල දොළුව කහවත්ත ගම්බානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඒ අභාතය කෙඩි ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
1: තාම අපේ අති විශාල ග්‍රාමීය දුප්පත්කමක් තිබෙනවා. ඉතින් අපිට ඕනකම තිබෙනවා ඒ ග්‍රාමීය දුප්පත්කම පොහොසත්කමක් දක්වා ගේන්න. එහෙනම් ඒකට අපිට ඕන වෙනවා යම් ප්‍රදේශයක ප්‍රධාන ආර්ථික කාරණය මොකක්ද කියලා හඳුනගන්න. දැන් මේ ප්‍රදේශය ගත්තම ආර්ථිකයට අදාළ ප්‍රධානම විභවයක් තියෙන දේ, ප්‍රායෝගිකව අත්දකලා තියෙන දේ තමයි කුඩා තේවරු. එතකොට ඒකට තියෙන වැඩසටහන තමයි ඔය තේ ගම්මාන 500 වැඩසටහන කියලා කියන්නේ. එතකොට තේ වවන ජනතාව මූලික කරගෙන ඒ ප්‍රදේශය, ඒ ගම සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් ගොඩනැගීම තමයි මේකේ තියෙන මූලික අදහස. තමුන්නාන්සේලටත් ලොකු රුදාවක් තියෙන්න ඕන තමන්ගේ ඉඩම වැඩි දියුණු කරගන්න. ඒගොල්ලත් ඔක්කොම බලාපොරොත්තු වෙනවා දේශපාලඥ මැදිහත් වෙලා, නිලධාරීන් මැදිහත් වෙලා සියල්ලම අපිට ඒගොල්ලෝ කරලා දෙයි කියලා. එහෙම හරියන්නේ නැහැ. ජනතාව, රජය, ආණ්ඩුව මෙන්න මේ තුන්ගොල්ලොම ආර්ථික ඉලක්ක හඹාගෙන ගියොත් තමයි මේක සාර්ථක කරන්න පුළුවන්.
0: දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැරීම් කටයුතු සාර්ථකව අවසන් කරමින් කිලෝමීටර 27.5ක් දිග වාරි උමග අද ජනතා අයිතියට පත් කර තිබෙනවා. උතුරු මැදට ජලය සම්පාදනය කරන මෙම ව්‍යාපෘති සඳහා වැක්කෙන මුදල රුපියල් බිලියන 50ක්. ව්‍යාපෘති ආරම්භ වුණේ කළුගඟ සහ මුර්ගහකන්ද ජලාශව දියවර උතුරු මැද ප්‍රදේශ රැකෙන යාමේ අරමුණෙන්. මහවැලි සුරක්ෂිත ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වුණා. මුර්ගහකන්ද ජලාශවයේ සිට කිලෝමීටර 95ක් පමණ දුරක් ගෙවා මහකනදරාව ජලාශය දක්වා මහවැලි ජලය මෙම ඇලමාර්ග ඔස්සේ ගමන් කරනවා. පළුගස්වැව ප්‍රදේශයේදී පොළොව අභ්‍යන්තරයට ගොස් කිලෝමීටර 28කට ආසන්න දෙකකින් සමන්විත මෙම වාරි උමග නිර්මාණය කර තිබෙනවා. එය යලි පොළොව මතුපිටට පැමිණෙන්නේ ඇලහැර කෝන්දුරුවාව ප්‍රදේශයෙන්. රජී සහ ආසියා සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත වාරිමාර්ග අමාත්‍යාංශයයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. සියලු ඉදිකිරීම් සිදු කළේ චීන ඉංජිනේරුවරුන් විසින්. ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු උතුරු මැද පළාතේ හෙක්ටාර 74,000ක වගාබිම් සඳහා ජලය සැපීමට පහසුකම් හිමිවනවා. මහවාරි පද 12ක් ඇතුළු වැව් 1,500කට අධික ප්‍රමාණයකට ඉන්දියවර සැපේනවා. උතුරු මැද පළාතේ ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දෙමින් ඇලබාර්ගේ ඔස්සේ වාර්ෂිකව ඝන මීටර 70ක අඛණ්ඩ ජල සැපීමක් නිකුත් කරනවා. ඒ අනුව පවුල් 175,000කට පමණ ප්‍රතිලාභ ලබා දීමයි අරමුණ වී තිබෙන්නේ. උතුරුමැද මහඇල ව්‍යාපෘතිය 2030 වන විට අවසන් කිරීමට නියමිතයි. මේ පිළිබඳව තොරතුරු කෙරේ අපනියෝජිත නජීත් මාතරගේ.
2: උතුරුමැද මහඇල ව්‍යාපෘති යටතේ ඉදිකරනු ඉතාමත්ම සුවිශේෂී ඉදිකිරීම බවට පත්වෙන දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග අද දවසේදී ජනතා අයිතියට පත් කෙරුණා. එහිදිකිරීම් කටයුතු අද දවසේ නිමාවට පත් කෙරුණා. මේ අපි ඉන්න මහා මීගස්සව ප්‍රදේශයෙන් තමයි මුල්වරට මේ උමග කැණීම ආරම්භ වුණේ. ඒ අනතුරුව එක් පසකින් මේ අනුරාධපුර ප්‍රදේශයෙන්, ඒ වගේම තවත් පසකින් පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයෙන් මේ කැණීම් කටයුතු සිදු කෙරුණා. පසුව කිලෝමීටර 27.7ක දිගින් යුත් මේ උමගේ ඉදිකිරීම් කටයුතු අවසන් කර අද මේ ව්‍යාපෘතියේ ඉතාමත්ම සුවිශේෂී කොටසේ වැඩ කටයුතු නිමාවට පත් කළා.
0: නියුච අමාත්‍ය නාමල් කන්වරත්න මහතා එහිදී අදහස් පළ කළා.
3: දකුණ සහ උතුර යාකරන එක සංදිස්ථානයක් තමයි මේ මහා ජල යෝජනා ක්‍රමය. තවත් අපට අවුරුදු කීපයක් යනකොට මේ ව්‍යාපෘතිය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි මිනිපෙළ ව්‍යාපෘතිය වැඩ කොටක් දැන් ඉවරයි. ඊළඟට වයඹල ව්‍යාපෘතිය තියෙනවා. මෙන්න මේ ව්‍යාපෘති ටික ක්‍රියාත්මක වුණන් පස්සේ වයඹද, උතුරු මැදද, උතුරද මේ සියලුම ප්‍රදේශවල ජනතාවට ඉතාමත්ම වටිනා කළ දසාවක් කෘෂිකර්මාන්තයට වාර්ෂිකයට උදා වෙන බවට කිසිම සැකයක්

0: මේ ව්‍යාපෘතිය කෙසේ නමුත් ආරම්භ වුණා. ඒ ආරම්භ වෙච්ච එකට අපි ඒකට ස්තුති කරනවා. ඒක අපි ඇගැයීමට ලක් කරනවා. හැබැයි ආරම්භ කරපු ව්‍යාපෘතිය යදාල කාල පරාසය තුල සිද්ධ වුණේ නැහැ. ඒක තුල අකටයුතුකම් ආක්‍රමිකතා ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා.
1: මිගමුව බන්ධනාගාරයේ කේදවාචකය එම බන්ධනාගාරයේම සිටි රදවියන් කිහිප දෙනෙකු විසින් සංවිධානාත්මකව සිදු කළ ක්‍රියාවලියක් බවට මූලික විමර්ශන වලින් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ දැනුම් දුන්නා. මිගමුව බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කරුණු වාර්තා කළා. බන්ධනාකාරී අඳවා සිටින ප්‍රධාන පෙළේ පාතල ක්‍රියාකාරකෙකු ඊට ඍජුවම සම්බන්ධ බවට මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වුණේ. මෙම කලහකාරී සිදුවීමට මූලිකත්වය ලබා දී ඇත්තේ පාතල ක්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට රඳවාගෙන සිටින සුරේෂ් පුෂ්පකුමාර නොහොත් කටුවෙල්ලේ ගබ සුරේෂ් නැමැත්තායි. එම රදවියා තවත් රදවියන් කීප දෙනෙකු සමග ගැටුමක් ඇතිකර ගනිමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. ඒ දුරදික යාමෙන් එදින රදවියන් දෙදෙනෙකු මේ ගොස් 36 දෙනෙකු තුව ලැබූ බවයි අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන්නේ. එම තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සහකාර බන්ධනාගාර අධිකාරී රාජකරුණානායක මහතා සමගින් ජෙලල්වරුන් දෙදෙනෙකු සහිතව ලිධාරීන් 89 කණ්ඩායමක්, මේගබුව පොලිස් ස්ථානයේ ලිධාරීන් සමග කැරළි බර්ධර කණ්ඩායමක්, පොලිස් විශේෂකාර්ය බලකා ලිධාරීන් සහ විශේෂ අවිවේන්ව උපක්‍රම කණ්ඩායමක්ද මිගමුව බන්ධනාගාර පරිශ්‍රය වෙත කැඳවා තිබෙනවා. ඔවුන් බන්ධනාගාරයේ පිටත පොරොත්තු සේවා රාජකාරී රඳවා තිබූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියා සිටියේ. කටුවෙල්ලේ ගම සුරේෂ් ඇතුළු රදවියන් කණ්ඩායමක් ජුනි 6 වනදා අලුයම් කාලයේ දක්වා ඔවුන්ගේ කුටිවලට නොගොස් පිටත රැඳී සිටිමින් සමීප පුද්ගලයන් සමග රහස් පණිවිඩ ලබා දී ඇති බවටයි අධිකරණයේදී හෙළිවුණේ. එම සිදුවීම හටගන්න අවස්ථාවේ රැඳවියන් 2417 දෙනෙක් බන්ධනාගාරයේ රැඳී සිට තිබෙනවා. මේ වන විටත් විමර්ශන කණ්ඩායම් තුනක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඉදිරියේදී සැකකරුවන්ව කිරීමට බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. බස්නාහිර පළාතේ හිට සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 71,235. 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගම්පහින් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 14,736 බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොළඹින්ද ඩෙංගු රෝගීන් 14,029 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍යධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක්. බස්නහිර පළාතේ ප්‍රාදේශීය වෛද්‍යධාරී කොට්ටාස 63ක හෙට සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අතිරේක ලේකම් SPC සුගීශ්වර මහතා සඳහන් කළා.
2: ඩෙංගු වාර්තාවලින් 50%කට ආසන්න ප්‍රමාණයක් ඒ වන විට බස්නාහිර පළාතෙන් තමයි වාර්තා වුණේ. එතකොට බස්නාහිර පළාතේ තමයි මේක වැඩියෙන්ම දරුණු තත්ත්වයක තියෙන්නේ. ඒ පළාතේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී කොට්ටාස 23ක්. හැම වෛද්‍ය නිලධාරී කොට්ටාසයකම අපි හැදුවා ටීම් 10ක්. එක ටීම් එකක 3 දෙනෙක් විතර. මේ ටීම් 10 හැමදාම අයිනක මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා තමන්ගේ කොට්ටාසවල. මදුරුවම්බ වන ස්ථාන අඳුරගෙන ඒක වාර්තා කරනවා. අලුතෙන් අඳුරගත්ත තවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 40ක්. ඒ අනුව සම්පූර්ණ කොට්ටාස 63ක්. හෙට ඉඳලා මේ 63ේම හැම නිවාසයම පරීක්ෂා කරන්න අපි බලාපොරොත්තු වෙනවා හෙට ඉඳලා.
1: බස්නාහිර පළාත තුල මෙතෙක් සිදු කළ ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන යටතේ මදුරුවන් බෝවියක ස්ථාන 10,814ක් සුවකත් බවයි ජාතික ඩෙංගු මර්ධන එක්කේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ඩංකර මහතා පවසන්නේ.
3: 11 වෙනිදා සිට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධීකරණය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතන සම්බන්ධ වෙලා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් කරා බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 23ක. ඒ දවස් කීපය තුළම ග්‍රාම නිලධාරී කොට්ටාස 220ක් අධ්‍යක්ෂණයට ලක් වෙලා තිබෙනවා. මෙයින් 44,315ක ඒ පරිශ්‍රවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයාගත් පරික්ෂ සංඛ්‍යාව 10,814ක්. අපිට ඩෙංගු වෛරසය බෝ කරන ED සීජිප්ටයි සහ ED සල්බොපික්ටස් කියන මදුරු විශේෂයේ කීටයන් සොයා ගැනීමට හැකි වුණා. 1228ක 9681ක පරිශ්‍රවල ඒතිවිච්ච මදුරුවන් බොහෝ ස්ථාන ඒ අවස්ථාවේදීම ඉවත් කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපිට හැකියාව ලැබුණා. ඒකට සමගාමී නොවන ආයතන වලට රතු නිවේදන දීලා තියෙනවා 1027ක්. ඊට අමතරව නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා පරිශ්‍ර 867කට විරුද්ධව.
1: ජේෂ්ඨ පොලිස් අධිකාරී බරෝජ් පෙරේරා මහතා සඳහන් කළේ ඩෙංගු මර්ධන මෙහෙයුමට නිලධාරීන්ද එක්වන බවයි.
4: 6 වෙනි දින ආරම්භ වෙච්ච මෙහෙයුමට පොලිස් නිලධාරීන් 1790ක් ලබා දීලා තියෙනවා. එක සෞඛ්‍ය වෛද්‍ය කොට්ටාශයකට පොලිස් නිලධාරීන් 10 දෙනා බැගින් හෙට දිනේ සිට ආරම්භ වෙන වැඩසටහනට පොලිස් ප්‍රතුමා නියෝග කරලා තියෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල 63ට එක් කොට්ටාශයකට නිලධාරීන් 10 දෙනා බැගින් නිලධාරීන් ලබා දෙන්න. ඒ ප්‍රජා දායකත්වය ලබා ගැනීම තමයි මේ මෙහෙයුම්වල ප්‍රධානම අරමුණ.
1: කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වල්ධාරී කොට්ටාස 18ක ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සංස්කාරක එල්.ඒ. තිලකසිරි මහතා ප්‍රකාශ කළා.
5: අඛණ්ඩව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස නිවාස පරීක්ෂා කිරීම, ආයතන පරීක්ෂා කිරීම කටයුතු මේ දිනවලත් සිද්ධ වෙනවා. ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක් ලෙස අපි ඩෙංගු මර්ධන වැඩසටහන කරන්නේ ඔබගේ දහස් ගණනක් ජීවිත ආරක්ෂා කරගන්න, ඔබගේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න සහ ඔබගේ ආදරණීයන් මරණවලින් වැළකීම සඳහා තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා ජනතාවගේ ඒ සහය අපි දිගින් දිගටම බලාපොරොත්තු වෙනවා. ඔබට යම් කිසි තාක්ෂණික ගැටලුවක් තිබෙනවා නම්, යම් ප්‍රායෝගික ගැටලුවක් තිබෙනවා නම්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ප්‍රදේශ ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමතන ලෙසත් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා.
1: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස් මහතාද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
6: ඩෙංගු රෝගීන් වාර්තායම වැඩිම ප්‍රමාණයක් තිබුණේ කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කවල. පිට දවස් කීපයකට කලින් කොළඹ දිස්ත්‍රික්කයේ තනතර වැඩිපුරම තිබුණේ, නමුත් දැන් වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයට වඩා ගම්පා දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තායම වැඩි වෙලා තිබෙනවා. සමස්තයකට ගත්තොත් 52% විතර ප්‍රමාණයක් තිබෙනවා බස්නාහිර පළාතේ රෝගීන් වාර්තා වීම.
1: විරිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් පමණක් ප්‍රමාණවත් බව මහාචාර්ය නීතිච්ච ප්‍රතිභා මහනාභේවා මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනී ඔන්නියා පොලිටික්ස් වැඩසටහනට එක්වෙමින්
7: විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කතා බහක් තියලා තියෙනවා. 1970න් පස්සේ මේක වෙනස් වෙනවා. දැන් අවුරුදු 50ක් විතර ගත වෙලා තියෙනවා. විවිධ අදහස් පළ වෙනවා මේ සම්බන්ධයෙන්. මේක විය යුතු දෙයක්ද නොවිය යුතු දෙයක්ද?
8: දැන් මේ සෑම මතයක්ම ගත්තහම ඒ මතවලින් කියන දෙයක් තමයි මේ කියන විනිශ්චකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ එහෙම ලොකු කුකුසක් නැහැ. මෙතන ගැටලුව මතුවලා තියෙන්නේ ක්‍රමවේදය පිළිබඳව. දැන් දීර්ඝකන ලංකාවට හොඳ උදාහරණ ගන්න පුළුවන්. දැන් බේලිස් රටේ 65 ඉඳන් 75 දක්වා. හොංකොං වල මේගොල්ලන්ගේ වයස අවුරුදු 65 ඉඳලා තවත් 5ක් ඒගොල්ලෝ දීර්ඝ කරලා තියෙනවා. සමස්තයක් ලෙස මුළු බටහිරම තියෙන්නේ 70 සහ 72 75 කියන. මොකද හේතුව තමයි අධ්‍යක්ීම් සහ ඒගොල්ලෝ ලබාගත් තවත් අධ්‍යක්ීමත් එක්ක ඉදිරියට යන වයස ප්‍රධාන එක. එතකොට දැන් අපේ රට දෙස අපි බලමු. විද සංගම් කියන්න පුළුවන් මේක කරන්න එපා. මේක කරොත් මෙන්න මේදී.
7: ප්‍රවස්ථා විරෝධය කියනවා පහළ අධිකරණ වල ඉන්න විනිසුරුවරුන්ගේ අවස්ථාවන් අහ මේනවා. මම මේ කියන්නේ විවිධ අදහස්.
8: ඔව් විවිධ අදහස්. මම කියන්නේ ඒකට සවන් දෙන්න. ජනතාවගේ අදහස් ගන්න කියන එක තමයි මම කියන්නේ.
7: මේ කාරණා ජනමත විචාරණයකට ආය යුතු තත්ත්වයක්ද තිබේ?
8: ජනමත විචාරණයකට කිසිම ලෙසකින් යෑමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයක් ප්‍රමාණවත් වෙයි.
1: ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනයා නායගේ බිරිඳට විවෘත වරින්තුවක් නිකුත් කර තිබෙනවා. එය ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර පොලිසිය වෙත යොමු කරන ලෙසයි කොටු මහේස්ත්‍රාත්වරයා නියුක් කළේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් සේවයට එයා බස් බිරිඳී ගැනීමේදී වංචා හා දූෂණ සිදු වූ බවට වෙන නඩුවේ ප්‍රධාන සැකකරුක වූ මියගිය කපිල චන්ද්‍රසේනයාන අය වෙනුවෙන් තැබූ ඇප සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. ඔහුට ඇප තබා තිබුණේ අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳයි. රුපියල් 140ක් වූ මෙම ඇපය රාජසන්තක නොකිරීමට ලබන 22 ඔවුන්ට හේතු දක්වන ලෙසද නියම කර තිබෙනවා. නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැන්වීම සඳහා රටේ සාභය අත්‍යවශ්‍ය බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. ඒකම්කරු අභත්‍යාශ්‍රයට නව පත්වීම් ලැබුණ නිලධාරීන් 87 දෙනෙකු පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් දේශපාලන බැදිහත්වීම් මත ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාව වත්මන් ආණ්ඩුව වෙනස් කර ඇති බවයි එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
9: අපේ රටේ අතීතයේ තිබුණේ හැමදෑමත් කා කොටා ගන්න එකක් ජාතීන් වශයෙන්. යුදකාරී පරිසරයක අවුරුදු 30ක් ලේ වැගිරුවා මිනිස්සු මැරුණා. සාමකාමී නැති පරිසරයක නිෂ්පාදන ඵලතාවයතාව ගේන්න පුළුවන්ද? බෑ. අංක 1 සාමේ. අන්න අපි සාමකාමී පරිසරයක්. තාමත් ඒ සාමයට බාධා කරන බලවේග තියෙනවා. එක පාර විසඳන්න බෑ. හැබැයි අපි මේ සාමකාමී පරිසරය හැම ශේත්‍රයකම පියවරින් පියවර හදලා තියෙනවා. නීතිය පැත්තෙන්, ජාත්‍යන්තර පැත්තෙන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ගෝලීය සාම දර්ශකයේ Global Peace Index එක මම හිතන්නේ ලෝකෙත් පළවෙනි වතාවට තමයි එක අවුරුද්දක් ඇතුළතදී යම් කිසි රටක් යම් ප්‍රගතියක් ගත්තනම් වැඩිම ප්‍රගතිය අපි 97 වෙනි ස්ථානයේ ඉඳලා 67 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ විශ්වාසය ඇදිලා තියෙන්නේ රට ඇතුලේ දැන් දේශපාලනයේ මැදිහත් වෙලා මිනිස්සු කා කොටා ගන්නෙ නැහැ කියන එක.
1: එම අවස්ථාවට එක් වූ ඩියෝ ජමාතය මහින්ද ජයසිංහ මහතාද අදහස් පළ කළා.
10: අපි මං හිතන්නේ 125,000ක් වගේ රාජ්‍ය සේවයට මේ වෙනකොට සමස්තයක් විදියට බඳවගෙන තිබෙනවා. ඒ කිසිවකට අපි දේශපාලන මැදිහත් වීම කරලා නැහැ. අපිට දේශපාලන මැදිහත් වීම ඉල්ලන අයගෙන් අපි කියන්නේ ඔබට යම් අසාධාරණයක් වුණායයි හැඟුණොත් අපිට කියන්න අපි ඒ තැන්වලට මැදිහත් වෙන්න. ඒක තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. හැබැයි අපි දන්නවා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඒක උනාට සමහර ඉතාමත් අතලොස්සක් සමහර විට ඒක එහෙම නොවන තැන් තිබෙනවා. දේශපාලන අධිකාරීත්වයෙන් නෙමෙයි සමහර තැන්වල රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තේ. ඒවත් අපි බලමු ඉස්සරහට එමීට හදාගන්න.
1: වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බව වී අලෙවි මණ්ඩලයේ පවසනවා. පසුගිය දින කිහිපය තුළ අම්පාර, ත්‍රිකුණාමලය, කිල්නුච්චිය සහ අනුරාධපුර ප්‍රදේශවලින් මිලියන 7.8ක වී මිලදී ගෙන ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ නියෝජ්‍ය සමන අධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා පවසන්නේ.
11: මේ අවුරුද්දේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය විසින් මිලියන 6000ක් වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීලා තියෙනවා, වෙන් කරලා තියෙනවා. ඒ අනුව අපි මෙට්‍රික් ටන් 40,000ක ප්‍රමාණයක් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රමාණය තව අවශ්‍ය වුණොත් ඊට වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි 26 යලකන්නේ සඳහා ගබඩා 148ක් මේ සඳහා යොදවන්න බලාපොරොත්තු ඉන්නවා. දැන්ට අපි මේ අවස්ථාවේ ගබඩා 37ක වී මිලදී ගැනීම කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඊයේ දවසේ හවස වෙනකොට ඒකට අපි ඔක්කොම මෙට්‍රික් 65ක ඊතෝගයක් මිලදී ආරම්භ තියෙනවා. ඒකේ වටිනාකම වෙනවා මිලියන 7.8ක්. ඊට අමතරව තින් මේ කැපෙන ප්‍රදේශ අනුව අපි තව ගබඩා ඉදිරියේ විවෘත කිරීමේ බලාපොරොත්තු වෙනවා.
1: සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් ඇඳුම් කරුවන් සඳහා පහසුකම් සැලසීමේ තවත් වැඩපිළිවෙලක් ආරම්භ වුණා. තොරතුරු සහතික කිරීමේ පත්‍රිකාව පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස බාගත කරගත හැකි බවයි පුද්ගල ලියාපදිංචි කිරීමේ කොමසාරි ජෙනරාල් ජගත් හිරත් මහතා සඳහන් කළේ.
12: මේ දවස් වෙනකොට අපේ පාසල් ඇඳුම් කරුවන් සංඛ්‍යාව අපේ දෙපාර්තමේන්තුවට අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇඳුම් කරන දරුවන් විශාල ප්‍රමාණයක් අපෙන් විමසීම් කටයුතු කරනවා. මේ වෙනකොට සාමාන්‍ය දවසකට එක් දින සේවාවත් සාමාන්‍ය සේවාවත් සහ පාසල් ඇඳුම් කරුවනුත් ඇතුළු ආසන වශයෙන් 2500ක් 3000ක් වගේ ප්‍රමාණයකට අපි දිනපතා සේවාවන් සපයනවා. එතකොට පොඩි ගැටලුවක් ඇති වෙලා තියෙන අතරම විශේෂයෙන් පාසල් ඇඳුම් කරුවන් සඳහා බොහොම කෙටි කාලයකදී අපිට තොරතුරු සහතික කරන පත්‍රිකාව ලබා දීමේ අවශ්‍යතාවය තියෙන නිසා මේ වෙනකොට ලොකු පිරිසක් අපේ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශික කාර්යාලවලට සම්බන්ධ වෙනවා. නමුත් මේ හැම දිනාටම තමුගේ තොරතුරු සහතික කිරීමේ ලිපිය අපේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවනේ. අපේ ඇප්ලිකේෂන් එකට යොමු ඒ සඳහන් කරන දුරකථන අංකයම සඳහන් කරලා ඊට පස්සේ එතනට ලැබෙන OTP එක නැවත ඇතුළත් කරාට පස්සේ ඒ දරුවන්ගේ තොරතුරු සහතික කිරීමේ ලිපිය බාගත කිරීමේ හැකියාව තියෙන එක PDF ෆෝමැට් එකෙන් බාගත කරගන්න පුළුවන්. එතකොට මේ තොරතුරු සහතික කිරීමේ ලිපිය මගින් ඇඩ්මිෂන් අත්සන් කරන්න වගේ විභාගයට පෙනී සිටීමට කිසිම බාධාවක් නැහැ.
1: බිම්මල් වගාවට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පීවර කණ්ඩායම කෘෂිකාර්මික හා ගොවිජන් රක්ෂණ මණ්ඩල සභාපති පේමසිරි ජයසිංහාරච්චි මහතා පවසනවා. ග්‍රාමීය ආර්ථික ඉහළ නැන්වීමයි මූලික අරමුණ වී තිබෙන්නේ.
13: ලංකාවේ ග්‍රාමීය ජනතාව බිම්මල් වගා සිදු කිරීම කරනවා. ඒ බිම්මල් වගාවන්ට එනවා කෘමිහානි. අන්නේ හානි නිසා ඒ වගාවන්ට සිදු වෙන යම් පාඩු වීම අන්නේ වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා මේ රක්ෂණ ක්‍රමවේදය තුල. බිම්මල් පැකට් 250ක එකය සඳහා ඔවුන් 2000ක් වෙනි රක්ෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මොහොතක යම් දිරිඩහානියක් ආවා, කෘමිහානියක් ආවොත් එහෙම ඔවුන්ට රුපියල් 22,000ක් මුදලක් වන්දි වශයෙන් ලබා දීම සිදු කිරීම කරනවා. ප්‍රක්ෂන් ක්‍රමවේදයක් හඳුන්වා දීම පරමාර්ථ වන්නේ සෑම අවස්ථාවකම ග්‍රාමීය මට්ටමේ බිම්මල් වගා ගොවියා රැක බලා ගැනීම.
1: ඩිජිටල් ශ්‍රී ලංකාවක් සඳහා තාක්ෂණය වෙන්ව මානව සහ ආයතනික සූදානම සකස් කිරීමේ සාකච්ඡා ආරම්භ වුණා. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමාන අවස්ථා හා වඩාත් ගුණාත්මක තිරිසන ඩිජිටල් අනාගතයක් උදා කර දීමයි රජයේ අරමුණ. සේවා ජනතාව වෙත ළඟා කර දීමට සුදුසු මානව සම්පතක් සහ ශක්තිමත් ආයතනික ව්‍යවහාරයක් සකස් කිරීමද මූලික අවශ්‍යතාවක්. ඒ අනුව ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සංවර්ධන හවුල්කරුවන්ගේ සමාරම්භක සාකච්ඡාව සාර්ථකව පැවැත්තුණා. ඒඩියෝ ජමාත්‍ය එරංග වීරත්න හා එක්සත් ජාතීන්ගේ දේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ ෆැන්චේ මහතාගේ සම සභාපතිත්වයෙන්. ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් සහ කුඩා පරිමාණ ව්‍යවසායකින්ට බ්‍රිතාන්‍ය විරුද්ධපඩ ප්‍රවේශ වීමට අත්වලක් සපයමින් අපනයන අත්පොත් සිංහල හා දෙමළ භාෂාවලින් නිකුත් කර තිබෙනවා. ඒ ෂී ට්‍රේඩ්ස් ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මගින්. එහි සත්කාරකායතනය වන ශ්‍රී ලංකා පරෑන සංවර්ධන මණ්ඩලය ජාත්‍යන්තර විරුද මධ්‍යස්ථානය සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව මෙම අත්පොත් එළිදක්වා තිබෙනවා. නියෝජාමාත්‍ය චතුරගමේ සිංහ සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩ්‍රූ පැට්‍රික් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඉරානය යළි සාකච්ඡාවලට නොවැන්නේ නම් ලබන සතියේදී ඉරානයේ පාලම් සහ විදුලි බලාගාරවලට පහර දෙන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. ඒ ෆොක්ස් නිවුස් සමග සමුක සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය අප්‍රේල් මාසයේදීද ඇමරිකා ජනාධිපතිවරයා ඉරානයේ පාලම් හා විදුලි බලාගාර ඇතුළු යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ලකන බවට තර්ජනය කර තිබෙනවා. එම අවස්ථාවේදී ජගත් මානව හිමිකම් ප්‍රධානී සඳහන් කළේ හිතාමතාම සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම් වලට පහර දීම ජාත්‍යන්තර නීති යටතේ යුද අපරාධයක් බවයි. එල්පීඑල් තරගාවලිය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ක්‍රිකට් විනෝදයේ තාක්ෂණය හා අභිමානවත් ආකාරයෙන් තරගාවලිය ආරම්භ කිරීමයි සැලැස්ම. ඩ්‍රෝන බාර්ගින් අලුක ධාරා උපයෝගී කර ගැනීමත් ඊට අයත් වනවා. තරගාවලිය ආරම්භ කිරීම සඳහා දැනුවත් කිරීමේ බාධ්‍ය හමුවක් අද පැවැත්තුණා. ඊට කණ්ඩායම් පහේ නායකයන් දෙක්වූ බවයි අප නියෝජිත සමීර කාර්යවසම් පවසන්නේ. නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙමින් තරගාවලිය පැවැත්වීමයි සැලසුම් වී තිබෙන්නේ. තරග නරඹන්නන්ට උපරි පහසුකම් ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා. උතුරුමැද ජනතාවගේ පිපාසය නිවන දකුණු ආසියාවේ දිගම උවන් බග ජනායිතියට. දල්ලෙන් දල්ලන් රටක් හදන සිලෝන්ටි විලේජ් ගම්මාන 500 ඇරඹේ. මිගමුව කේදවාචකය පාතාල අපරාධකරුවන්ගේ සංවිධානාත්මක ක්‍රියාවක් බව CID කියයි. රෝගීන් 71,000ක්ම වූ අති භයානක වන ඩෙංගු. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම 3/2 බහුතරයෙන් හැකි බව ප්‍රතිභා කියයි. එයා බස් ගනුදෙනුවට බියගේ කපිලගේ බිරිඳට විවෘත වරෙන්තෝ. ජනපති ට්‍රම්ප්ගේ තර්ජනය. ඒත් සමගින් අපගේ ප්‍රධාන පෙරවති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
14: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
15: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 6යි විනාඩි 58යි. ආදන හිස
1: පැන දූ කිරුලයි. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබු ලොතරැයි නොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: මන්නම් බලාත්කාර කරන්නේ නැහැ.
3: ඇත්තෙ මොකද? ඔය කරේ එක පැත්තකට විතරයි දුන්නේ. අනිත් පැත්තට දුන්නෙත් නෑ. ඒක බැලන්ස් කරන්න බෑ හරම.
2: අනේ මේ යන් විකාරද පරක්කුයි.
0: තිමිර උඩල මත් අධ්‍යක්ෂණයක්.
2: තාත්තේ?
4: ඔව්. තාත්තා. මේ තමයි ප්‍රශ්නේ.
5: නෑ මේ. මෙයාගේ
4: සතියේ
0: දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579
4: වලවරත්‍රි 7යි විනාඩි 1යි

0: සංගීත රසකාමේ ආදරණීය හිතවතුනි, ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සිංහල ස්වභාවිත ගීතේ රසය සොයා යන්නට, ඒ රසයෙන් සහෘද රසමනස් ඥානනය කරමින් ඔබ ආනන්දයෙන් නැරඹ ගමන් මගක් ඔස්සේ ප්‍රඥාව කරා රැගෙන යන්නට, අදත් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලක්කඩ සඳදිය දහර සෙනෙහසින් ඔබට තිළින කරන්නට අපට අවසරයි. ආදරණීය හිතවතුනි, අද ව්‍යාලක බන්දාවේ සිට ඔබට ගයන්නට යුග දෙකක ප්‍රවීණයන් ත්‍රිත්වයකට අපි සෙනෙහසින් ඇරයුම් කළා. අමරසිරි පිරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට අපි අදත් බොහොම ආදරෙන් ආරාධනා කළා ඔබට ගයන්නට. අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා සශිකානි සංසලා ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පිනියට. ඒ වගේම චන්දනලේන ආරච්චි ප්‍රවීණ ගායන ශිල්පියාන්ටත් අපි බොහොම සෙනෙහසින් ආරාධනා කළා. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන වෙලුවෙන් ඔවුන්ගේ මధుර ස්වරය එකතු කරන්නට. වසවතුනි, මේ ප්‍රවීණයන්ත්‍රිත්වයේ ස්වරාලංකාරයෙන් අදත් දෙහෝරාවක් පුරා සිංහල ගීතේ රසය අපූර්වත්වය එක්ව ඒකාත්මිකව විඳගනිමු. වසවතුනි, මේ ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හඬවමින් ඔබේ මත්මත කවුද කරවන ලක්හඬ සඳදිය දහර. කවදත් දිරිය වඩමින් සතුට මුසු කරමින් ඔබෙන් නැගෙන අත්පොල් සම්ප්‍රසාදයේ බඳ මේ වේදිකාවේ සිට අපි ඔබ වෙනුවෙන් සිංහල ගීතේ රස මාධූර්යයන් දෙසවනට සමීප කළා. අදත් ඒ අරමුණ පෙරදැරිවම ඔබට සිංහල ගීතේ අපූර්ව සංකලනයකින් උපදින රසය විඳ ගන්නට මෙතැන් සිට සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය සප්තස්වර හඬවමින් ගීත මතකයන් අවදි කරමින් ආරම්භන්නට අපි සූදානම්. ඒ වෙනුවෙන් අපි නැවතත් හොඳ අත්පුර සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු ආදරණීය වසවතුනි. ශ්‍රී ලාංකේය ස්වභාවිත ගීතයේ දශක පහකට වැඩි කාලයක ගීත මතක ගොන්නක් සමගින් සිය භාවාත්මක වූ ගීස්වරයෙන් අපේ රසමනස් රූප මංචරයක ගිල්වමින් මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය ආරම්භන්නට අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට අපි හොඳ අත්පුර සම්ප්‍රසාදයක් එකතු කරමු.
1: බොහොම ස්තුතියි දසුන්. අදත් මට ආරාධනා කිරීම සම්බන්ධව මේ ලක්කඳ මෙවුරු මියසයට අද මම සුවිශේෂ ගීත කීපයක් සූදානම් කරගත්තා, අරගෙන ආවා ඔබට ඉදිරිපත් කරන්නට. එහි මුල්ම ගීත හැටියට මම තෝරාගත්තේ හන්තානට පායන හඳ ගීතය. මේ ගීතේ රචනා කළේ ධම්මික බණ්ඩාරචූරින්, ඒ වගේම ඩෙනිස්ට පෙරලා සංගීත රචනා කළා. උසස් පෙළ හදාරමින් සිටි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු අතර තිබිච්ච ආදරයක් පිළිබඳ වෙන මුත්, ඒ ආදරය ඔවුන් පවත්වාගෙන ගියත් ඔවුන් බලාපොරොත්තු වුණා එකට විශ්වවිද්‍යාලයට යන්නට. නමුත් ශිෂ්‍යාවට පමණයි, ප්‍රියමන්තීට පමණයි යන්න හම්බුනේ විශ්වවිද්‍යාලයට. නමුත් මේ ශිෂ්‍යයා දැනගෙන හිටියා විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ කුමක්ද සිදුවන්නේ කියලා. නමුත් ඔහු ඒ හරිම උපේක්ෂාවෙන් බලනවා මේ තමගේ පින්වතිය දිහා. තව දෙයක් කියන තියෙනවා සුවිශේෂ දෙයක් මේ ගීත රචනාවේ. එක් තැනක සඳහන් වෙනවා, මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්නට කියලා. මෙතන කියවෙන්නේ ඔහු තව පැත්තකින් දුක් වෙනවා, මේ ඇය ලබන සාක්ෂරතා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ඇය ලබන දියුණුව පිළිබඳව ඔහුට ඇය නොලැබෙනවා. මුත් ඒ තුළත් ඔහු උපේක්ෂාවෙන් බලනවා. ගීතේ තුළ අපි ආමු ගීතේ

මීළඟට මම ගායනා කරන්න තෝරා ගත්තේ ධම්මික බණ්ඩාර සූරියන් රචනා කරපු, ඩෙනිස පෙරේරා සංගීත රචනා කරපු මගේ පුංචි රෝසමලී නැමැති ගීතය. එතන මේ ගීතය තුළින් කියවෙන්නේ තරුණ මහලු කියලා ભેදකින් තොර පදක් යන පුද්ගලික තුල තියෙන්න පුළුවන්, හැබැයි තියන්නට පුළුවන් සිවුම් මනෝභාවයක් පිළිබඳයි කියන්නේ. මේ ගීතය පිළිබඳ තවත් යමක් කියන්න පුළුවන් මට. මේ මොකද මේ මම ගුවන්විදුලියේ සංගීතංශයේ අධ්‍යක්ෂවරයා ඉන්න කල්ලිව කවුනේ, මම පාසල් පද්ධතිය සඳහා එතකොට විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ක්‍රියාකාරකම්පල මහකියාවන් තියෙන අයට පැයක ගුවන් කාලයක් වෙන් කරලා තිබුණා ගුවන්විදුලියේ. ඉතින් ඒකට සහභාගී වෙන්න පුළුවන් කලායතන පාසල් එහෙකටම. ඉතින් මගේ මිත්‍රයෙක් දවසක් මට මේ ගුවන්විදුලි කොළිරෝයකදී හමුවෙච්ච වෙලාවේ මං කිව්වා ඌට, මේ ඔබගේ විද්‍යාලේ ඉන්නවා නම් ඒ වගේ දක්ෂ ළමයි ඉදිරිපත් කරන්න මේ වැඩසටහනට කියලා. ඉතින් ඔව් ඒ ළමයි කණ්ඩායමත් රැගෙන ඇවිල්ලා දවසක් මට ඇවිල්ලා කිව්වා, මේ මම කාමරේට ඇවිල්ලා කිව්වා මේ ඇවිල්ලා බලන්න ඒක ළමයෙක් මේ වැඩසටහනට ඉදිරිපත් වෙනවා, බොහොම ලස්සනට වයලිනේ වාදනය කරනවා, බලන්න ඇවිල්ලා කියලා. ඉතින් මම ගිහිල්ලා බැලුවාම ඉතින් මේ අවුරුදු 18 විතර තරුණ මේ දෙරියා කය මේ වයලිනේ වාදනය කරන ඇත්තෙන් ආධුනික බවක් මම දැක්කෙත් නැහැ, හොඳම ප්‍රිල්පිය බවක් මම දැක්කේ. ඒ වගේම ගායනයකුත් ඉදිරිපත් කරා, ඒකත් හරිම උසස් මට්ටමින් තිබුණා. ඉතින් වැඩසටහන ඉවරලා එළියට යන ගමන් මට මගේ මිත්‍රයෙක් කිව්වා, මේ ළමයා මෙහෙමයි මේ වගේ නෙමෙයි හරිම මේ කෙලින් කතා කරන ළමයා. දවසක් ඉතින් මම මේ මගේ යාළුවා ටිකක් මදුවේස පාවනය කරන කෙනෙක්, ඉතින් ඔහු පන්තියට ආපු ඒ ස්මෙල් එක සුවඳ මේ පන්තියට පොඩ්ඩක් දැනුණා කියලා මේ ළමයා කෙලින්ම ඇවිල්ලා පසු ඇවිල්ලා කියනවා, සර් අද ටිකක් බීලා නේද ඉන්නේ, හොඳ නෑ නේද සර් මේ කියලා. මේ වගේ මේ ගුරුවරයාට කියන්න තරම් එඩිතර වෙච්ච සන්නයක්. ඉතින් ඒ නිසාම මේ යාගේ දක්ෂතාවය නිසාත් ඉතින් මේ මගේ මිත්‍රයාට පොඩි හැඟීමක් ඇය පිළිබඳව සුවිශේෂ හැඟීමක් ඇති වුණා. නමුත් ඔහු කිසිම බලපෑමක් කරලා නැහැ දරුවට, අතින්වත් අල්ලලා නැහැ. නමුත් මේක ඔහුගේ මනසට නිතර දැනෙන වදයක් වගේ දෙයක් වුණා පස්සේ. ඉතින් ඒක තමයි මේ ධම්මික බණ්ඩාරයන් මේ ගීතේ කර නිර්මාණය කරේ පස්සේ. අපි ආමු ගීතේ

මීළඟට මම ගායනා කරන්න තෝරා ගත්තේ වෛද්‍ය යසරාජ් ධම්මික බණ්ඩාරයන් රචනා කරපු සුරේෂ් මාලියද්ද සංගීතවේදියානන් සංගීතය රචනා කරපු ගීතයක් මේ. එතින් මේ තරුණ තරුණියන්ට හොඳ අවවාදයක් මේ ගීතෙන් දෙන්නේ, හොඳ එවැනි පණිවිඩයක් මේ ගීතෙන් ලැබෙන්නේ.

0: ගීත ඇතුලේ මොනතරම් මතක හැංගිලා තියෙනවද? ගීත ඇතුලේ මොනතරම් ප්‍රේමණීය හැඟුම් සිර වෙලා තියෙනවද? ගීත ඇතුලේ මොනතරම් ආදරණීය චරිත ජීවත් වෙනවද? අමරසිරි පීරිස් මහත්මයා බොහොම ස්තුතියි. අද සඳදිය දහර ආරම්භයේදීම මේ මතකයන් මේ ආදරණීය සහෘද රසවතුන් වෙනුවෙන් බෙදා හදාගත්තට අපි ඔබතුමන්ට මොහොතක විරාමයක් ලබා දෙනවා. නැවතත් මේ සහෘද රසවතුන්ට ගයන්නට ඔබට මේ වේදිකාවට ආරාධනා කිරීමේ බලාපොරොත්තු වෙන ආදරණීය රසවතුනේ අමරසිරි පීරිස් මහත්මයාට එහෙම මොහොතක විරාමයක් දෙන්නේ ඔබ වෙනුවෙන් ගයන්නට ඇයට මේ වේදිකාවට ආරාධනා කරන්න සූදානම්. ඊට මත්තෙන් මට මොහොතකට අවසර දෙන්න අද සඳදිය ධර්මයේ ප්‍රාසංගික සජීවකරණේ මෙලෙසින් ඔබට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට, අපට අනුග්‍රහය එකතු කරන්නට අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංකකේ ඩෝමා විකුණන යන්ත්‍රය ගෙන්වා අපි දාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය, දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබ වෙනුවෙන් සපයලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නොම්බර් 31 ඇල්හේන පාර මහරගම තමයි ඔවුන්ගේ ලිපිනය 01176779 කතා කළොත් ඔබට තවත් විස්තර දැනගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා NLB රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ලොතරැය්‍ය. මුදල් හිණිය වගේම සුපිරි මෝටර රථයක සිහිනය සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගේ තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ඒකනත් මාතරෙන් සිහිපත් කරනවා. එමනම් ආදරණීය රසවතුනි, අපි සිංහල ගීතයේ තවත් රිද්මයකට දෙසවන් විවර කරමු. ඇයත් සිංහල ගීතයේ ස්වභාවිත මග ස්පර්ශ කළ නූතන පරම්පරාව තුළ අතිශය ජනප්‍රිය ශිල්පියක්. ඇගේ ගීත ගොන්නත් අරුත්බර ගීතයෙන් රසවත් ගීතයෙන් පෝෂිතයි. ඒ ගීත අතරින් අදත් සහෘද ඔබ රසගන්වන්නට අපි හොඳ අත්පොල් සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු වේදිකාවට සශිකානි සංසලා ආදරණීය ප්‍රවීණ ශිල්පිනියට.
1: ආයුබෝවන්. අදත් ලක්කඩ මියුරු මියසිය ප්‍රසංගය රසවිඳින්න ආපු ඔබ සියලුම දෙනා ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම පැමිණියට ස්තුතිවන්ත වෙනවා. මුලින්ම ලාංකේය සංගීතයේ ස්වභාවිත ගීත කලාව ඉදිරියට රැගෙන යන්න කරන මේ ප්‍රයත්නය ගැන මම ලක්කනට ස්තුතිවන්ත වෙනවා. අද ප්‍රසංගයේ මම මුලින්ම ගායනා කරන්නේ පාරමිතා ගීතය. මගේ රසික රසිකාවිය හැමෝම දන්නවා ඇති මම සශිකා නිසංසලා කියන ගායිකාව ජනප්‍රියත්වයට පත් වුණේ පාරමිතා කියන ගීතයෙන්. මගේ මෙතෙක් ගායනා කරපු ගීත අතුරින් මම බොහොම ආදරය කරන ගීතයක්. මේ ගීතය මට රචනා කරලා දුන්නේ ලලිත් වසන්ත මහත්මයා, සංගීතවත් කරේ ජයසිරි අමරසේකර මහත්මයා. අපි දැන් පාරමිතා ගීතය රසවිඳිමු.

ස්තුතියි. මීළඟ ගීතය විදිහට මම තෝරගත්තේ මහත්යෝ කියන ගීතය. ගොඩක් දෙනෙක් මේ ගීතය අහපු ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මගේ මහත්යටද මේ ගීතය ගායනා කරලා තියෙන්නේ කියලා. ඒ කියපු සැනින්ම මගේ උත්තරේ තමයි නැහැ කියන උත්තරේ. ඒ ඔබට දැන් පොඩි ප්‍රශ්නයක් ඇති, මම ඒ නැහැ කියන උත්තරේ දුන්නේ මොකද කියලා. මොකද මේ ගීතය මට රචනා කරලා දුන්න ආනන්ද හිවා රංහිඳගේ මහත්මයා, එතුමත් ඇත්තටම අපාතරේ අද නැහැ, අකාලේ ඔහු මේ අපේ අතරින් වෙන් වුණා. එතුමත් බොහෝම ඉතාම රසවත් ගීත නිර්මාණය කීපයක් හෝ අපට ලබා දුන්න දක්ෂ ගීත රචකේ. ඉතින් ආනන්ද අයියා මට මේ ගීතය දෙන ගමන් කියපු දේ මං ඔබට අද කියන්නම් මේ වෙලාවේ. මට ඔහු කිව්වේ, නංගි මේ ගීතය ඔයා ගායනා කරන්න, මේ ගීතය මගේ යහළුවෙකුට සිද්ධ වෙච්ච සිද්ධියක් අලලා තමයි මම රචනා කරේ කියලා. ආනන්ද අයියාගේ යාළුවාට සිද්ධ වෙච්ච ඒ සිද්ධිය මෙහෙමයි. තමන්ගේ බිරිඳ තමන් අතහැරලා වෙනත් කෙනෙකුත් එක්ක යනවා. ඉන් පස්සේ තමයි තම සැමියාගේ අගය තේරිලා ඒ බිරිඳ ලියුමක් ලියනවා තමන්ගේ සැමියාට. මහත්යෝ මම දන්නවා නුඹේ කඳුලක බර, මහත්යෝ මට දැනෙනවා නුඹේ සුසුමක තෙත, ඈත් වෙලා ඉන්නට බැහැ මට නුඹ මග හැර, හොරෙක් වෙලාවත් ඇවිදින් අරන් යන්න මම. ඒ කියන්නේ මහත්යට කියනවා, හොරෙක් වෙලා හරි ඇවිල්ලා මාව අරගෙන යන්න, ඔයාගෙන් වෙන් වුණාට පස්සේ තමයි ඔබේ අගය මට දැනුනේ කියලා. දැන් මේ ගීතය ඉතුරු පද කොටස් වලිනුත් කියවෙන්නේ තමන්ගේ මහත්යාගේ අගය තමයි. ඉතින් මං ඔබට ආරාධනය කරනවා මෙහි පද අර්ථයටත් බොහොම සාවධානව රසවිඳ, කියන්නේ ඇහුම්කන් දෙන ගමන් මේ ගීතය රසවිඳලා බලන්න. මේ ගීතය කොපමණ සංවේදී බොහොම හැඟුම්බර ගීතයක්ද කියලා. ඒ වගේම මට හිතෙනවා මේ ගීතෙන් සමාජයට යම් පණිවිඩයකුත් දෙනවා කියලා. මොකද අපි යම් කිසි අවස්ථාවල සමහර වෙලාවට ක්ෂණික තීරණ ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ දෙයකින් අපිට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුළුවන් අපි ඒ ක්ෂණික තීරණය ගත්තට පස්සේ පසුව අපි පසුතැවිලි වෙනවා කියලා. ඉතින් මං ආරාධනා කරනවා ඔබ සියලුම දෙනාට මේ ගීතේ රස විඳින්න. මම මේ ගායනා කරන්න යන්නේ මහත්යෝ ගීතය.

0: അവർശരി പേരേശ്വരെ നിരമ്പി വിമാനവീയ പ്രേമേ സൗന്ദര്യാത്മകം വേമന ശശികാലി സംസലാശ്വരേൻ ഹെഡവുണു ഹെറ്റി മുനതരം രസവത് മുനതരം ചമത്കാര ചണകത് നേത് അപ്പി ശശികാലി സംസലാശ്വരേ തത് മഹോതക വിരാമയക് തമവിൻ ഒഹുട എറയും കരം മിതൻ സിത് വിവേദികാവേ സിത് ഒഹുഗേ മധുരസ്വരേൻ ഒബട ഗയന്നട് സിംഗല സ്വഭാവിത ഗീതേ ദിവന പരമ്പരാവേ നിയോജനയക് തമായി ഒഹു ബെല്ലുഡ് സൗന്ദര്യനികേതനേൻ ശ്രീലങ്കാവട ദായാദ കല തവത് മധുര ഗീശ്വരയാക് മേ ആദരണീയ സെനിഹസ്സരയും ലക്കണ്ട് സ്വന്തധാര പ്രാസാംഗിക സജീവകരണി അത് രസഗാൻവാണിട്ട് ഒബി അത്ഭുത സമ്പ്രസാദേ മതി ചന്ദ നിലയനറച്ചി പ്രവീണ ഗായനശില്പിയാണി ഒവത്തുവാനായി വേദികാവട്ട്
1: බොහොම ස්තුතියි දසුන් ලක්කන මීරු මියසිය ප්‍රසංගයට මට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ලක්කන්ඩට විශේෂයෙන්ම ලක්කන්ඩ ශ්‍රාවකීන්ට දෙන්නා වූ ඒ මියුරු ගීතාවලිය මම හිතන්නේ මේ කාලය තුල ඉතාමත්ම වටිනා සේවයක් ලක්කන්ඩ ඉටු කරනවා ඉතින් කලා ශිල්පීන් මෙවන් වූ ප්‍රසංග ගේකට ආරාධනා කරමින් ඔවුන්ගේ ගීතවලට සහ කලාකරුවන් වෙත දක්වන්නා වූ ඒ අනුග්‍රහය පිළිබඳව මතක් කරමින් ස්තුතිවන්ත වෙමින් මම මාගේ මුල්ම ගීතයට යනවා. මුලින්ම ගායනා කරන්නේ යමුනා මාල්‍යයන් විසින් රචනා කරපු රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරපු ප්‍රේමයේ ලොව කියන ගීතය. මේ ගීතය නිර්මාණය වුණේ 2000 වසරේදී. මම මුලින්ම යමුනා මාල්‍යයන්ගේ ගීතයක් ගායනා කිරීම සඳහා ඉතාමත් ආසාවෙන් බලාපොරොත්තුෙන් හිටියා. ඒ මාගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරමින් මුලින්ම මට යමුනා මාල්‍යයන්ගේ අතින් ලැබුණු ගීතය තමයි මේ ප්‍රේමයේ ලොව හැමතැනම ඇති කියන ගීතය. ඇතරම ඒ වදන්වලට සහ ඒ ප්‍රේමයේ නවාරුතට තවත් නවාරුතක් එක් කරමින් රෝහණ වීරසිංහයන් සිත් ගන්නා සුළු අයුරින් ඒ ගීතය සංගීතවත් කළා. ඇතරම එවන් වූ ගීතයකට එවන් වූ අදහසක් ඇති ගීතයකට දායක වෙනට ගාන ශිල්පයක හැටියට මට අවස්ථාව ලැබීම මා ලද භාග්‍යයකටයි මා සලකන්නේ. ඉතින් අපි මුලින්ම අහමු ප්‍රේමයේ ලොව හැමතැනම ඇති කියන ගීතය.

හොඳයි. මගේ දෙවැනි ගීතය හැටියට මම තෝරගත්තේ වසර 2000දී ලියතමරා මල ගීත එකතුව සඳහා මම ගායනා කරපු කවි සීපද කියන ගීතය. මේ ගීතය රචනා කළේ චන්න ජයනාත් මහත්මා, සංගීතවත් කළේ ජයසිරි අමරසේකර මහත්මා. මේ දෙදෙනාම මාගේ හිතයිෂීන්. ඇතරම චන්න ජයනාත් කියලා කියන්නේ මාගේ සංගීත ගමනේදී විශේෂයෙන්ම මාගේ තුන්වන ගීත නිර්මාණය, තුන්වන ගීත එකතුව නිර්මාණය කරන කටයුත්තේදී ඉතාමත්ම මට සුවිශේෂී අනුග්‍රහයක් දක්වපු කෙනෙක්. ඉතින් ඇත්තරම චන්න ජයනාත් අතින් ලියවුණු මා ප්‍රිය කරන, ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක් තමයි මේ කවි සීපද කියන ගීතය. ඊට සරලනන්දමින් ජයසිරි අමරසේකරයන් බොහොම සුමිරුත් ගීතනුවක් මේකට එක් කළා. අපි දැන් ඒ ගීතය හමු.

මීළඟට මම ගායනා කරන්නේ සුමුදු මලාවක කියන ගීතය. මේ ගීතය රචනා කළේ චන්න ජනත් මහත්මා. සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ මහත්මා. ඇත්තරම දැන් චන්න ජයනාත්ගේ ගීත කීපයක් මා මේ වන විට ගායනා කළා. ගුණදාස කපුගේ සංගීත වේදිකාව යන සංගීතවත් කරපු ගීත මම බොහොම යුග ගීතය සහ මාගේ එක ගීතයක් තමයි පමණයි මම ගායනා කර තිබෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා එතුමා දැන් අපාතර නැති වුණත් එක ගීතයක් හෝ ගායනා කරන්න මට අවස්ථාව ලැබීම ලොකු භාග්‍යයක් කියලා. අපි දැන් මේ ගීතය රසවිඳිමු.

මීළඟට මම ගායනා කරන්නේ ඔබ ඉතාමත්ම අහලා පුරුදු ගීතයක් සෝඳතියා මාළඟ. මේ ගීතය නිර්මාණය වුණේ වසර 2000 ලීතමරම්මල ගීත එකතුව සඳහා. ඇත්තටම මම රත්නශ්‍රී විජේසිංහයන්ගේ ගීතයක් ගයන්නට බොහෝ කාලයක් තිස්සේ ප්‍රිය කළා. ඒ ආශාවයි බලාපොරොත්තු සඵල කරමින් තමයි මේ ගීතය මාතරපත් උනේ. ඇත්තටම මේ කාලයේ වන විට රෝහණ වීරසිංහයන් තරුණ කලාකරුවන් වෙනුවෙන් එතුමාගේ නිර්මාණ කරපු සහ ඒ නිර්මාණ බොහෝ ජනප්‍රිය වුණු යුගයක්. ඇත්තටම මේ ගීතය සඳහාත් රෝහණ වීරසිංහයන් ඉතාමත් සුමිරු තනුවක් එක් කළා. මගේ ගායන ජීවිතයේ පොල් රුප්පාවේ සිතපරවගියා මගේ ගීතවලින් පටන් ගත්තත් මේ සූඳතියා ගීතය තමයි මගේ ගායන ජීවිතයේ මම විශ්වාස කරන හැටියට මාව දෙවනවර ජනප්‍රිය කර වූ ගීතය. මම හිතන්නේ මම මෙමන් වූ ගීතයක් මා අතර ලැබීම මා නිහතමානව සතුටු වෙනවා, මා වාසනාවන්තයි කියලා මෙවැනි ගීතයක් ගායනා කරන්නට ලැබීම ගැන. අපි දැන් මේ ගීතය අහමු.

0: සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-6679-579.
2: පටස් කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හැමෝමකම රේසිකට වාටි ඔයා ෆුල් චිල් එකේ බයික් එකේ වයි නේද ගමන
1: කලබල වෙන්න එපා මගේ බයික් එකේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ
0: වංගුණත් වෙට් පාරක් උනත් ෂුවර්ද
1: නැතුව සුපිරි වෙට් ඇන් ඩ්‍රයි ග්‍රිප් නිසා සිරාම කෝනරින් බය නැතුව එක්ස්ට්‍රා මයිල් යන්න පුළුවන් නොනවති උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් ග්‍රිප් එක්ස් 5 සහ සුමිට්ස් 5 සියල් තරෝඩි සුවර්ස්
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: මම නම් දැන් මානම රිලැක්ස්
4: සාස්තරේ
0: දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
4: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

විරාමෙන් අනතුරුව අපි නැවතත් ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳමින් මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකම වියමන ලක්කන සඳදිය දහර සමගින් අදනේ සහෘද රසවතුනේ අද ලක්කන සඳදිය දහර අපි මේ විදිහට ඔබට සමීප කරන්නේ අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදයානන් ගේත් ඒ වගේම සශිකාන සංසල ප්‍රවීණ ගායන ශිල්පිනිය ගේත් ඒ වගේම චන්දන ලේනාරච්චි ප්‍රවීණ ගායන ශිල්පියා ගේත් මధుර ස්වරයෙන් අපූර්ව වූ සංකලනය. අපි මේ දක්වා මේ ප්‍රවීණ යන්ත්‍රිත්වයේ ස්වර මාධූර්යෙන් ගැයුණු බොහොම රසවත් ගීත සමුච්චයක් මත්මතක අවදි කරගනිමින් ගීතාතීත මතකයන් අවදි කරගනිමින් රසබින්දා. අපි නැවතත් මේ ආදරණීය හමුවීම රසවත් කරන්නට හොඳ අත්පුර සම්ප්‍රසාදයකින් වේදිකාව භාර කරමු. අමරසිරි පීරිස් ප්‍රවීණ ගායන වේදියානන්ට නැවතත් ගීතේ මතකයන් අවදි කරමින් ප්‍රේමණීය හැඟුම් පුබුදන්නට අපි හොඳ අත්පුර සම්ප්‍රසාදයක් එකතු කරමු.

මීළඟට මම ගායනා කරන්න තෝරා ගත්තේ ඔබ ඇපල් මලක් වගේ ගීතය. ඇත්තෙන් මේ ගීතය තරමක් මුල් අවධියේදී ගීතය බිහිවෙච්ච මුල්ම අවධියේදී තරමක් නොයෙක් නොයෙක් මතවාද තිබුණා. නමුත් ඒවා කෙලිම මා කරේ ඇඟිල්ල දික් කරලා කරපුවා නෙමෙයි. නමුත් එක එකනා ඒ තමන්ගේ විවිධ මත පළ කරා. එක්තරා මට මතකයි අපි මේ විදේශ සංචාරයකට ඩුබායි දේශේ අපි ප්‍රසංගීවරලා ඇවිල්ලා පොඩි සාදයකට සහභාගී වෙන අතරේ අපි හිටපු මේසට යහපත් අනිත් පස සිටි මේසේට පිටරා තරුණෙක් මගේ දිහා හොඳට බලා හිටියා. නිකන් මට දැනුනේ ඔහු නිකන් මාත් එක්ක නිකන් තරහෙන් බලනවා වගේ මට දැනුනේ. ඉතින් ඒත් මං හිතේ ඔහු ටිකක් මේ මදුවිත පානය කළා හින්දා ටිකක් මනස විකෘති වෙලාද කියලා තේහවත් මට හිතුණා. නමුත් නැගිටලා එනකම් මට කිව්වා මේ ඔබතුමා තමයි මේ මේ මේ මල් වසංගතයේ ගෙනාවේ. ඒකයි මම මේ බලන්න කියලා. නමුත් මම හිතනවා ඊට කලින් මල් ගැන ගීත කියවිලා තියෙනවා. නමුත් මේ ගීතෙන් ඊට වැඩිය සුවිශේෂ දෙයක් කියවෙනවා. මේ මම හිතනවා මේ ගීතය මගේ එක්තරා අනිත් ගීත වගේම මගේ එක්තරා මං සලකුණක් මේ ගීතය. හෙටිටයි මම මට දැනෙන්නේ සංගීතය මේ රචනා කළා සංගීත වික්‍රමසිංහ. ගීතය රචනා ගීත රචනය කළුම් සීමාගේ.

මීළඟ මට මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇය යන්න කියාම කියලා කියන ගීතේ මේ ගීතය ස්නේහ නගරයයි සීඩී තැටියට යොදාගත්ත ගීතයක්. මේ ගීතය පිළිබඳ යමක් කිය යුතුයි. මොකද මේ ගීතය පටිගත කිරීමේදී මම මේ ගීතය භාවනාත්මක භාර දීලා තිබුණේ සංගීත නිර්මාණ කරන එච් එම් ජයවර්ධන සූරින්ට. ඔහු මැදිරියට පැමිණි ශබ්දාකාරයට පැමිණි තාමත්ම කනස්සලු සත්වෙන් කොණ්ඩේ අවුල් වෙච්ච කේ රැවි තික්ක ඇවිල්ලා බොහොම දුකෙන් වගේ මට කිව්වා, මේ අනේ අවශ්‍යයි මට මේ ගීතේ නම් මේ මේ මේට වැඩිය මට දෙයක් කරන්න බෑ, සංගීත නිර්මාණ කරන්නට මට අපහසුයි, මට මොකද්ද දැනෙනවා මේ ගීතයේ පළමු පියවරමද කියලා. ඔහු නිකන් පෙර මේ මාලිනීගේ වියෝ පිළිබඳ පෙර මේ මේ දැනුමක් ඔහුට ලැබුණාද කියන එකත් සැකයක් වගේ තිබුණා. මොකද මේ මේ ගීතයේ පටිගත කරපු ලස්සුවානකින් දවස් දෙකකින් විතර අපිට දැනගන්න ලැබුණා. මාලිනී පිටරටකදී ප්‍රසංගයකට සහභාගී වෙලා ගිහිල්ලා ගිය අවස්ථාවකදී එහිදී අය ජීවිතෙන් සමුගත්තා කියලා. ඉතින් ඒක තමයි මේ ගීතයේ තියෙන සුවිශේෂම. මොකද එක මේ ජයවර්ධන ඇවිල්ලා ඒ අදහස මට කලින්ම ප්‍රකාශ කරපු ගැන සම්ම ඒ කියන්නේ මට පොඩි ඔහුගේ දෛවීය ප්‍රගත සිද්ධියක් කියලා කියන්නට පුළුවන් මේ ගීතේ.

ස්තුති. මීළඟ ගීතය විදිහට මම තෝරගත්තේ තොල්පිති විතරක් කියන ගීතය. මං හිතනවා මගේ රසික රසිකාවයන්ට මතකත් ඇති මේ ගීතය තරමක් ආන්දෝලනයට ලක්වෙච්ච ගීතයක්. මේ ගීතයේ මුල් පද පේලිය නිසා තමයි ඒ දේ සිද්ධ වුණේ. නමුත් මේ ගීතයේ මතුපිට අර්ථයට වඩා එහි තිබෙන ගැඹුරු අර්ථය ගැන විමසා බලපු ගොඩක් අය මේ ගීතය බොහොම ආගය කරා. ඉතින් මේ ගීතය මට රචනා කරලා දුන්නේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා. රෝහණ වීරසිංහ මහත්මයා තමයි සංගීතවත් කළේ. රත්නශ්‍රී විජේසිංහ මහත්මයා බොහෝ පුවත්පත්වලට සහ මාධ්‍යවලට මේ ගීතයේ සැබෑ අර්ථය විස්තර කරලා දුන්නා. ඉන් පස්සේ ඒ ගීතයේ පිළිබඳව තිබුණු වැරදි අර්ථය නැති වෙලා ගියා. අපි දැන් තොල්පිති විතරක් ගීතය රස විඳිමු.

ස්තුතියි. මීළඟට මම තෝරගත්තේ නිසංසල සඳක් කියන ගීතය. මේ ගීතය මගේ දෙවෙනි ගීත නිර්මාණ එකතු වෙන ගීතයක්. මගේ දෙවෙනි ගීත නිර්මාණ එකතුවට නම විදිහට මම යොදාගත්තේ නිසංසල සඳක් කියන නම. මොකද මගේ නමත් එක්ක ගොඩාක්ම ළඟින් යන වචන දෙකක් තමයි නිසංසල සඳක් කියන්නේ. ඒකට හේතුව මොකද, සශිකා නිසංසලා කිව්වහම සශිකා කියන්නේ සඳ, නිසංසලා කියන්නේ නිසංසල බවට. ඉතින් නිසංසල සඳක් කියන වචන දෙකින් මගේ නමෙහි අර්ථයත් කියවෙන නිසා මම ඒ ගීතය තෝරගත්තා මගේ ගීත නිර්මාණ එකතුවේ නම විදිහට. මේ ගීතය මට නිර්මාණය කරලා දුන්නේ සංගීතය සහ පද ශාන්ත ජයලතිසිර මහත්මයා. ඇත්තෙන්ම එතුමා ගැන මට වචනයක් කියන්න ඕනේ මේ වෙලාවේ. එතුමා අද ඉන්න බොහොම දක්ෂ සංගීතඥයෙක් වගේම බොහොම වෙනස් ගීත රචනා කරන ගීත නිර්මාණ ශිල්පියෙක්, ගීත රචකයෙක්. ඉතින් එතුමා මට මුලින්ම නිර්මාණය කරලා දුන්න ගීතය තමයි නිසංසල සඳක් ගීතය. ඉන් පසුවත් මට ගීත නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපි දැන් ඒ ගීතය මං දැන් ඒ ගීතය මේ ළඟට ගායනා කරනවා. අපි රසවිඳලා බලමු.

0: ස්තුති.
1: ස්තුති, බොහොම ස්තුති සශෝකාකේ. අදත් අපි ගෞරවනීය ආරාධනෙන් නැවෙත් මේ සඳදිය දහර ප්‍රාසංගික සචිවකරණේ ව්‍යාදරණීය සහෘද රසවතුන් වෙනුවෙන් එලෙසින් රසවත් කළාට. ඔබතු මීටත් මේ වේදිකාවෙන් සමුදෙන්නේ අපි ජලෙත් මේ සහෘද රසවතුන් වෙනුවෙන් ගයන්නට ලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සචිවකරණ වේදිකාවේ සිට මුණගැහෙමුයි කියන බලාපොරොත්තු ආරාධනාව තුළ බොමි ස්තුති නැවතත් ඔබතු මීට. ආදරණීය සහෘද රසවතුනි, අද මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මකව වියමන විලක්කඳ සඳදිය දහර ප්‍රාසංගික සචිවකරණයේ යුග දෙකක ස්වරාලංකාරය තුලයි රසවත් වෙන්නේ. අපි අමරසිරි පීරිස්වරයෙන් එවැගේම ශශිකාලි සංසලා ස්වරයෙන් ගැයුණු ගීතාවලියක් මේ දක්වා රසවින්දා. අපි හොඳ අත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු ඔහුට නැවතත් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මතකයන් නවදි කරමින් ගයන්නට. මේ ගෞරවනීය ආරාධනය ඔබ අත්ව සම්ප්‍රසාදයේ මැද චන්දන ලියන ආරච්චි ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියරණේ ඔබතුමන්ටයි වේදිකාවට.

මේළඟ ගීතය හැටිරිමා තෝරගත්තේ පාලු නිසල රාත්‍රිය කියන මාගේ යුගීතය. මේ ගීතය 2002 වසරේදී මාගේ යුගීතයක්. ගීතය රචනාකුට සංගීතවත් කළේ සංගීත විශාරද නිහාල් ගම්හේවා මහත්මා. අපි දැන් ඒ ගීතය හමු.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපයෙන් පැනලා.
2: ඇත්තට මොකද්ද මේ තාපයෙන් පැනලා නටන හදපු නාටකම?
3: මට ඇත්තට මේක මතක් වෙද්දිත් හරිම බයයි.
2: ඇයි බයට තාපයෙන් පැන්නේ? ඊයේ මුළු රෑම මෙතනද හිටියේ?
3: අනේ නෑ, මම මේ දැන් පැන්නේ.
4: එක බාර මම දන්නේ ඔත් නේද වාහනයක් ඇවිල්ලා මං ගාවින් නතර කරා.
3: මල්ලි කොහෙටද යන්නේ? මං ගෙදර යන්නේ. ඇයි? කොහෙද මල්ලි ගෙවල්? කොළඹ 7ද? නෑ, කොළඹ 10. මරදාන
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

යාව උරගා බලන්න. තරඟකාරී වදේක වෙන්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. බිඳුවයි 706 376 176 අංකයට.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කාමේ YouTube නාලිකාවට
2: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: Antenne Radio ITN. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. මහජන සම්පත අද සම්පත NLB ජය මෙගාපව දන නිධාන හඳහන NLB කොවිසත වගේම NLB සුබ දවසක් කියන ලොතරැයිපත් ගන්න අතට අපි සූදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයිපත් වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක් වෙන්න කියලා.
1: අයිබෝවන්, ඔබේ වාසනාවේ කතාව රටටම කියමින් ඔබේ අතේ දැන් තියෙන ලොතරැයිපත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට අදත් අපි මේ ආරම්භ කරන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2026 වසරේ බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් සඳහා රුපියල් 15,19,00,000 වඩා අධික වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ දිනේදී සිද්ධ වුණා. එම අවස්ථාවට කරුණ කටයුතු සහ ක්‍රීඩා මාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දේවානන්ද සුරවීර මැතිතුමා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා, සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයු මූල්‍ය, KAC ප්‍රියදර්ශනී මෙනවිය ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද සහභාගී වුණා. ඔව්, අදත් ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී චමින්ද පුෂ්පකුමාර මහතා. දැන් හඳුනාගම අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ KM නදේෂා දිල්හාරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරච්චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී EVP සිල්වා මහත්මිය. අදත් ඔබේ වාසනාව මුලින්ම බලගන්වනවා NLB ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 517 වන දිනුම් වාරයටයි අද අපි මේ සූදානම් වෙන්නේ. දැන් අතට ගන්න NLB ජය ලොතරැයිපත්. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4යි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C, ජයංක 4 පිරිවලින් 6, 8, 1, සහ 8. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුබ සාධනය උදෙසා පිහිට වූ සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 250 දෙනෙක් බිහි කළා. දැන් කියන්නම් අද ඔබේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද NLB ජය තුළින් රුපියල් 105 ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළා රවීන්ද්‍රනාථ සෙනවිරත්න ආණ්ඩිගම. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 40 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද NLB ජය තුළින් රට පුරා ජයග්‍රහකින් 77,496 දෙනෙක් අතර රුපියල් 67,70,600 මුදලක් අපි බෙදා දුන්නා. තවතවත් ඇගේ වැඩි වුණ නියත ධනයෝග හඳහන 1558 වන දිනුම් වාරයයි අද. NLB හඳහන අද ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය කුම්භ. දැන් මේ යන්ත්‍රය තෝරා දෙන්නේ වාසනාවන්ත අංක 4ක්. පළමු ජයග්‍රහී අංකය අංක 5. NLB හඳහන දෙවන ජයග්‍රහී අංකය අංක 3. තුන්වන ජයග්‍රහී අංකය අංක 15. හඳහන අද අවසාන ජයග්‍රහී අංකය අංක 34. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 7ක් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 133 දෙනෙක් අපි බිහි කළා. දැන් කියන්නේ හඳහන අද ඔබේ වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද හඳහනේ රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා JL අශෝකා දෙයන්දර. ඒත් සමගින් අද හඳහනින් රට පුරා ජයග්‍රහකින් 138,251 දෙනෙක් අතර රුපියල් 93,15,560ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත ගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 48,35,380ක්. සද්දිනම ජයනියත ගොවිසෙතින් 4491 වතාවටත් ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්න අපි සූදානම්. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිපත්. ගොවිසෙත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නෙ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය I. රුපියල් 7,25,00,000 වාගේ ගොවිසෙත අද සුපිරි ත්‍යාගය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් තෝරා දෙන්නේ ජයග්‍රහ අංක 4ක්. ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 14. ගොවිසෙත දෙවන ජයග්‍රහී අංකය අංක 42. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයියේ තුන්වන වාසනාවන්ත අංකයයි අපි දැන් තෝරා ගන්නේ. ඒ තුන්වන වාසනාවන්ත අංකය අංක 65. අවසාන ජයග්‍රහී අංකය අංක 27. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග දෙකක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 57 අපි රටට හඳුන්වා දුන්නා. දැන් කියන්නේ ගොවිසෙත වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද ගොවිසෙතින් රුපියල් 120 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා M. සුමනානන්ද සිල්වා මිනුවන්ගොඩ. ඒත් සමග ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලපා රුපියල් 250,000 පගින් දිනා ගන්නා ජයග්‍රහකෙන් 3 අද බිහුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ලලිත් අලුත්ගේ බිබිල, රනිල් චොමින්ද කුලියාපිටිය, නීල් ජයසිංහ කෑගල්ල. ඒත් සමගින් අද ගොවිසෙතින් රට පුරා ජයග්‍රහකෙන් 126,050 අතර රුපියල් 1,418,400 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙතින් අපි ඔබ වෙත ගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 7,26,70,417ක්. සුබ දවසක් ලොතරැයියේ අලුත්තුණු පහසුණු තෑගි වැඩිවුණු නවතම ත්‍යාග රටාවතුලින් ඔබට සුබ ලග්න සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000කුත් වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් ත්‍යාග රැසක් දැන් දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටික ටික සුබ දවසක්. මේ ආරම්භ කරන්නේ සුබ දවසක් වාසනාවන්ත 365 වන දිනුම් භාරය. සුබ ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය තුලා 365 වන සුබ දවසක් දිනුම් භාරය වෙනුවෙන් මේ අන්ත්‍රයෙන් සුබ අංක 3ක් අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 49. දෙවන සුබ අංකය අංක 65. අද තුන්වන සුබ අංකය අංක 29. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නෙ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8,924. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදි ජයග්‍රහකින් 246 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. දැන් කියන්නේ සුබ දවසක් වාසනාව ගැන. බොහොම ස්තුතියි. අද සුබ දවසක් තුළින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපෙදියක් දිනා ගන්නා ජයග්‍රහකෙන් බිහි වුණා ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා W.A. චන්ද්‍රපාල මහව. ඒ වගේම රුපියල් 50,000කින් දිනා ගන්නා ජයග්‍රහකින් 8 දෙනෙකුත් අද බිහි වුණා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000කින් දිනා ගන්නා ජයග්‍රහකින් 41 දෙනෙකුත් අද බිහි වුණා. ඒත් සමගින් අද සුබ දවසක් තුළින් රට පුරා ජයග්‍රහකින් 110,573 දෙනෙක් අතර රුපියල් 96,80,920ක වාසනාවන්ත මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි පත් වර්ග 4කින් ඔබව දිනවන්න ජානක සමයගින් ගයත්‍රී සූදානමින්.
2: ලබා දෙනවා කිව්වොත් ලබා දෙනවා තමයි. රුපියල් කෝටි 23ක්, ඒ වගේම රුපියල් කෝටි 47ක් දැවැන්තම සුපිරි ත්‍යාග විදිහට ජාතියට දායාද කළ ලොතරැයියේ ප්‍රමුඛයා මෙගා පවර් ලොතරැයියයි. සුදමෙන් අදත් රුපියල් කෝටි 29කට වැඩි දැවැන්තම සුපිරි ත්‍යාගයක් ඔබේම කරගන්නට. ඔබේ හිතේ තිබෙන සිහිනය ඒ වාසනාවේ සිහිනය යථාර්ථයක් කරගන්නට අපි ලබා දෙනවා මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටරයක් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ඔබේ හින සැබෑ කරන මෙගා පවර් 2597 වන වාසනාවන්ත දිනුම් වාරයයි මේ මෙගා පවර් අද දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරගන්නේ මෙන්න අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය මේ දැන් අපි තෝරගන්නේ ඔබේ සිහින සැබෑ කර දෙන සුපිරි අංකය. අද වාසනාවන්ත සුපිරි අංකය අංක 13. මේ මෙගා හීනය ඔබ සැබෑ කරගත යුතුම මෙගා සිහිනයක්. දැන් අපි තෝරගන්නවාද මෙගා පවදින බාරේ ජයග්‍රහි ජයාංක. මෙන්න අංක ලබා දෙනවා පළමු ජයාංකයේ විදිහට අංක 55. දෙවන ජයාංකය අංක 49. තුන්වන ජයාංකයයි මේ දැන් අපට ලැබුණේ මේ අංක 59 සුපිරි ත්‍යාගයේ සිහිනය සැබෑ කර දෙන තීරණාත්මක අවසන් ජයාංකය මෙන්න දැන් යන්ත්‍රය අපට ලබා දෙනවා ඒ අංක 18 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාග ලැබින් 5 දිනක් සමගින් 20 ලක්ෂපතියන් 53 දෙනෙක් මේ වෙනකොටත් අපි රටට බිහි කර අවසන් අද දවසේදී ඔබට ලැබෙන වාසනාව ගැන මුළු රටටම කියන්න තමයි මේ විදිහට සුදරම් වෙන්නේ නිල ප්‍රතිඵලය ඇසුරින් ඔබ ස්තුතියි අද දිනම් වාරයෙන් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා රටට ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ බින්ගිරිය අලෙවි නියෝජිත සුනිල් ශාන්ත. ඒ වගේම රුපියල් ලක්ෂ 2 බැගින් ත්‍යාග 3ක් අද දවසේදී ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකෙන් බිහි කර තිබෙන්නේ. ජේජී වසන්ත කොළඹ කොටුව, ශිරෝමි දීපිකා රාගම, WD සුදම්මික බලංගොඩ. අද දිනම් වාරයෙන් සමස්ත ජයග්‍රහකෙන් 1,26,773 දෙනෙක් අතර රුපියල් 99,42,800 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. ඔව් නිසක වශයෙන් ඔබට දිනන්නට හැකි සුපිරි ත්‍යාග ලබා දෙන විශ්වාසය කණ්ඩව තහවුරු කළ මෙගා පවතුලින් හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,79,38,038යි පවර් සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් නවීනතම සුපිරි මෝටර රථයක් ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2279 වන වාසනාවන්ත දිනුම් වාරයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. දැන් ගන්න ධන නිධානය ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. අද ධන නිධානය දිනුම් වාරය ඔබට වාසනාව ගෙන එන ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය දැන් අපි තෝරගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. ධන නිධානයෙන් රුපියල් කෝටි 12කට වැඩි දිනාගත්තේ සුපිරි ත්‍යාගයේ ජයග්‍රහකයාට හිමි. ඒ ත්‍යාග මුදල් අපි ඊයේ දිනේදී ක්‍රීඩා මාත්‍යංශයේදී ලබා දුන්නා. අද ඔබ දිනන දවසයි. එවෙනුවෙන් දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී ජයාංක. මෙන්න අද පළමු ජයාංකය අංක 62. මෙන්න දෙවන ජයාංකය අංක 7. මෙන්න තුන්වන ජයාංකය අංක 8. සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජයාංකය අංක 39. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභියෙක් සමගින් 20 ලක්ෂපතියන් 33 දෙනෙක් මේ වෙනකොට අපි රටට හඳුන්වා දී අවසන් අද ඔබ දිනපු හැටි බලමු ඒ ගැන කියන්නට සූදානම් නිල ප්‍රතිඵලය ඇසුරින් බොහොම ස්තුතියි අද ධන නිධානය දිනුම් වාරිනුත් 20 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා රක්ත ජයග්‍රහ ලොතරැයි පත අලෙවි කරන්නේ අලු බොමුල්ල අලෙවි නියෝජිත සුමේද නිරෝචන් ඒ වගේම 2 ලක්ෂපති වාසනාවන්තයින් 3 දෙනෙකුත් අද රටට බිහි වෙලා සිටිනවා මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ නිශාන්ත උදයකුමාර් අලුත්කම AS විජේසිංහ පිට්ටුකල G උදයකුමාර් වාලච්චේන අද දිනුම් වාරයේදී සමස්ත ජයග්‍රහකයන් 95,379 දෙනෙක් අතර රුපියල් 79,42,640 මුදලක් මේ දැන් ඔබ අතරට පත් කළා අපි කෝටි 13 කෝටි 12 කෝටි 9 කෝටි 8 දෙවන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දෙවන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 9,08,70,449.52 මුදලක් හිතේ තියෙන කෝටිපති සිහින සැබෑ කර දෙන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,249 වන වාසනාවන්ත දිනුම් වාරය දැන් අපි ආරම්භ කරන්න සූදානම්. දැන් අපි යමු මහජන සම්පත ඔබේ දිනුම් මැදීමට. මහජන සම්පතින් රුපියල් කෝටි 2කට වැඩි සුපිරි ත්‍යාගය දිනාගත් වාසනාවන්තයාට හිමි ත්‍යාග මුදල අපි ඊයේ දිනේදී ලබා දුන්නා ක්‍රීඩා මාත්‍යංශයේදී බලමු අද ඔබ දිනන දවසයි. අද මහජන සම්පත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U ජයාංක රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල් ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 11 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 214 දෙනෙක් මේ වෙනකොටත් NLB අපි රටට බිහි කර අවසන් අද ඔබ දිනපු හැටි කියන්නයි සූදානම. ඔව් සැබවින්ම අද වාසනාවන්ත දවසක්. NLB අපි ලබා දෙනවා කිව්වොත් ලබා දෙනවාම තමයි. අද මහජන සම්පතේ සුපිරි ත්‍යාගයේ බවට පත් වූ රුපියල් 2,511,616ක් වූ දෙවැන්ත සුපිරි ත්‍යාගය ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන අලෙවි නියෝජිත යක්කල GS නානායක්කාර යනුව මේ වසරට මහජන සම්පතින් විතරක් වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි ත්‍යාගලාභීන් බවට පත් වෙද්දී NLB සමස්ත සුපිරි ත්‍යාගලාභීන් 27 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කරලා තිබෙනවා. ඒ වාසනාවන්තයාට NLB අපේ උණුසුම් සුබපැතුම් මේ මොහොතේ එක් කර සිටිනවා. එකම අත දිනුම් වාරයේදී රුපියල් 25 ලක්ෂයක් දිනා ගන්නටත් ඔබට හැකියාව ලැබී තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කර තිබෙන්නේ පොද්දන අලෙවි නියෝජිත LN සුමිත්‍රා. එකම අත දිනුම් වාරයේ රුපියල් ලක්ෂය බැගින් ත්‍යාග 23ක් ඔබ දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහකයන් බිහි කර තිබෙන්නේ. W ගීතානි කොළවෙනිගම, දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චිකඩේ, අජිත් තලහ කෝන් පිටකොට්ටේ, W උදේ කුමාර හෝමාගම, JAS ජයලත් ආරච්චි කැලණිය, BW ශ්‍රියලතා යක්කල් මුල්ල, WG මදුරංග හබරාදුව, රංගනාදී දාස නාරම්බල, W සාහිර් ඛාන් කුරුණෑගල, සේල කරුණාරත්න උප්පත්ත, අජිත් රණසිංහ කටුගස්තොට, H සරත් හලාවත, සුනිල් ශාන්ත ගණේවල්පොළ, S ඥාන් චන්ද්‍රන් කිරණොච්චිය, චින්තා අයෝජිනී හොරම්පැල්ල, නිශාන්ත ජයලත් ගලේවල, V ජයරාජසිංහ වවුනියාව, H අජිත් ක්‍රිෂාන්ත බඩපොළ, LSW සිරිවර්ධන වාරියපොළ, නීල් ජයසිංහ කෑගල්ල, BSA ක්‍රිෂාන් කුමාර් දෙහිඔවිට, සම්පත් ආටිකල දෙහිඔවිට, ජානකී හේමමාලා ගොකරැල්ල. අද දිනුම් වාරයෙන් සමස්ත ජයග්‍රහකින් 270,097 දෙනෙක් අතරේ රුපියල් 4,44,46,96 දෙවැන්ත මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. හෙට මහජන සම්පතෙන් ඔබ දිනන දෙවැන්ත සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් කෝටි 2ක්. අද විදපිට අද සම්පත ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බාටපත් වන්නේ අද මහජන සම්පත දිනුම් පාරින් තෝරා ගන්නලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජයාංක 4ත්. අද සම්පත 824 වන වාසනාවන්ත දිනුම් පාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U ජයාංක 6997. අද දිනුම් පාර රුපියල් 250,000 බැගින් ත්‍යාග 2ක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. ඉන්ද්‍රාණී ස්වර්ණලතා කදුරුවෙල, KAP කුමාර ගැටහැත්ත. එකම රුපියල් 50,000 ත්‍යාග 52කුත් ඔබ අද දවසේදී ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් භාරයේදී රුපියල් 1,20,35,720ක දෙවැන්ත ත්‍යාග මුදලක් අපි ඔබට ලබා දුන්නා. ඔව් අද ජයග්‍රහී ලොතරැයි දිනුම් භාර 8ක් තුලදී දිවයින පුරාම සමස්ත ජයග්‍රහකී 971,193 දෙනෙක් අතරේ රුපියල් 10,85,52,731ක අති විශාල ත්‍යාග මුදලක් ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නවා. හෙටත් හමු වෙන බලාපොරොත්තුවෙන් ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව ධම්මසත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ

ඇති. උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ස

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

මට සිටීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: राजा का कसूत्र देश नावल देश ज्ञान वहन से गम पुल मी तलाब कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबरे शांत स्वामी वहन से
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමුඩැහැ ගැනීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ුවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරු කර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

ලැබිය හැකි උතුම් ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

බෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේඳ සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේඳ පැමිණෙන අනතුරු වනපාලන හේඳ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරුදුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 ලක්හඬ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදයයි විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිත කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැලේ

0: අයිබෝවන් සුබ දැස්සනක් FM 93.5 97.7 ලක්හඬහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 32යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100 FM 93.5 FM 93.7 Lakhanda Radio ITN